0: Good morning. Good morning. අලුත් දවසක් පටන් ගන්න හදන්නේ අලුත් විදියකට. හැබැයි වෙනද වගේම පොඩ්ඩන්ට පොකට් මනි දීලා තමයි අපි වැඩේ පටන් ගන්නෙ. මාෂි, අපි උදේම කොහෙටද යන්නේ?
1: උදේම යන්න හදන්නේ කොට්ටාවට අපි පළවෙනි තරඟකාරිණිය හොයාගෙන. Good morning.
2: Good morning.
1: විනුති, ඔයාලා ඇස්ති නේද රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න?
2: ඔව් ඇන්ටි.
1: ඊට කලින් කියන්නකෝ බලන්න ඔයාගේ ඉස්කෝලේ නම.
2: මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය.
1: හරි විනුති, ප්‍රශ්න 4යි ඔයාට තියෙන්නේ. මේ ප්‍රශ්න 4ට හරියට උත්තර තේරුවොත් ඔයාට රුපියල් 5000ක් අද දවසේ පොකට් මනි දිනා ගන්න පුළුවන්. තප්පර 5ක් අපි දෙනවා. ඒ තප්පර 5 ඇතුළත තමයි ඔයා හරියට උත්තරේ තෝරන්න ඕන. ඒ වගේම අපි උත්තර දෙකක් දෙනවා. මේ තමයි විනුති ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
0: පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ විද්‍යාව විෂයෙන්. ශාකයක බීජ සහ පළ හට ගැනීමේ ක්‍රියාවලියේදී මූලික කාර්යභාරයේ ඉටු කරන්නේ පුෂ්ප. පුෂ්පයක ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. අපි අහන්නේ පුෂ්පයක ඇති මණිපත්‍රවල ප්‍රධාන කාර්ය මොකක්ද? 1. පරාග නිපදවීම, 2. ලපටි පුෂ්ප ආරක්ෂා කිරීම.
1: විනුති, පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: විනුති, අපි දෙවැනි ප්‍රශ්නේ අහන්නේ භූගෝලීය විද්‍යා විෂයෙන්. දෛනික කාලගුණ තත්ත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් කරන ආයතනය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. දරුණු කාලගුණික තත්ත්වයන්, ඒ වගේම ස්වභාවික ආපදා, දෛනික කාලගුණ තොරතුරු ගැන අපිට දැනුම් දෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ 1. කොළඹ බෞද්ධාලෝක මාවතේ, 2. කොළඹ නවම් මාවතේ.
1: විනුති, ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. කොළඹ බෞද්ධාලෝක මාවත තමයි හරි උත්තරේ. අතේ දැන් රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විෂයෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. ආසියාවට පැමිණි ප්‍රධාන යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් ප්‍රධාන වෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් කුළුබඩු වැනි වෙළඳ භාණ්ඩ ලබා ගැනීම, වෙළඳ ඒකාධිකාරී තහවුරු කර ගැනීම වැනි අරමුණින් ආසියාවට ආවා. අපි ප්‍රශ්න අහන්නේ ආසියාවට පැමිණි යුරෝපා ජාතිකයන් අතරින් ගෝව තමන්ගේ මධ්‍යස්ථානය කරගත්තේ කවුද? 1. ලන්දේසීන්, 2. පෘතුගීසීන්.
1: විනුති, හරි උත්තරේ වෙන්න ඕනි පෘතුගීසීන් විසින්. හරි, කමක් නැහැ. විනුතිගේ අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය රුපියල් 500 ඔයාට පස් ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: සාමාන්‍ය දැනීම වලින් තමයි අපි බෝනස් ප්‍රශ්නේ අහන්නේ. ගව්වක් යනු සිංහල මිනුම් ක්‍රමයේදී දුර ප්‍රමාණයන් මැනීමට යොදා ගන්නා පැරණි ඒකකයක්. වර්තමානයේ මිනුම් වලට අනුව ඒ කිලෝමීටර් 6.4ක් පමණ දුරක්. ප්‍රශ්නේ, ගව්වකට සැතපුම් කීයද? 1.4යි, 2.6යි.
1: විනුති, හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. ගව්වකට තියෙන්නේ සැතපුම් 4යි. විනුතිගේ අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. හැබැයි බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන 50%කින් අඩු වුණා. කමක් නැහැ විනුති, අපි ආයෙම දවසක ට්‍රයි කරලා රුපියල් 5000ව දිනාගමු. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.
2: හරි, thank you.
1: ස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනී දිනා ගන්න.
3: සියත පොකට් මනී.

0: සැන්ඩිවා ෆුට්බෝල් මැච් බලනවද?
1: නෑ මකලෝ, මං කැමති නෑ ෆුට්බෝල් වලට.
0: ෆුට්බෝල් වලට කැමතිද?
1: නෑ නෑ.
0: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
1: මම කැමති ක්‍රිකට් වලට.
0: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ක්‍රිකට් මැච් බලනවා ඇති.
1: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නැහැ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: සෙනසුරාදා උදේ 8ට
5: වදන්නවද? ඔය ත්‍රිවිල් වල විදිවස්සේ ගාලා තියෙන්නේ චින්ති තම්පි භවති අචින්ති තම්පි විනස්සති කියලා. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑනේ. හරි හරි, එහෙම ගාලා තියෙන ඇයි කියලා දන්නොත්?
6: නෑ,
5: ත්‍රිවිල් කට්ටි අපි දන්නේ නැහනේ. දකුණට සිග්නල් දාලා වමට හරවයිද, වමට සිග්නල් දාලා දකුණට හරවයිද කියලා අපි හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ කොහොමද හිතා ගන්න බෑ.
7: චින්තු පිටියේ එහෙම වෙනෝ, චින්තු පිටියේ එහෙම වෙනෝ.
8: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: ගාජිරිය ගොබ්බයා.
12: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
13: නිලබල කරේති ඔලමුල පුරේ.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

වෙලාව දැසන 5:54යි. අපි පොඩ්ඩන්ට පොකට් මනී දෙන ගමන් තමයි ඉන්නේ. අලුත් පැයකට යන්නත් තියෙන, අලුත් පැයෙත් පොඩ්ඩු ලෑස්තිලා ඉන්න පොකට් මනී දිනා ගන්න. ඊට කලින් මතක් කරන්න නම්බර් එක මැසේජ් එකක් එවලා තියන්න අපිට 0714 151 151 කියන WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එකක්. අපි ලෑස්ති මේ පැත්තෙන් දැනුම වැඩි කරන ගමන් ඔන්න ඔබට පොකට් මනී දෙන්න. හරි, ඒ මතක් කිරීමත් එක්ක දැන් අපි මේ ජීවිතය කියන්නේ ලොකු ගමනක්නේ. ඉතින් මේ ජීවිතය කියන ගමන අපි හරි කැමති ලස්සනට අරගෙන යන්න. ඉතින් ජීවිතේ දිනන්න බලාගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් තමයි මේ මතක් කරන්න හදන්නේ. ජීවිතේ දිනන්න බලාපොරොත්තු ඉන්න ඔබ වෙනුවෙන් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය 15%ක පොලියක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ස්ථාවර තැන්පතුවකට 15%ක පොලියක් දැන් ඔබට ලැබෙනවා. ඉතින් ඔබේ ජීවිතේ ඔබ දහඩියෙන් මහන්සියෙන් ඔබ උපය ගන්න මුදල් ඔබ හෙට දවස වෙනුවෙන් ඔබ ආරක්ෂා කර ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා ඔබ ගන්න ඕන හොඳම තීරණය තමයි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ඔබට 15%ක පොලියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ අනාගතේ දැන් දරුවන්ගේ අනාගතේ වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ සිහින නිවසට, එහෙමත් නැත්නම් සැනසිලිදායක විශ්‍රාම ජීවිතයකට, මේ හැම දෙයකටම ඔබට පුළුවන් ස්ථාවර තැන්පතුවක් ආරම්භන්න. වැඩිදුර විස්තර දැනගන්න ඔබට පුළුවන් 13:19ට කතා කරන්න. 13:19ට කතා කළා වැඩි විස්තර දැනගන්න.

0: සේත හගෙනන්න දැන් වෙලා උදැස්සන හයයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු ලබන වසරේ මුල නියං අවදානමක් ඩෙංගු රෝගීන් තවත් ඉහළට වීගබඩා විවෘත කර නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා ස්පාංජය පාපන්දු ශ්‍රේණිගත කිරීම වල පළමු තැනට
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
3: 98.2 98.4
4: දෙනම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: Это Pocket Money.
1: මාෂි අපි ඊළඟට යන්න හදන්නේ සූර්ය වැවට. සූර්ය වැවේ ඉඳන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා චමෝදි. 10 වසර තමයි චමෝදි ඉගෙන ගන්නේ.
2: Good morning චමෝදි. චමෝදි පොකට් මනි රුපියල් 5000ම දිනන්න ලෑස්ති නේද? හරි ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරට ඔයා හරියට උත්තර දේරුවොත් රුපියල් 5000ක් පොකට් මනි ඔයාට දිනා ගන්න පුළුවන්. චමෝදි තරඟේ කොන්දේසි ටිකක් මම මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තර දුනොත් ඔයාට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාට පොකට් මනි ගන්න දෙගුණයක් කරගන්න පුළුවන්. අපි ඔයාට බෝනස් ප්‍රශ්නකුත් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී ඔයාට පුළුවන් පොකට් මනි ගන්න 5 ගුණයක් කරගෙන රුපියල් 5000ම දිනා ගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නට හරිය උත්තරේ තෝරන්න බැරි වුණොත් පොකට් මනි ගන්න භාගෙට භාගකින් අඩු වෙනවා. යමුද එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට?
3: හරි.
1: පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ ඉතිහාසයේ විශේෂයෙන්. කෝට්ටේ යුගයේ ලියවුණු ප්‍රථම සහ විශිෂ්ටතම කාව්‍ය විදියට පැරකුම්බා සිරිත හඳුන්වන්න පුළුවන්. මෙය කවි 140කින් පමණ සමන්විතයි. ප්‍රශ්නය, පැරකුම්බා සිරිත අයත් වන මූලාශ්‍ර වර්ගයේ වන්නේ 1. සංදේශ කාව්‍ය 2. ප්‍රශස්ති කාව්‍ය.
2: චමෝදි පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා තියෙනවා. ප්‍රශස්ති කාව්‍ය තමයි හරි උත්තරේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නේ අහන්නේ. උච්චාරණය කරනකොට වැඩි හඬක් වැය වෙන අක්ෂර මහප්‍රාණ අක්ෂර විදියට අපි හඳුන්වනවා. සිංහල භාෂාවේ මහප්‍රාණ අක්ෂර 10ක් තියෙනවා. ප්‍රශ්න තමයි මේ අතරින් මහප්‍රාණ අක්ෂරයක් යෙදিলা තියෙන වචනය මොකක්ද? 1. ලේඛනය 2. ලේඛම්.
2: අපි ඇහුවේ මේ අතරේ මහප්‍රාණ අක්ෂරයක් යෙදিলা තියෙන වචනය මොකද්ද කියලා. හරි උත්තරේ වෙන්න ඕනි ලේඛනය. ලේකම් කියලා ලියන්නේ අල්ප ප්‍රාණ ක අකුරෙන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යා විෂයෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. මිනිසාගේ ශරීරයට ස්ථිර හැඩයක් ව්‍යුහයක් දෙන ආධාරකයක් ලබා දෙන්නේ අස්ථි පද්ධතියයි. පුද්ගලයාගේ සම්පූර්ණ දේහබරින් 14%ක් පමණ අස්ථි වලින් සමන්විත වෙනවා. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132යි 2. 206යි.
3: 1.
2: චමෝදි හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ 206ක්. කමක් නෑ, අතේ රුපියල් 250ක් පොකට් මනි තියෙන නිසා දැන් ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: සාමාන්‍ය දැනීමෙන් තමයි ඔන්න අපි බෝනස් ප්‍රශ්න අහන්නේ. ලෝකයේ රටවල් බොහෝමයක් තමන්ගේම කියලා මුදල් ඒකකයක් පාවිච්චි කරනවා. යුරෝපා සංගමයට අයත් රටවල් 20ක් තම මුදල් ඒකකයේ විදියට යුරෝ භාවිතා කරනවා. ප්‍රශ්නය තමයි මුදල් ඒකකයක් විදියට යුරෝ භාවිතා කරන්නේ මේ රටවල් අතරින් 1. ඉතාලිය 2. කැනඩාව.
2: චමෝදි බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා ඔයා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 1250ක් කරගන්නවා. චමෝදි රුපියල් 1250 කාඩ් පොකට් මනි ලැබෙනවා. චමෝදි ප්‍රශ්නවලට උත්තර දීලා රුපියල් 1250ක් පොකට් මනි දිනාගත්තී නංගිලා මල්ලිලාටත් ඔන්න අවස්ථාව තියෙනවා කියලා අයිමත් සරයක් මතක් කරන්න. මැසේජ් එකක් එවලා තියලා 0714යි 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක. කොලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනාගන්න.
0: Seattle Pocket Money. Money.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මී අපයිනවා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ සමහර විශ්වාස බංග එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේ එකක් හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, No. 221, Dharmapala Mawatha, Kolamba 7.

0: ස්වභාවිකයි ආරක්ෂිතයි. යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: මේ සියත FM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න
9: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: Это Pocket Money.
1: අපි ලෑස්ති වෙන්න අද දවසේ තුන්වෙනි පොඩ්ඩටත් පොකට් මනි දෙන්න. මාෂි, කවුද ඉන්න අපිත් එක්ක?
2: මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව තවත් තරඟකාරිනිය. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
2: සයුරි තිසාරා නේද මේ කතා කරන්නේ? හරි සයුරි, ඔන්න රුපියල් 5000ක් පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ගාව තියෙන මේ රුපියල් 5000 ඔයාගේ අතට ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඕන. ලෑස්ති නේද? සයුරි, ඉස්කෝලේ නමත් කියමු නේද? හරි සයුරි, ඔයාට ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔයාට රුපියල් 250යි. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බ වෙන්නේ බෝනස් ප්‍රශ්නයක් විදිහට. බෝනස් ප්‍රශ්නේදී පොකට් මනි ගාන ඔයාට 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. ලැස්ති නේද? මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයෙන් තමයි අපි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ශරීරයේ පුරා රුධිරය අරගෙන යන ඔක්සිජන්, පෝෂක ද්‍රව්‍ය, හෝමෝන සපයන වැදගත් පද්ධතියක් තමයි රුධිර සංසරණ පද්ධතිය. ශාරීරික උෂ්ණත්වය පවත්වා ගැනීම, pH අගේ පවත්වා ගැනීමත් රුධිර සංසරණ පද්ධතිය මගින් සිදුවෙනවා. මේක තමයි ප්‍රශ්නේ. රුධිර සංසරණ පද්ධතියේ අවයවයක් වන්නේ මොකක්ද? 1. හෘදය. 2. පෙනහළු.
2: සයුරි, හෘදය තමයි හරි උත්තරේ. පෙනහළු ශ්වසන පද්ධතියේ අවයවයක්. අතේ දැන් රුපියල් 250ක් පොකට් මනි තියෙනවා සයුරි. දැන් පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙට යන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මේ අතරින් මුර්දජ ල යෙදිලා තියෙන වචනේ මොකක්ද? 1. අමම්පොළ. 2. මහල්ලා.
2: දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා සයුරි රුපියල් 500ක් පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. සයුරි, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පොළොන්නරුව අගනගරයේ කරගෙන රාජ්‍ය පාලනය කරපු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙක් තමයි පළමුවන විජයබාහු රජතුමා. එතුමාගේ පාලන කාලේ බුද්ධ ධර්මයේ නැවත පිහිටුවීමටත්, යුද්ධය නිසා විනාශ වූ යටිතල පහසුකම්, බෙහෙර විහාර, ගොඩනැගිලි ආදී අලුත් වැඩියා කිරීමත් සිද්ධ වුණා. ප්‍රශ්නේ තමයි, පළමුවන විජයබාහු රජතුමාගේ මව කවුද? 1. ලීලාවතී දේවිය. 2. ලෝකිතා දේවිය.
2: සයුරි, තුන්වෙනි ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. ලීලාවතී බිස්සව කියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ බිස්සවට. දැන් සයුරිගේ අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. සයුරි, දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: සාමාන්‍ය දැනීමෙන් තමයි අපි ඔන්න බෝනස් ප්‍රශ්නය අහන්නේ. සිකුරු ග්‍රහයාට ස්වභාවික චන්ද්‍රයන්, එහෙමත් නැත්නම් උපග්‍රහයන් කිසිවක් නැහැ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහපිළිවෙල ගත්තම දෙවෙනියට තියෙන්නේ සිකුරු ග්‍රහය. අපි අහන්නේ මේ අතරින් සිකුරු ග්‍රහයාට කියන තවත් නමක් වන්නේ 1. රතු ග්‍රහය. 2. පහන් තරුව.
2: සයුරි, ඔයා දුන්න උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්නුනේ පහන් තරුව. අතේ පොකට් මනි රුපියල් 1000ක් තිබ්බා. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණ නිසා පොකට් මනි ගාන 50%කින් අඩු වෙලා රුපියල් 500ක් ඔයා දිනාගෙන තියෙනවා. අපි ආයෙම දවසක උත්සාහ කළා රුපියල් 5000ම දිනාගමු සයුරි. ඉස්කෝලේ යන්න කලින් විනාඩියෙන් දෙකෙන් පොකට් මනි දිනාගන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු එනත ගැන සොයා බැලීමට කමිටුවක්. වී ගොවින්ගෙන් ආණ්ඩුවට යළි චෝදනා. දිස්ත්‍රික්ක පහක උණුසුම ඉහළට. ට්‍රම්ප්ගෙන් කැනඩාවට 50% තීරුබද්දක්. ලෝක ශූරයන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට.
0: දේශීය සියත. Local News on

0: අනුග්‍රහය රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111788666
2: ඩෙංගු රෝගය පාලනය සඳහා එන්නතක් භාවිත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලමින් සිටින බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි සභාපති කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම සඳහන් කළේ එන්නත සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් පත්කර ඇති බවයි. දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම එන්නතක් ලබා දීම තුළින් සිදු කළ නොහැකි බවද වෛද්‍යවරයා සඳහන් කළා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පමණක් එය භාවිත කළ හැකි. ඉන්දියාව තුළ පළමුවරට ඩෙංගු එන්නතක් භාවිත කිරීම සඳහා අනුමැතිය හිමි වුණා. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් අවසර ලබා දී ඇත්තේ ජපානයේ නිෂ්පාදිත කියව් ඩෙංගා නැමැති එන්නත භාවිත කිරීම සඳහායි. මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 10,500කට පමණ මේ වන විට නඩු පවරා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ නිවාස ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ජනතාවට නිසි අවබෝධයක් නොමැතිවීම ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බවයි.
3: ජනතාවට හොඳ අවබෝධයක් නැහැ. සමහර අවස්ථාවල තමන්ගේ නිවසේ මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව නැත්නම් ඔහුන් නොසිතන ස්ථානවල මදුරුවන් බෝවන අවස්ථා තමයි අපිට දැකගත හැකිලා තිබෙන්නේ. ඒ නිසා කීට විද්‍යා අංශවලින් සහ මාධ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන මදුරුවන් බෝවියාගේ ස්ථාන පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කළ එම ස්ථාන නිරන්තර පරීක්ෂාවට ලක් කිරීමෙන් මෙම රෝගය පාලනය කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා එම කටයුතු පරීක්ෂාකාරීව සිදු කරන්න කියලා ශ්‍රී ලංකා මාධ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේදී අපි ඉල්ලීමක් කරනවා.
2: මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක්. ඩෙංගු රෝගීන් 53 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් වැඩිම පිරිස කාන්තාවන්. ඩෙංගු අධිඅවධානම් බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස සංඛ්‍යාව 162ක්. බන්ධනාගාර පද්ධතියේ මතුවැති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගද සාකච්ඡා කළ කරුණු අතරට අයත්. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම තවදුරටත් සිදුවන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා සඳහන් කළේ මේගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් විවිධ බන්ධනාගාර වෙත මාරු කරයවා ඇති බවයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාල මගින් එම රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර වෙත ගොස් ප්‍රකාශ සටහන් කරගන්නා බවයි කොමසාරිස්වරයා පැවසුවේ. නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ප්‍රකාශ ලබා ගැනීම අවසන් වීමෙන් පසු සිද්ධිය පිළිබඳව නිගමනයකට පැමිණීමට හැකිවනු ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා. ලබන මාසයේ වැසි තත්වයේ සැලකිය යුතු පහතයාමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත විජේමාන්න සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ලබන සතියේ යම් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. ලබන ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතර කාලය තුළ නියම් තත්යක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි ඔහු පැවසුවේ. එල්නිනෝ තත්වයේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් මෙම අවධානම ඇතිවිය හැකි. මෙවර බලපා ඇති එල්නිනෝ තත්වය ප්‍රබල හෝ අතිප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාවය 80%ක් බවට ගෝලීය කලගුණාංශ පුරෝකථනය කළා. ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයේ වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.
4: සාමාන්‍යයෙන් අපේ ගත්තොත් අවුරුද්ද ගොත් මාසෙ වැස්ස අඩුයි. ඒ අඩු වැස්ස ඒ විදිහටම ඊටත් වඩා තරමක් අඩුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලබන සතිය වගේ පොඩ්ඩක් මාසෙ අන්තිම සතිය වැසි බලාපොරොත්තු වෙනවා තරමක්. ඊළඟට ගත්තාම ඔක්තෝබර් නොවැම්බර් වගේ අපි වැස්ස වැඩියෙන් බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩියෙන්. ඒකත් අර අපේ පරණ සියලු දත්ත විශ්ලේෂණය කළාම ඒ වගේම අපිට පේන සීසනල් ඕකාස්ට් ගත්තාම ඒව අනුව ඔක්තෝබර් නොවැම්බර් මාසෙ වැස්ස වැඩි වේවි. සැප්තැම්බර් මාසෙ ගත්තාම ඔය බටහිර පැසිෆික් මුහුදේ ඉන්දුනීසියාව පිලිපීනය ආශ්‍රිතව කැළමිලි ස්වභාවයන් සුලිකුණාටු වගේ වර්ධනය වුවහොත් එහෙම තරමක් වැස්ස බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් මාසයේ හරිම අවිනිශ්චිතයි, පුරෝගතනය කරන්න අමාරු මාසයක්.
2: ලබන මාසේ වැසි තත්ත්වයේ පහත යාමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එහි අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ගංගාවල ජලමට්ටම් පහත ගියහොත් පානීය ජලය සැපීම සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකි. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අධ්‍යක්ෂවරයා දැනුම් දී සිටියා. මේ අතර නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවදුරටත් ප්‍රමාණවත් පරිදි වී ගබඩා විරුත කර නොමැති බවට ගොවින් චෝදනා කර සිටිනවා. එම තත්වය හමුවේ පෞද්ගලික මෝල් හිමියන් අඩු මිලට සියස්වනු මිලදී ගැනීමට උත්සාහ කරන බවයි ගොවින් සඳහන් කළේ.
5: කන්න දෙකක් ඒ මෝල්වල වී ස්ටෝක් ගහපේ වයවා මොකාද කන්නේ? පුන්නක් වහදලා දෙන්න ඕනේ වගේ. රෝල කෑල්ලක් කන්න කඩේට ගිහිලා ගන්න වී කිලෝ 15ක් විතර ගෙනියන්න ඕනේ. අන්ත අසරණ වෙලා තියෙන.
6: දැන් මේ අපිට දැන් එපාලා තින්නේ අපිත් දැන් එන කන්නේ කුඹුරු කරන එක නතර කරන්න තමයි හිතන්නේ. මා රිමෝට් නායකයොන්ට මේ කිසිම මොලයක් නැහැ. 137යි කියලා එතනින් කියලා මෙතනින් 120 කියනවා. 120ක් ගන්න ගබඩා යාරලා නැහැ.
2: පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද අස්වනු නෙලීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. මැදිරිගිරිය සහ කුරුණෑගල ප්‍රදේශවල ගොවීන් චෝදනා කළේ ගබඩා විරුත නොකිරීම හේතුවෙන් තමන් දෙඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
7: තාම කොහෙවත් ගබඩාවක් කැරලා දකින්නවත් අපිට නැහැ. මේ මැදිරිගිරිය ගබඩා දින ඔක්කොම වහලා තියෙන්නේ.
8: කුස්කර්ම ඇමති, කුස්කර්ම නියෝජ්‍ය ඇමති දෙන්නම ෆේල් මේ වෙනකොට. ජනාධිපතිතුමාට කියනවා මේ දෙන්න අයින් කරලා කරන්න පුළුවන් සුසු දෙන්නෙකුට කුස්කර්මාන්තය ලබා දෙන්න කියලා.
9: ඔබතුමාලා කියනවා වී ගබඩා ඇරලා තියෙනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කේ කොහෙද වී ගබඩා ඇරලා තියෙන්නේ?
10: ඔය ඇමතිය කියනවා කිසිම උද්ඝෝෂණයක් කරාට කිසිම වී මිලක් වැඩි කරන්නේ නැහැ කියලා.
2: මේ අතර ඉදිරියේදී වී ගබඩා 143ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
11: ගබඩා 43ක් විවෘත කරලා තියෙනවා. ඉදිරි කාලය තුල ගොයන් කැපෙන ප්‍රදේශ 90 වී ගබඩා 143ක් විවෘත කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. අඩු ගණන් වලට වී දෙන්න එපා ගොවියත් මේකෙදි සංවිධානය වෙන්න. රජයේ ගබඩා සෑම තැනකම නැහෙනි, තියෙන ගබඩානි අපිට විවෘත කරන්න වෙන්නේ. ඉතින් ඒ සමහර ගොවින්ට රජයේ ගබඩාවට වී දෙනවා නම් ඒකෙදි යම් කිසි දුරක් යන්න වෙනවා. ගොවියෝ 5-6 දිනක් එකතු වෙලා ඒකාබද්ධව ඒ වී ටික වාහන කරගන්න කිවෙනි ක්‍රියාවලියකට මේක යන්න ඕනකම
2: තියෙනවා. යලකන්නේ වී මිලදී ගැනීම වී අලවි මණ්ඩලය විසින් පසුගිය 13 වෙනිදා ආරම්භ කරනු ලැබුවේ අම්පාර දිස්ත්‍රික්කෙන්. මණ්ඩලය වෙත මේ වන විට ගොවින් විසින් අලවි කර ඇති වී ප්‍රමාණය 1,99,698ක්. ආණ්ඩුව ජනතා ගැටලු පිළිබඳ අවධානය යොමු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
12: රට ගොඩනගනවයි කියලා වැඩ වර්ජන කරා, උද්ඝෝෂණ කරා, පාදයාත්‍රා ගියා. නමුත් තනතුරු ලැබුණා විතරයි, ජනාධිපතිකම ලැබුණා විතරයි, අගමැතිකම මැතිඅමතිකම් ලැබුණා විතරයි. උංචි මිනිස්සයාගේ දහඩිය සුවඳ අද වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ පාලකයන්ට අද අමතක වෙලා.
2: මෙම වසර සඳහා වෙන් කළ ප්‍රාග්ධන වියදම් වලින් ආණ්ඩුව වසරේ පළමු මාස 5 තුල වැය කර ඇත්තේ 13%ක් පමණක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක පැවසුවේ.
13: බදු ආදායම රුපියල් බිලියන 1802 ඉඳන් 2323 දක්වා රුපියල් බිලියන 521කින් වැඩි වී තිබෙන 130ක පමණ ආදායම් වර්ධනයක් බදු ආදායම් වර්ධන. දැන් මේ වසර සඳහා ප්‍රාග්ධන වියදම් හැටියට දිත්වා කුණාටු තත්ත්වයක් මා හිතන්නේ සැලකි ලට ගත්තොත් තවත් වැඩි රුපියල් බිලියන 1713. ඒ කියන්නේ මාසෙකට රුපියල් බිලියන 143 බැගින් වියදම් කළ යුතුයි. ඒ කියන්නේ මාස 5ට බිලියන 716ක් මේ ආණ්ඩුව වියදම් කළ යුතුයි. නමුත් වියදම් කළා තියෙන්නේ 226යි 13යි.
2: ජනතාව ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවලට ලක්ව සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
14: ආණ්ඩුවෙම කරන සමීක්ෂණ වාර්තාවල තියෙනවා රටෙන් භාගයක් බඩගින්න ඉන්නේ. ගම්මල දෙමව්පියන්ගේ දරුවන්ට කන්න තුන් වෙල කන්න විදියක් නැතුව ඉන්නේ අපේ ආණ්ඩුව. ආර්ථික පීඩනය අසීමිතයි. ආණ්ඩුව නෙවෙයි ඒකට උත්තරයක් හොයන්නේ. සමීක්ෂණ වාර්තාවල ජනාධිපතිතුමාගේ 75% මිනිසු කැමති. හැබැයි රටෙන් 50% බඩගින්නේ. ඉතින් මේක මොකද්ද ගැළපෙන්නේ? 75 අනිත් පැත්තෙන් දන්නේ නැහැ.
2: විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පදනම් කරගනිමින් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ.
15: තියෙන හදිසිය තියෙනවා මේ විනිසුරුවන්ගේ සේවා කාලයේදී කරන්න. ඒ සඳහා වෙනම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කිව්වේ මොනවද? ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, අනිකෝ සියලුම මේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග මේක ඇති කරනවා, ඇති කරලා පුළුල් වෙනසක් ඇති කරලා නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. නව ව්‍යවස්ථාවක් ගේනවා කියපු මිනිස්සයා දැන් ගේනවා එක කරුණකට ව්‍යවස්ථාවක් වෙනස් කරනවා.
2: ආන්දෝලනාත්මක අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම ගැටලු සහගත බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
16: ඒ කාලේ දාපු සද්ද හැටියට නම් මේ වෙනකොට මිනිමැරුම් කළායි කියන අයව කුදලගෙන ගිහලා. මොකද ලිපිගොනු අතේ තියන් කතා කරේ. සාක්ෂි සියල්ලම තියෙනවා, ඇතුළට දාන්න විතරයි තින්නේ. ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා තමයි ප්‍රශ්න කරේ. දැන් අපි ආණ්ඩුවෙන් ආනවා, අර එදා කිව්ව කට්ටියව ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ, ඒවත් ටොම්පච නිසාද කියලා.
2: 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.donits.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබා ගත හැකි. 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම වසරේ ජනවාරි මාසයේ 11 වෙනිදා දිවයිනපුරා මධ්‍යස්ථාන 1669 කදී පැවැත්වුණා. කැනඩාවෙන් ආනයනය කරන බාණ්ඩ සඳහා සිට 50ක තීරුබද්දක් පැනවීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. දින 30ක් ඇතුළත එය ක්‍රියාත්මක කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඇමරිකානු මෝටර් රථ කිරි නිෂ්පාදන සහ මද්‍යසාර සම්බන්ධයෙන් කැනඩාව අනුගමනය කරන අසමාන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමක් ලෙස මෙම බදු අය කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. නව බදු පැනවීම යටතේ කැනේඩියානු වානේ ඇලුමිනියම් සහ තඹ සඳහා 15% සිට 50%ක් දක්වා ක්‍රියාකාරී තීරුබදු ක්‍රියාත්මකයි. කැනේඩියානු දැව සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති තීරුබද්ද 35%ක්. මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක බද්දක් අය කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඔහු පැවසීවේ ඇමරිකානු ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සඳහා තීරුබදු අත්‍යවශ්‍ය බවයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය උතුරු ඇමරිකානු අසල්වැසියන් අතර වෙළඳ ආතතීන් උත්සන්න කිරීමක් බවයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් පැවසුවේ. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝ අතර ක්‍රියාත්මක වෙළඳ ගිවිසුමද නොසලකා මෙම බදු පැනවීම සිදු කර ඇති බවද ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කළා. කැනඩාවේ ව්‍යාප්ත වී ඇති ලැව්ගිනිවල දුමාරය ඇමරිකාවේ නගරවල පැතිරයාම සම්බන්ධයෙන් කැනඩාවට එරෙහිව බදු පනවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය 17 වෙනිදායි. එහෙත් ඊයේ ප්‍රකාශයට පත් කළ නව බදු පිළිබඳව විධායක නියෝගයේ ලැව්ගිනි දුමාරය පිළිබඳව සඳහන් කර නොමැති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන නෞකාවලට ඉරානය එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කරන බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු හමුදාව සඳහන් කළේ ඉරානය විසින් ඝාතනය කළ ඇමරිකානු සෙබළුන් 3 දෙනා අතරින් 2 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ඊයේ රාත්‍රියේද ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කළා. ඉරාන ජනපති මෂූඩ් පෙසස්කියන් පැවසුවේ ඉරානය මේ වන විට ඇමරිකාවට එරෙහිව පූර්ණ පරිමාණ යුද්ධයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර බ්‍රෙන්ට් දර්ශකයට අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 88.94 ලෙස සටහන් වී තිබෙනවා. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 82.5 ලෙසයි. ලෝක ශූර ස්පාඤ්ඤ අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානය ගෙන තිබෙනවා. එහි දෙවන ස්ථානය ගෙන ඇත්තේ පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනාගත් ආර්ජෙන්ටිනාවයි. ප්‍රංශය, එංගලන්තය සහ බ්‍රසීලය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමවල පිළිවෙලින් 3වන, 4වන සහ 5වන ස්ථානවලට පත්ව තිබෙනවා. අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව පසුවන්නේ 187වන ස්ථානයයි. යලි සිරස්තල. ඩෙංගු එන්නත ගැන සොයා බැලීමට කමිටුවක්. වී ගොවින්ගෙන් ආණ්ඩුවට යලි චෝදනා. දිස්ත්‍රික්ක 5ක උණුසුම ඉහළට. ට්‍රම්ප්ගෙන් කැනඩාවට 50ක තීරුබද්දක්. ලෝක ශූරයන් පාපන්දු ශ්‍රේණිගත කිරීමවල පෙරමුණට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනෙන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැයෙන් පැයපුවත් සමග.
17: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: බලුවත් අපි හත්තරට අපි ගොඩේ. ඔව්. හැබැයි වන්න අපි හරිම වැදගත් විදිහට ජීවත් වුණු මිනිස්සු හරිද?
2: ලංකාවේ මේ දවස්වල ගොඩක් ෆේමස් ෂෝ ඩ්‍රාමා සීරීස් එකක් තමයි හිතට වැටුණ මිසයිල.
3: නමත් හරි අමතුයිනේ. ඉතින් අපි ඒ ගැන ඩිරෙක්ටර් සචිත්‍ර රාහුබද්දගෙන් ඇහුවා.
4: මිසයිල කියන්නේ මම ලංකාවේ විවිධ නාට්‍ය උළෙලවල් වලට කරපු කෙටි නාට්‍ය කීපයක්. මේවා එකතු කරගෙන මම ඇත්තටම කල්පනා කරනකොට මේ මොකද්ද දාරා නම කියලා මේ පිළිබඳ කතා සංකල්ප මගේ හිතේ පුපුරා ගියපු ඒවා. හරියට මිසයිල වගේ පුපුරා ගියපු ඒවා. ඒක නිසා තමයි මම මේකට මේ හිතට වැටුණු මිසයිල දාන්න තියෙන්නේ.
2: මේකතුලේ ඩ්‍රාම කීයක් තියෙනවද? කවුද ඇක්ට් කරන්නේ?
4: පළවෙනි නාට්‍ය කැපනම්, දෙවෙනි එක තියෙන්නේ දෙමලානම්, තුන්වෙනි එක උත්පලවන්න, හතරවෙනි එක රත්මල්යහන. මේකේ දෙමලානම් නාට්‍ය රඟපානවා ඉසුරංග ජයකුමාර, උදිත ලියන. දෙවෙනි නාට්‍ය ප්‍රසන්නජිත් අබේසූරිය, හසිත් පෙත්තසිංහ. තුන්වෙනි නාට්‍ය උත්පලවන්න නාට්‍ය, ඒකේ උමා අසේනි සහ චානක උදාර. හතරවෙනි නාට්‍ය රත්මල්යහනක සටහී, ඒකේ බුද්ධික රණවීර සහ දේශාන් දිමේෂ් තමයි රඟපාන්නේ.
3: New generation එක මේ series එකට ගොඩක් කැමති නේද?
4: අරුණයා කේන්ද්‍ර කරගත්ත කාරණා ටිකක් තමයි මේවල හුඟක් වෙලාවට දිගහැරෙන්නේ. ඒක නිසා මේකට ඇත්තම නව પરම්පරාවේ ආකර්ෂණයක් නාට්‍යයට තියෙනවා.
2: දැන් කවදද අපි drama එක බලන්නේ?
4: ළඟදීම අපි එනවා නුවරට. මහ නුවර කරලිය රඟහලට අපි එනවා. ජූලි 25 සවස 3:30ට සහ 6:30ට. ඊට පස්සේ දැනට අගෝස්තු 22 සවස 3:30ට සහ 6:30ට මොනවාගල පුස්තකාර සවනාගාරයට අපි එනවා. ඒ වගේම සැප්තැම්බර් 27 සවස 3:30ට සහ 6:30ට බොරැල්ල පුංචි
0: Talk of the town.
2: Action scenes නැතුව action ගන්න හැටි බලන්න. ඇත්තම ලෝකේ heroes ගැන හැදුණු The India Story movie එක බලන්න.
3: මේ සතියේ movie එක release වෙනවා. ශ්‍රේයස් තල්පදේ, කාජල් අග්‍රවාල් තමයි මේ movie එකේ main characters කරන්නේ. Direct කරන්නේ චේතන් ඩීකේ.
2: ඉන්දියාවේ පරිබෝධනාශක කම්පැනිස් කිහිපයක් අතර ඇති වුණු සිද්ධියක් ගැනත්, පවර් එක, කරප්ෂන්, පොලිටික්ස් එක්ක සාමාන්‍ය ජනතාවගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
3: ලොකු ෆයිට් සීන්ස් නැති වුණත් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමද තීන්දුව తీරන ගන්න කියලා මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්.
0: Talk of the town.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: සිසන් නාමයයි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
3: සීතා!
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: 98.2 98.4 දිව

0: Αξία.
1: Mummy's pocket money.
2: ජීවිතය අපි ආස කරන ගොඩක් දේවල් අපේ ළඟට ගන්න අපිට අමාරු වෙන්නේ අපි ඒ දේවල් වෙනුවෙන් මහන්සි වෙන ප්‍රමාණය අඩු කරන තරමට. හැබැයි අපි ඒ දේවල් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා කැප වෙලා වැඩ කළොත් ඒ දේවල් ඉක්මනටම අපි ගාවට ගන්න පුළුවන්. Good morning Mashi. අපි හදන්නේ Mummy's Pocket Money segment එක පටන් ගන්න.
3: Mummy's Pocket Money segment එකට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මහනුවරේ ඉඳලා ලක්මිනි මෙත්තසිංහ. ලක්මිනි good morning. ලක්මිනි ප්‍රශ්න හතරක් වාට අරගෙන ඇවිල්ලා තියෙනවා. රුපියල් 5000ක් තියෙනවා. එයාට තියෙන්නේ ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා මේ රුපියල් 5000 ඔයාගේ අතට ගන්න. මං තරගේ කොන්දේසි ටිකක් ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ දෙන ඔයාට අපි රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නයකදීම ඔයාගේ අතේ තියෙන පොකට් මනී ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. ඒ වගේම බෝනස් ප්‍රශ්නයක් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනී ගාන වලට 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් පොකට් මනී ගාන 50%කින් අඩු වෙනවා.
2: ටීබී ලංගරත්න ලියපු අබේහාලු නවකතාව 1990 ටෙලිනාට්‍යයක් විදියට රූපවාහිනිය විකාශය වුණා. නිමල්, සුදුඅප්පු, මෛත්‍රී මේ කතාවේ ප්‍රධාන චරිත අතර ඉන්නවා. අපි අහන්නේ අබේහාලුව ටෙලිනාට්‍යයේ අඩංගු නොවන ගීතයක් වන්නේ. 1. පහනති අබුදු සාදුට. 2. බින්දු බින්දු මල් වැස්සේ.
3: පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා ඔයා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ලෝකෙ දෙවනියට ජනප්‍රියම ක්‍රීඩාව ගැන තමයි අපි ඊළඟ ප්‍රශ්නය අහන්නේ. 16 සියවසේ පටන් ගත්ත ක්‍රිකට් ක්‍රීඩාව අද වෙද්දි විවිධ ආකෘති වලින් ලෝකෙ ක්‍රීඩා කරනවා. ඒ අතරින් 20x20 තරඟ රටාව මුල් තැනක් ගන්නවා. අපි අහන්නේ මේ දවස්වල ලංකාවේ ක්‍රීඩා කරන ක්‍රිකට් ලීග් තරඟාවලිය මොකක්ද? 1. LPL 2. BPL
3: ලක්මිනි දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා පොකට් මනි රුපියල් 500ක් වා දිනාගෙන තියෙනවා. මේ තමයි ලක්මිනියට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය.
2: ජාත්‍යන්තර මට්ටමින් විවිධ අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන සංවිධාන ලෝකෙ තියෙනවා. ඒ අතරින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට හඳුන්වන්න පුළුවන්. අපි අහන්නේ WHO යන කෙටි නමින් හඳුන්වන්නේ මින් කුමන සංවිධානයේද? 1. ලෝක සෞඛ්‍ය සංවිධානය. 2. එක්සත් ජාතීන්ගේ සංවිධානය.
3: ලක්මිනි දැන් ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
4: හා මම.
2: ලියනාඩෝ ඩාවින්චි ගැන අහලා තියෙනවද? හරි. එහෙනම් අනිවාර්යයෙන්ම එයා කරපු ලෝක ප්‍රසිද්ධ පේන්ටින් එකක් දන්නව ඇතිනේ. ප්‍රශ්නේ අහන්නේ මොනාලිසා චිත්‍රය ගැන. පුනරුද යුගයේදී ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි තමයි මේ පේන්ටින් එක කරන්නේ. මේ ඔරිජිනල් පේන්ටින් එකේ වටිනාකම ආසන්න වශයෙන් $ මිලියන 860ක් විතර වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි අහන්නේ වර්තමානයේ මොනාලිසා චිත්‍රය ප්‍රදර්ශනයට තබා ඇත්තේ මේ අතරින් කුමන කෞතුකාගාරයේද? 1. ඇමරිකාවේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය. 2. ප්‍රංශයේ ලූව කෞතුකාගාරය.
3: ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරටම හරිය උත්තර තෝරලා ලක්මිනි ඔයා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
4: ගොඩක්
3: බොහොම ස්තුතියි ලක්මිනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ඔබේ අනාගතය වෙනුවෙන් හෙට දවසේ තියෙන පියවරට අද ඉඳලම ලෑස්ති වෙන්න ඔබට පුළුවන් ඉතුරු කරන්න. හැබැයි ඉතුරු කරන දේවල් හරි තැනක ආයෝජනය කරන්න ඕන. එවිනුවෙන් තමයි මේ ඔබට මතක් කරන්න හදන්නේ සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එක ස්ථාවර තැන්පතුවකට ඔන්න අත තියන්න ඔබට හොඳම කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 5ක් ඇතුළත කල්පිරීමේදී 15%ක පොලියක්, ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලියකුත් ඔබට ලබා ගන්න පුළුවන් සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එක මේ ස්ථාවර තැන්පතුවට ඔබේ මුදල් ආයෝජනය කරොත්. ඒ වගේම දැන් මේ කතා කරේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන්ගේ ජීවිතේ අර අපි කියන සැදෑ සමය කියලා අන්න ඒ කාලේ හිතේ නිදහසේ ගත කරන්න ඔබට ලංකම තියෙනවා. ඒත් එක්කම ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කරන්න, දරුවන්ට අනාගතයේදී උසස් අධ්‍යාපනයට ඕන කරන මුදල් මොන හරි අවශ්‍යතාවයක් ආවොත් ඒ වෙලාවේදී ආයෝජනය කරන්න ඔබ ගාව සල්ලි තියෙන්න ඕන. ඉතින් හොඳම කාලේ සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එක මේ ස්ථාවර තැන්පතුවට අත තියන්න. විශේෂම දේ තමයි ඔබට ලැබෙන ප්‍රතිලාභ සහ ඔබේ මුදල් වලට ලැබෙන ආරක්ෂාව. ඒ දෙකම සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එක සහතික කරලා තියෙනවා. කතා කරන අදම 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්. එහෙනම් අදට අපි ගිහින් එන්න. හෙටත් හම්බෙමු. මම නවීන්.
3: මම්මාෂී.

0: උදේ 7යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ව්‍යායාම කරන්න දවසේ හොඳම වෙලාව මොකද්ද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: ව්‍යායාම කරන්න දවසේ තියෙන හොඳම වෙලාව මොකද්ද කියලා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අවිවේකී පුද්ගලයන්ට මේක ඉතාම වැදගත්. මේ සඳහා දෙන්න තියෙන කෙටිම පිළිතුර තමයි, ව්‍යායාම කිරීමට දවසේ ඕනම වෙලාවක් ඔබට යොදා ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ ඔබ ව්‍යායාම කිරීම සඳහා ශාරීරිකවත් මානසිකවත් සූදානම්ද කියන කාරණාව පමණයි. ඔබ නිරෝගීව ඉන්නවා නම්, ඒ වගේම ඇඟට කිසිම මහන්සි ගතියක් විඩාබර ගතියක් දැනෙන්නේ නැතිනම්, ඒ වගේම ඔබගේ මානසික තත්ත්වය හොඳින් තියෙනවා නම් ඔබට ඕනෙම වෙලාවක ව්‍යායාම කරන්න පුළුවන්. නමුත් ලංකාවෙනි ඝර්ම කලාපී රටක ව්‍යායාම කිරීමේදී පරිසරයේ පවතින උෂ්ණත්වයත් ආර්ද්‍රතාවයත් බලපානවා. ඒ නිසා ඔබට හැකිනම් ව්‍යායාම කිරීමේදී උදෑසන කාලය හෝ පස්වරු කාලය තෝරා ගන්න.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: CB Board සමාජිකයන් සඳහා Cargill Sports වෙතින් මෙගාවට්ටම් Gold Supreme Chicken Sausages ඉතිරි රුපියල් 320යි. Flora Fat Spread ඉතිරි රුපියල් 225යි. Munchy Super Cream Cracker ඉතිරි රුපියල් 50යි. Glowguard Toothpaste ඉතිරි රුපියල් 110යි. Cargill Sports Day
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතා.
8: බජාජ් වීගෝ ජූලි වාසී. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේ෷ී දීමනා රස විස්තර 076 8333 444. සීත හදවත් දිනු හිතවත්කම.
10: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
11: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
10: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
9: දැන් ස්විස් ටෙක් ගාවෝ සේරම තියෙනවද?
10: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
11: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
12: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
13: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
14: brand new unath registered unath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011147 amatanna wasara 23 ka nobindu nuvishwasaya
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147 678.
9: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරි වට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
16: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha. Then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Ekaven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hatahaya.
17: Anuatai Dashma Deken, Anuatai Dashma Hatare.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ඇතමට වෙලාගන්න.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මි ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාරණකම් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මි ට්‍රක් බුක් කරන්න. අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක්. වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
3: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

ලාලාලාලා ගුඩ් මෝනිං සහුරුද හිතවතුනි, කොහොමද? පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න. තව පොඩ්ඩක් හෙඩ් ෆෝන් එක චුට්ටක් අඩු කරත් කවන්නේ නැහැ. මේ දැන් මායිපේ පොඩි මල්ලි කෙනෙක් කල්ලාගත්ත මේ වැඩේ කරන්න. තව පොඩ අඩු කරන මල්ලි. වයසට යනකොට කන් හොඳට ඇහෙනවලු මිනිස්සුන්ගේ වහල් නැද්ද? වයසට යනකොට කන් හොඳට ඇහෙනවා. රයිට්. අද එනකොට දන්නවනේ ඉතින් හැමදාම කතා කරන සුපුරුදු පාර මෙරින් ඩ්‍රයිව් එක එනකොට බම්බලපිටිය ස්ටේෂන් එක දිහාවට පොඩ්ඩක් ඔළු හරවල බලන්න ඕනේ. හරිද? බම්බලපිටිය ස්ටේෂන් එක දිහා. බම්බලපිටිය ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ කියලා මතක නැහැ. මතකයි නේද? සමහර වෙලාවට ඒව අමතක වෙනවා. අපි පුරුද්දට එන්නේ, අපි ඔටෝ පයිලට්නේ දැන් වැඩ කරන්නේ. හැමදාම යන පාරේ අපි ඔටෝ පයිලට් තමයි එන්නේ. අපේ ජීවිතේ කාලයක් යනකොට මුලින්ම මේ උඩු හිතින් කරන දේවල් කාලයක් යද්දී යටිහිතට ගියාට පස්සේ ඒවා ඔටෝ පයිලට් වැටෙනවා. දැන් ඔබට මතකද අපි වාහන එලවන්න පුරුදු වෙච්ච මුල් කාලේ අපේ තත්ත්වය? අපි දැන් හිතනවා දැන් ක්ලච් එක පාගන්න ඕනේ. දැන් ක්ලච් එක පාගන අතරතුර බ්‍රේක් එකත් පාගන්න. බ්‍රේක් එක පාගන්න ඕනේ නැහැ. කන්ෆියුෂන්. දැන් ක්ලච් එක පාගලා ගියර් එක දාන්න. දැන් ක්ලච් එක හිමීට කකුල ගන්න ගමන් ඇක්සලරේටරේ දෙන්න ඕනේ. මෙහෙම තමයි මුල දියලවන්නේ. ඔන්න ඔය වගේ මිනිහෙක් පුරුදු වෙවි ඉන්න වෙනකොට අපි ඩගල් දකුණු සිග්නල් එකක් දාන එමිනේ ඉවරයි. එමිනේ බෑ, එමිනේට එලවන්න බෑ. අපිට ඉන්ස්ට්‍රක්ටර් කිව්වොත් වමට දාන සිග්නල් එක දාන්න. වමට සිග්නල් එක දාලා වමේ කණ්ණාඩිය බලලා හිමීට අයින් කරගන්න. මේ දැන් මේ ක්ලච් එක දාගෙන ගියර් එක දාගන්න විදිය නේ අපි කල්පනා කරන්නේ. අපිට අරග කරන්න බෑ. ඉන්ස්ට්‍රක්ටර් පිස්සු කතා කරන්න එපා. මේ මොකද්ද කරන්නේ? මේ ක්ලච් එක මේ ඔක්කොම මේ ක්ලච් එක මේ පෑගිලා ක්ලච් එක මේ ඇක්සලරේටරේ මේ ඇති. රයිට්. නමුත් කාලයක් ඇති දැන් ඔබ බලනවද ගියර් එක දාලා මෙහෙම කරලා මැනුවල් හෝ මොනවා හෝ බලන්නේ නැහනේ. ගෙදර ගිය විදිය දන්නේ නැහනේ. ඔටෝ පයිලට්. ඒ තමයි අපි කාලයක් උඩුහිත පාවිච්චි කරලා කරන ඒවා. තව කාලෙකදී යටිහිතට ගියාට පස්සේ ඒවා ඔටෝ පයිලට් වැටෙනවා. ඒවා යන්ත්‍රානුසාරයෙන් ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. යන්ත්‍රයක් වගේ වැඩ කරනවා අපේ යටිහිත. ඒ නිසා සමහර ලාට බම්බලපිටිය ස්ටේෂන් එක පහ වුණාද නැද්ද කියලාත් බලනවා.

ඒ පාටත් තෝරගන්න කියලා. අපි කියලමද දන්නේ නැහැ. නැත්තම් මේ රජයට මේ ආණ්ඩු වෙන්න කලින් තිබිච්ච එකක්. ඒක හැම එකම මේ ආණ්ඩුවේ එකක් නෙමෙයිනේ. දැන් මේගොල්ලෝ ගාලා තියෙන ලස්සන පාට දැන් පාට මාරු කළා. මං අද තමයි නෝටිස් කරේ මේක. ඊයේ රෑ වුණාද කලින් දවසකුණාද දන්නේ නැහැ. මොකද පෞවි දවස්වල වැඩි 100කින් නෙමෙයි මාත් හිටියේ. මම මේක දැක්කම මට මාර සතුට හිතුණා. ලස්සන පාටක් තියෙනවා. ගෙවල් වල වුණත් ගන්න ලංකාවේ නම් මං දැකලා නැහැ. හදලා ගා ගන්න පුළුවන් දැන්. දැන් ඔබ දන්නවනේ දැන් තින්ත කම්පනීස් එහෙම මේ පාට හදලා එවනවා අඩුයි. කලර් කාඩ් එක එවනවා අපි පාට මෙන්න මේ වගේ කියලා කිව්වහම ඒගොල්ලෝ මූලික කලර්ස් කීපයක් අරන් ඒවා තියෙනවා මේකෙන් මෙච්චරයි මේකෙන් මෙච්චරයි කියලා එහෙම ඒ මූලික වර්ණ කීපයක් අරගෙන මේ අපිට අවශ්‍ය පාට හදලා දෙනවා. එහෙමනේ දැන් යන්නේ. ලස්සන පාටක් තියෙනවා ග්‍රෑන්ඩ් පියානෝ කියලා. ග්‍රෑන්ඩ් පියානෝ. ඉන්ටර්නෙට් එකේ බලන්න ලස්සනයි ඒ පාට. ගෙවල් වල හරි ලස්සනයි. මේ ස්ටේෂන් එකට ගාලා තින්නේ මට හිතුණා මේ ග්‍රෑන්ඩ් පියානෝ හෝ ඒ ළඟින් යන කල එකක්. කවුරු හරි ඉන්ටීරිය කරන හෝ ආකියා හෝ කවුරු හරි පොඩි ඇහැක් තියෙන චරිතයක් කියලා මට හිතෙනවා. ඉතින් ඒකේ ප්‍රශංසාව යන්න ඕනේ. ඇත්තටම මම කියන්නේ අර ඉඳ ගන්න තැන් වලත් පොඩි පොඩි වෙනස්කම් කළා. මට මේ පහුවෙන ටිකට දැකපු ටික මම මේ කියන්නේ. ඇත්තටම බම්බලපිටිය ස්ටේෂන් එක ලස්සනයි. මේක අගේ කරන්න කොහක නෝගේ අගේ කරන්න ඕනේ තනක් කියලා මං හිතනවා. එහෙම තමයි. ඉතින් රහ දෙයක් ලස්සන දෙයක් වුණාම ඒක අගේ කරන්න ඕනේ. අල වගේ තැනක් දැක්කම ඒක විවේචනය කරන්න ඕනේ. ආණ්ඩුවක් වුණාම ඉතින් මේ අටලෝ දහමටම රෙඩි වෙන්න ඕන ලොක්කා. අටලෝ දහමටම රෙඩි වෙන්න ඕනේ. එහෙම තමයි. අටලෝ දහමෙන් එහෙමනේ අහලා තියෙනවා ලස්සන අර ගාතාව අහලා තියෙනවා නේද? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති. බැනුම් අහන්නත් එනවා. හොඳත් අහන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳ කියනවා අඩුයි ඉතින්. හොඳ කියනවා අඩුයි. දැකපු දේ කිව්ව ඇස් දෙකට දැකපු දේ විශ්වාසයි නොකොට වඩා අර මෙදාට කරනවා අරයා කරලලු නේද වඩා ඇස් දෙකෙන් බලාගෙන ඉන්න ඔබට හිතේ ඇත්තනම් අපේ අනිත් ස්ටේෂන්ස් ටිකත් අන්න ඒ ගාන්ට රෙනොවේට් වුණා නම් ලස්සනයි. ඒ පොදු ස්ථානයක තියෙන ඔන්නේ සටල් ගතිය ඇත්තටම බම්බලපිටිය ස්ටේෂන් එකේ තියෙනවා. දැන් තියෙන්නේ අර මගී පාලම හැදිලා ඔතන දෙවේලේ අර තියෙන අර ඉරි ටික පාවිච්චි කරලා මිනිස්සු පුදුම පාර පැනෙල්ලන්නේ පණින්නේ. මෙතන තියෙනවා ඒ වගේ මේ මගී මාරු හතරක් විතර වගේ තියෙනවා. ඒ හතරෙන්ම පණිනවා. පයින්න ගත්තම හැම එකෙන් පැනලා මදි පාඩුවට ඒ ඉරි දෙක අතර තියෙන ඒවා නැති තැනනොත් පණිනවා. මට ඕනේ තියෙන අපේ මේ නේද අපේ කවුද පදිකයා? අපිත් වෙලාවට පදිකයෝ තමයි. පදිකයා දිමි පුළුවන් තරම් පදිනවා හෙට මෙහෙට පදිනවා. කායරේ සුදුවිරේ ඉරි අදාල නැහැ. උදේට අහුවෙච්ච තැනින් පයින් එක තමයි කරන්නේ. ඉතින් දහපලක විතර නතර කරගෙන ඉන්නවා. මං හිතන්නේ බම්බලපිටියේ තමයි මේ ස්ටේෂන් එක බරපතලම විදිහට මිනිස්සු පාර මාරු වෙන තැන තියෙන්නේ. අර උඩහා පාලමාවට පස්සේ ඒකත් මං හිතන්නේ මේ ගැම්මටම හැදෙන ගතියක් පේන්න තියෙන්නේ. ඉතින් ලස්සනයි වැඩේ. ඒක කියන්න ඕන උනා. ඒක කොහොක කමක් නැතුව අගේ කරන්න මට ඕන වුණා. වෙලාද

ඔබට නිකන් ධනාත්මක සිතුවිලි වගේ ඒවා පහල වෙනවද හිතුව ගමන් නිකන් එක හොඳ දේවල් එක එක කාලවලට කරන්න හිතෙනව නේද? අපි ඒවට කියනවා පොසිටිව් චේන්ජස් කියලා ඈ. ඔබට හිතෙනවා හිතුව ගමන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ නේද? එක්සයිස් ටිකක් කරන්න ඕනේ. ටයිම් මැනේජ්මන්ට් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. මේ ෆෝන් එක නම් මම පාවිච්චි කරනවා පොඩ්ඩක් වැඩි. අර අලුත් ප්‍රොජෙක්ට් එකට මොකක් හරි කරන්න ඕනේ. ඇත්තට මේව හොඳ සිතුවිලි වගේ නේද? පේන්නේ ඇත්තට මේව හොඳයි. ඉලක්ක හොඳ වුණාට ඒක කෙරෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ කල්පනා කරලා තියෙනවද? මේ අපි හැමෝටම සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක්. ඉලක්ක මේ තරම් හොඳයි. ඒ ඉලක්කවල කිසි වරදක් නැහැ උනට කෙරෙන්නේ. දැන් මේවට උත්තර තියෙනවා. මේක විසඳගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට නමකුත් තියෙනවා. ඒකට කියනවා ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් තියරි. ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් තියරි කියලා මේකට කියන්නේ. පීට ගෝල්විත්ස කියලා කෙනෙක් තමයි මේ තියරිය හදන්නේ. මේක න්‍යායක්. එයා ලස්සනට මේක විස්තර කරනවා. මම මේක කියන්න හිතුවේ අපි හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. අපි හැමෝටම ඕනේ පොඩ්ඩක් මොකක් හරි ඉංග්‍රීසි හෝ වෙන මොකක් හරි ලැන්ග්වේජ් එකක් හෝ ඉංග්‍රීසි නම් ඇත්තටම හොඳයි කරගන්න පුළුවන් නම් පොඩ්ඩක් ඒක දියුණු කරගන්න. ඇත්තටම ව්‍යායාම කරන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඔව් හොඳ දෙයක්. දැන් ඒක කරන්නත් හිතේ තියෙනවා ඒක වෙන්නේ. ඊට පස්සේ අපේ අනිත් එක තමයි වැඩ කල් දාන ඒවා ඒව නිකන් ඒ වගේ ඒවා තියෙනවා. මේ ටයිම් මැනේජ්මන්ට් එකත් හරියට වෙන්නේ නැහැ. මොකද අපිට තියෙන කාලය අපි හරියටම පාවිච්චි කරනවා නම් ඔබට අනන්ත හිතිලා ඇති මීට වඩා දෙයක් නම් ඇත්තටම කරගන්න තිබ්බා කියලත් නේ. දැන් අපි බලමු ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් තියරිය වැඩ කරන්නේ කොහොමද කියලා පීටර් ගෝල්විත්සට අනුව. මෙතනදී මම කරන්න ඕන දේ සහ ඒක අවසාන වශයෙන් මම ඇත්තටම කරනවා කියන එක අතර අර කතාවක් කියන්නේ There is always a gap between the lip and the cup. කෝපය සහ මේ තොල අතර හැම වෙලාවම ගැප් එකක් තියෙනවනේ. මේක බොන්න පළවෙනි උගුර බොන තාක් කල්ම ගැප් එකක් තියෙනවා. පළවෙනි උගුර බොන තාක් කල්ම තේක බොන්න තියෙන ඕමනාව එකක්. ඒක ඇත්තටම බිව්ව කියන කෑල්ලට නංගා මේ කොච්චර දේවල් වෙන්න පුළුවන්. අත හැපිලා වැටෙන්න පුළුවන්. කට පිච්චිලා විසි කරන්න හිතෙන්න පුළුවන්. තේක කටගාවටම ගන්නකොට කවුරු හරි පොරක් ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන්. හදිසි වැඩක් වැටෙන්න පුළුවන්. වහලේ කඩන් වැටෙන්න පුළුවන්. මිසයිලයක් මිදුලට වැටෙන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රොබබිලිටීස්. ඒ නිසා always there is a gap between the lip and the cup. වැඩේ කෙරෙන තුරුම වැඩේ කරනවා කියලා විශ්වාසයක් නැහැ. ඒකයි කිරීම සහ කරන්න හිතාගෙන ඉන්න එක අතර වෙනස තමයි අඩු කරන්න පීට ගෝල්විත්ස යෝජනා කරන්නේ. ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් තියරි. මේවා නිකන් කියනවට වඩා ඔහොම නම් දාලා කිව්වම ඔබටත් හරිය ලොකුයි ඉති. එහෙමනේ. අපිට එහෙමනේ මේවා වැඩ කරන්නේ. මේ තියරියේ මූලික අදහස තමයි නිකම්ම කරන්න ඕනි කියලා හිතනවා වෙනුවට කවදද කරන්නේ, කොහෙදිද කරන්නේ, මොන අවස්ථාවේදිද කරන්නේ. ඔන්න ඔය ටික එකතු කරන්න කියලා කියනවා ඔබේ වැඩේට. කවදද, කොහෙදිද, මොන අවස්ථාවේදිද. ඔහොම කිව්වහම තේරෙන්නේ නෑනේ. උදාහරණයක් දෙන්නම්. දැන් ඔබට හිතලා ඇති පොත් කියවන්න පටන් ගන්න ඕනි. එහෙම හිතලා දිනනවද? ඒනොට තාම පොතක් කියවේ නෑ. පොතුත් අරන් යනවත් ඇති. මාත්‍යයේ පොත් දෙයක් අරන් ආවා. මම පොත් කියවන්න පටන් ගන්න ඕනේ. නෑ. ඒක රිප්ලේස් කරන්න මම රෑ කෑම කාලා විනාඩි 20ක් පොතක් කියවනවා. කවදද, කොහෙදිද, මොන අවස්ථාවේදිද කියලා මේක තියෙනවනේ. මම රෑට කෑම කාලා විනාඩි 20ක් පොතක් කියවනවා. මේ තමයි පීටර් ගෝල්විත්සගේ ඉම්ප්ලිමෙන්ටේෂන් ඉන්ටෙන්ෂන් තියරිය. ඇයි අපි එහෙම කවදද, කොහෙදිද, මොන අවස්ථාවේදිද කියන එක පණිවිඩයක් විදිහට මොළයට දෙන්න ඕනේ. මේක මොළයට අණ දෙන එක තමයි මේ කරන්නේ. දැන් මොළයට පැහැදිලි උපදෙස් තියෙනවා. රැට කෑම කාලා ඉවර වෙච්ච ගමන්. ඒ කියන්නේ ගෙදර දින ගොඩක් වෙලාවට. විනාඩි 20ක්. කොච්චර බලනවද කියන එකටත් උත්තර දෙනවා. පොතක් බලනවා. කොච්චර ලේසිද කියලා නිකන් හිතන්නකෝ. දැන් නිකන් කරන්න පුළුවන් වගේ තැනකට මේක ඇවිල්ලා තියෙනවා. අපේ මොළය කැමති නැහැ හැම වෙලාවෙම අලුත් තීරණ ගන්න.
අද එක්සයිස් කරනවාද අද ඉංග්‍රීසි පාඩම ප්‍රැක්ටිස් කරනවද දැම් ෆෝන් එක බලනවද ඒ එහෙම කැමති නෑ මොලේ. එහෙම අලුත් අදහස් දෙනකොට මොලේ බොහොම වේගෙන් සෙටල් වෙන්නේ පරණ පුරුද්දටම තමයි අලුත් එක් කරන්නේ. ඒ නිසා සැලැස්ම එක්ක මොලේට විධානය දෙන්න කියලා තමයි ගෝල්විත්ස කියන්නේ. මම ෆෝන් එක අඩුවෙන් බලන්න ඕනේ නෑ ඒක ඒක ඒක රිප්ලේස් කරන්න රෑ 10න් පස්සේ මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නෑ. ඒක කාමරෙන් එළියේ තියෙනවා. ඔය කියනවනේ මේ ෆෝන්ස් එහෙම රෑට කාමරේවත් තියන්න එපා කියලා කියනවා. පුළුවන් නම් ෆෝන් එකේ කෙරෙන වැඩක් නෙවෙයි. කරන අය ඇති ෆෝන් එක කාමරෙන් එළියේ තියන්න කියලා. සමහර අය මම දන්නවා ෆෝන් එක රෑට ඕෆ් කරනවා. තව එකක් ගමුකෝ. එක්සයිස් කරන්න පටන් ගන්න ඕන. නෑ. ඒක රිප්ලේස් කරන්න වැඩ ඇරිලා ආව ගමන් විනාඩි 10ක් මෙන්න මේ එක්සයිස් තුන කරනවා. වැඩ ඇරිලා ආපු ගමන් විනාඩි 10ක් මෙන්න මේ එක්සයිස් තුන කරනවා. දැන් ඔබට මතක් කරනවා නැති මේ විනාඩි 20ක් කරන්න කියනවා නේද? 10ක් මදි නේද? මේ ඉතරේ වගේ විතන්න යන්න එපා. ආයෙත් වැඩි කරන්න නැත්නම් තන යන්න. 10ක් බැරි එකක් 20ක් කරනවා. 10ක් ගන්නකො. එක්සයිස් තුනයි. ඔය ජම්පින් ජැක්ස් තියකුයි තාම මොනවා හරි ටිකක් ඔය පටලවගෙන කරනවා. ඒ තුන විතරමයි කරන්නේ. හැබැයි හැමදාම වැඩ ඇරලා ආපු ගමන් පළවෙනි විනාඩි 10 ඔය එක්සයිස් තුන කරනවා. ඒකමයි කරන්නේ. වෙන මොකුත් කරන්නේ නැහැ. අර ඇටොමික් හැබිට්ස් වලටත් යනවා මේක. ඒක පොඩි පුරුද්දක් දිගට කරන් යනවා. පොඩි පුරුද්දක්. ඕනම දෙයක් අපි 100ක් හිතුවට 80ක් තියෙන හිතපුවා 20යින කරපුවා තියෙන. ඒක 80-20 තීරි කියලා එකක් තියෙනවා. වැදගත් වෙන්නේ ඔන්න ඔය 20 තමයි. හරි? ඊට පස්සේ පොත් කියවන එක ගැන ආයෙකම් පොත් කියවන්න ඕනේ නෙමෙයි. නිදා ගන්න කලින් පිටු පහක් කියවලා නිදා ගන්න. පිටු පහක්. හරිම ප්‍රිසයිස්. මොලේ කැමති ඒ වගේවට. මම සල්ලි ඉතුරු කරන්න පටන් ගන්න ඕනේ නැහැ. ඒක රිප්ලේස් කරන්න. පඩි ලැබුණු ගමන් රුපියල් 15000ක් අයින් කරනවා. පරි ලැබුණු ගමන් රුපියල් 15000ක් අයින් කරනවා. ඔබ කේන් තියන කෙනෙක්ද? මට තියෙන පොඩි ලෙඩක්. මට තියෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. මගේ විශාලම දුර්වලකමයි. තරහ යන සත්‍ය විශාල දුර්වලකමක්. ඒක සමහරවිට තරහ යන ගියාම මේ මොකද මට මේ තරහ යන කියලා ආයි නිකන් ඒක උඩ තරහ. මොන පිස්සුද මේ මගේ මේ තරහ? මේ තරහ ඉදන් ගම මිනිස්සු තරහ යනවා කියලා. ආයි ආයි ඒක උඩ තරහ යනවා. ඒක හදාගන්න. කෝපේ පාලනය කරන මං ඉවසන්න පුරුදු වෙන්න ඕනේ නෑ. මෙන්න මෙහෙම එකකින් රිප්ලේස් කරන්න පුළුවන්. මට කේන්ති කියොත් මම කතා කරන්න කලින් මම රියැක්ට් කරන්න කලින් තුන් පාරක් ගැඹුරින් හුස්ම ගන්නවා. තරහා කියොත් තුන් පාරක් වචනයක් පිට කරන්න කලින් තුන් පාරක් ගැඹුරින් හුස්ම ගන්නවා. මේ දැන් මං තව තීරණයක් ගත්තා. දැන් මං උදාහරණ දෙන එක නවත්තර නැත්තම් මට මේක මේ එළි වෙනකන් කීකේ ඉන්න වෙනවනේ. මේ වගේ හරියටම සැලස්ප දෙන්න කවදද කොහෙදිද මොන අවස්ථාවේදිද කියලා. කවදද කොහෙදිද මොන අවස්ථාවේදිද කියලා මොලේට විධානය දීලා බලන්න. බලන්න එහෙම වැඩ කරනවද කියලා ඕක. අනිවාර්යෙන් වැඩ කරනවා කියලා කියන්නේ. වැඩ කරේ නැත්නම් අපි වෙන එකක් බලමු. දැන් 7:42

0: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකේ ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප්පිකාරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගං අතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
10: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
12: බි.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා.
1: Upgrade. Upgrade. Upgrade. Upgrade.

0: ದಿನ ಹಾಸ್ಪಿಸ್ ಪಾಲಿಸಲು ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಯಿಮಿಯನ್ ಟೈಮಿಗೊನ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮೆನ್ ಮವಕಮೆನ್
1: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮಲು ತರಾಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
2: හොළඹදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොළඹදී අඩම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
4: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
3: දැන් මම තන්න
4: 0112200යි
5: 200. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකාරී.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
10: Big big dinumai bonanza bonanza
11: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
12: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
13: හොඳ ළමයා 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
14: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසී ප්‍රමුඛයා
15: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
16: ගන්න ලයිසන් එක එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි
17: හරිනේ හරිනේ දැන් අමාරුව
16: බයික් එකේ කටත් පොඩ්ඩක් වැඩි
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකෝ
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
15: වැඩන ඉතින් නේද
18: අයියා මට ඇපල් මලක් දෙන්න
19: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
18: අයියා මට මල් ගොඩාක් දීලා
19: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
18: හච් 15 පිස්සුවක්ම තමයි
20: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: ගුඩ් මෝර්නින් පත්තරේ විස්තරේ බලන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්නම් රිට්ස්බරි රොකෝවා වෙතින් විශේෂ පණිවිඩයක් තියෙනවා. අවසන් වෙච්ච පාපන්දු ලෝක කුසලානයට අදාළව ලියෝනල් මෙසිගේ අතිම එයාම අත්සන් කරපු ෆුට්බෝල් ජර්සි එකක් ඔබට දිනාගන්න ලබා ගන්න අත්පත් කරගන්න අවස්ථාව තියෙනවා. මේක කැඩි මේක සෑහෙනම රෙයා චාන්ස් එකක්. මෙසිගේ අතින් අත්සන් කරපු කස්ටමයිස්ඩ් ෆුට්බෝල් ජර්සි එකක් මේක සල්ලි වලට නම් කොහොමඩවත් ගන්න පුළුවන් වෙන එකක් නෙවෙයි. මේ ගන්න පුළුවන් විදිය තමයි අයිති කරගන්න පුළුවන් විදිය තමයි මේ කියලා දෙන්න හදන්නේ. රිට්ස්බරි රොකෝවා ඕනෑම නිෂ්පාදනයක් අරගන්න චොක්ලට් එකක් අරගෙන ඒක ඇසුරුමේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න. එහෙම නැත්නම් රොකෝවා නිල සමාජ මාධ්‍ය පිටුහරහත් මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. මේ QR එක ස්කෑන් කළාම මේ තරඟයට අදාළ වෙබ් අඩවියට ඔබ රීඩිරෙක්ට් කරනවා. ඊට පස්සේ ඒක ලියාපදිංචි වෙලා ඒ වෙබ් එකෙන් ඔයාලට හම්බෙනවා යුනික් කෝඩ් කියලා එකක්. ඒ යුනික් කෝඩ් එක ඇතුළත් කරලා ඔයාගේ පින්තූරයක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒ අතරින් තෝරාගත්ත එක සුවිශේෂී වාසනාවන්තයෙකුට මෙසිගේ අත්සන සහිත ෆුට්බෝල් ජර්සි එකක් ලබා ගන්න පුළුවන්. ඒ තරම් නෙවෙයි, තව 300 දෙනෙකුට මේ තරඟය වෙනුවෙන්ම කස්ටමයිස් කරපු සුවිශේෂී පාපන්දු ජර්සියක් බැගින් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් පාපන්දු ලෝලීන්ට මහඟු අවස්ථාවක් රිට්ස්බරි රොකෝවා වෙතින්. ස්විස්ටෙක් ගැන අපි කතා කරලා ඉමු. ගෙයක් හදන්න, ගෙදරක ෆිනිෂින් වැඩ කරන්න, බඩු මුට්ටු ටික ගන්න, ඇවිදින්න ගියාම ඒකේ තියෙන අමාරුව ඒක කරලා තියෙන කෙනෙකුටම තමයි ඉතින් තේරෙන්නේ. තැනින් තැනට ගිහිල්ලා එක එක ප්‍රඩක්ට් එකට එක එක නිෂ්පාදනයට ෂුවර් කරන්න පුළුවන් තැන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා එක එක නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට ගණන් මිනුම් බල බල බඩු ගන්න එක ඔළුවට හරිම කරදරයි. හැබැයි ඔයා ළඟපාත ඉන්න ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා ගාවට ගියොත් එයා ළඟ තියෙන ඕනෑම ප්‍රඩක්ට් එකක්, ඕනෑම නිෂ්පාදනයක් ඔයාට හිතේ විශ්වාසෙන් හරි මිලට අරගන්න පුළුවන්. මොකද එහෙම විශ්වාසය රකින හරි මිලට හරි ප්‍රඩක්ට් එක විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක් තමයි හැම වෙලේම ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් බවට පත් වෙන්නේ. ස්විස්ටෙක් කවදාවත් පැකට් එකේ ලොකු ගාණක් ගහලා බොරුවට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ පෙන්නලා පාරිභෝගිකව අන්දලා බිස්නස් කරන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ බලයලත් අලවි නියෝජිතයෙක් කියන්නේ බ්‍රෑන්ඩ් එක වගේම විශ්වාසය තියලා ගනුදෙනු කරන්න පුළුවන් අලවි නියෝජිතයෙක්. ඒ තමයි ස්විස්ටෙක් ඔබට දෙන සහතික. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි එක්ක අදත් ඉන්නවා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වසරේ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් වෙන් කරලා තියෙනවා රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය රුපියල් බිලියන 247ක අතිවිශාල ජීවිත රක්ෂණ අරමුදලකට හිමිකම් කියන ගමන් රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයක් සහිතව ඔබේ ජීවිතයට පිටුපසින් දැවැන්ත ශක්තියක් හැටියට ඔබව ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට පුළුවන්. අවුරුදු 64ක් තිස්සේ පියකුමෙන් මවකමෙන් ඔබ රැකගත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් මේ අවුරුද්දේත් වසරේ දැවැන්තම බෝනස් ප්‍රතිලාභය ඔබට පිරිනමා තියෙනවා. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන ගැන ඔබ දන්නවා. මේ මතක් කරන්නේ CDB ඔබට දෙන රන් සහනය පිළිබඳව. අඩුම පොලියකට වැඩි මාත්‍තිකාරමක් ඔබට ලබා දෙන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් ලබා දෙන්න CDB රන් අය දැන් සූදානම්. මේ බිහිකරන ජයග්‍රහකයන් රැසෙන් කෙනෙක් බවට පත්වෙන්න ඔබත් අදම ළඟම තියෙන CDB ශාකාවට ගොඩවන්න, නැත්නම් 01 1 7 388 388 කෝල් එකක් දෙන්න. CDB රන් අය රත්රන් අය දෙන ඉස්තරම්ම තැන. මං ගන්නවා දිනමින පුවත්පත අතට ඉස්සෙල්ලාම. රජයට බිලියන 6ක් ගෙවා නැ බදු පොලු තැබූ මත්පැන් සමාගම් රැසකට නඩු නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. පර්පිචුවල් ට්‍රෙෂරීස්, වයඹ ඩිස්ටිලරීස්, මෙන්ඩිස් සමාගම් ඒ අතර කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. බිලියන 6ක් බදු පොලු. දැන් මේකේ වැඩේ තියෙන්නේ මේ සමාගම් හැම එකක්ම මේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දැම්මම ඒක විකිනෙනවා. ඒක ගන්න කෙනා ඒකට අදාළ බදු මුදලත් එක්ක ගෙවලා තමයි ප්‍රොඩක්ට් එක ගන්නෙ. හැබැයි ඒගොල්ලෝ රජයට ඒ බදු මුදල ගෙවලා නැති බව තමයි පේන්න තියෙන්නේ. මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට පැහැර හැර ඇති රුපියල් බිලියන 6.2කට වැඩි හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දැනුම් දුන්න කියලා තමයි තියෙන්නේ. සමාජ ක්‍රියාකාරීන් 17 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ නිසි පරිදි බදු මුදල් අය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒකෙදි මං හිතන්නේ නීතිපතිවරයා මේ පෙත්සම විභාගයට ගන්න අවස්ථාවේදී තමයි පැහැදිලි කරන්නේ මේ අයට විරුද්ධව දිසා අධිකරණේ නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා කියලා. මේ පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට සුරාබද කොමසාරිස් ජෙනරාල්වරයා, නීතිපතිවරයා, මුදල් රාජ්‍ය අමතිවරයා, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් වගේම WM මෙන්ඩිස් සහ සමාගම, වයඹ ඩිස්ටිලරීස්, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස්, මැකලම් බ්‍රූවරි, කළුතර සමූපකාර දේශීය මත්පැන් නිෂ්පාදකයන්ගේ සංගමය, ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් කෝපරේෂන්, සිනර්ජි ඩිස්ටලරීස්, රන්දනිගල ඩිස්ටලරීස්, ඊළඟට හිඟුරාණ ඩිස්ටලරීස්, රෝයල් සිලෝන් ඩිස්ටලරීස් ඇතුළු පාර්ශ්ව කිහිපයක් තමයි වග උත්තරකරුවන් හැටියට නම් කරලා තියෙන්නේ. බිලියන 6.2ක බදු පොලු තියෙනවා ඒ සමාගම් වලින් රජයට අය වෙන්න. ඔය අතරේ කපිල චන්ද්‍රසේනගේ බිරිය අල්ලන්න නිලධාරීන් පිරිසක් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලයනියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගත් බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක හා තෙවැනි සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයවලුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉදිරි පියවර ගැනීමට අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔස්ට්‍රේලියාව බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කපිල චන්ද්‍රසේන සිය දිවි හානි කරගත්තා. කපිල චන්ද්‍රසේන සිය දිවි හානි කරගත් පමණින් පරීක්ෂණ නතර වෙන්න බෑ, වැඩේ ඉස්සරහට යන්න ඕනේ. මේ ඩොලර් මිලියන 2 එතකොට කපිල චන්ද්‍රසේනයි යාගේ බිරිඳයි බෙදාගත්තාද? ශමීන්ද්‍ර රාජපක්ෂත් මේ නඩුවේ විත්තිකාරයෙක් හැටියට ඉන්නවා. කාගේ අතට මේ සල්ලි ගියාද කියලා දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. අරුණ පත්‍රයට මං එන්නේ. රස්නය වැඩිවීමෙන් කිකිලියෝ බිත්තර දැමීම අඩු කරලා මිලත් ඉහළ යයි. බඩ ඉරිඟු නැතිව හාල් කෑමට දීමෙන් කහමදෙත් නැහැ කියලා ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය තමයි මෙහෙම කියන්නේ. බඩේරිගු ආනයනය සඳහා රජය දී තිබූ අවසරය ඉවත් කිරීමෙන් සත්වාහාර නිෂ්පාදනයේ අර්බුදයකට ලක්වීම නිසා මෙන්ම මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදනයේ 30%කින් අඩු වෙලා තියෙනවලු. එතකොට බිත්තරවල තොග මිලත් ඒ නිසා දැන් වෙනස් වෙලා තියෙනවා. මේ දිනවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 43.45 අතර වන බව වෙළඳපොළ නිරීක්ෂණයේදී පෙනී යනවා කියලා තමයි අද අරුණ පත්‍රය වාර්තා කරලා තියෙන්නේ. විනිසුරු පුරප්පාඩු පුරවන්නයි සජබෙන් මහජන පෙත්සමක් කියලා පොතක් තියෙනවා ඉහළ අධිකරණවල විනිසුරු පුරප්පාඩුවලට පත්වීම දෙන ලෙසට ඉල්ලමින් හා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුවගෙන යන වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය මහජන පෙත්සමකට අත්සන් ගැනීම ආරම්භ කරලා තියෙනවා. මෙම පෙත්සමට ආසන මට්ටමින් අත්සන් ගනිමින් සිටින බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා කොළඹ පදනම් ආයතනයේදී ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉතින් මේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳව සංසිද්ධිය දිගින් දිගටම පුවත් මවමින් තිබෙන බව තමයි පේන්න තියෙන්නේ. ලංකාදීප පුවත්පතට එමු අපි ඉක්මනින්. වසර 6කට රඳවා ගැනීමේ බද්ද කෝටි 7ක් හම්බන්තොට වරායට ගෙන සුපිරි වාහන 1000ක් අත්හැරලා සමහර වාහන දිරාපත්. පරිපාලනය චීන සමාගමේ රේගු මාධ්‍ය ප්‍රකාශක තමයි එහෙම කියලා තියෙන්නේ. හම්බන්තොට වරායේ ගාල් කර තිබෙන වාහනවලට විශාල රඳවා ගැනීමේ ගාස්තුවක් අය කිරීම නිසා ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 1000ක් පමණ ආනයනකරුවන් නිදහස් කර ගැනීමෙන් තොරව අත්හරදමා ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තියෙනවා. චීන සමාගමකට පරිපාලනය පැවරීමෙන් පස්සේ මේ විදිහට රඳවා ගැනීමේ ගාස්තු ඉතාම ඉහළට නංවලා තියෙන බව තමයි කියවෙන්නේ. මෙරට ආනයනකරුවෙකු විසින් මීට වසර 6කට පමණ පෙර ආනයනය කර හම්බන්තොට වරායේ ගාල් කර තිබූ රුපියල් කෝටි 2ක පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් මෑතකදී නිදහස් කර ගැනීමට යෑමේදී රඳවා ගැනීමේ ගාස්තු රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇතැයි රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තා වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් කෝටි 5ක් රඳවා ගැනීමේ බද්ද ගහම ඔක්කොම වියදම කෝටි 7ක් වෙනවා. ඒ හින්දා ඒ වාහනේ අතහැරලා දාලා තිනවලු. ඒ වගේ වාහන 1000ක් විතර හම්බන්තොට වරායේ මේ රඳවා තැබීමේ ගාස්තු ඉහළ නිසා ඒවා ගෙවන එක පාඩු නිසා අතහැරලා දාලා තිනවා කියලා තමයි මේ ප්‍රවෘත්ති හැටියට වාර්තා වෙන්නේ. ඉතින් ගෙන්නපු වාහනේ අවුරුදු 6ක් නිදහස් කරගත්තේ නැත්තේ ඇයි කියන එක වෙනම ප්‍රශ්නයක්. මම දන්නේ ඒකට උත්තරයක් මේ ආටිකල් එක ඇතුලේ නැහැ. කොමහරි මේ චීන සමාගමට පරිපාලනයේ බාර දුන්නට පස්සේ රඳවා ගැනීමේ ගාස්තු ඉහළ නැංවීම නිසා වාහන 1000ක් විතර අතහැරලා දාලා තියෙනවා කියලා තමයි ලංකාදීප හෙඩ්ලයින් නිවුස් එකෙන් අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යමු දිවයින පුවත්පතට. CD-ට වෙඩි වැදුණු පිස්තෝලය පතුරම් සහ සියලු නඩු භාණ්ඩ උසාවිගේන කඩුවෙල මහේස්ත්‍රාත් නියෝග කරයි. මාලවේ පොලිසිය සිදු කළ සියලු විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ යටතට පත් කරලා තියෙන බවත් දිවයින වාර්තා කරනවා. කඩුවෙල මහේස්ත්‍රාත් තමයි මේ නියෝගය දීලා තියෙන්නේ. සියලු වෙඩි වැදුරු පිස්තෝල පතුරම් කොපු ආදී සියල්ල ලබා දෙන්න කියලා අධිකරණයට. ඒ අතර හිටපු පොලිස්පති CD අවමගුල පොලිස් ගෞරවාචාර මැද පැවැත්වුණු බව අද සියලු පුවත්පත්වල ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙනවා. දිවයින පුවත්පතේ මුල් පිටුවේ පාපන්දු ලෝක කුසලාණයට අදාළ ඡායාරූප කිහිපයක් පළ කරලා තියෙනවා. හූහඬ මැදත් ට්‍රම්ප් නොසෙල්වෙයි, ලෝක ශූරයන් අතරේ සිටි ජනපතිට හතරාතින් විවේචන කියලත් ප්‍රවෘත්තියක් තියෙනවා. ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලානේ ඔසවන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එතනින් අයින් වෙන්න කියලා අර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා දැනුම් දුන්නත් ඒත් මෑන් එතනටම වෙලා හිටියා අප්පු ටික ගහ මේ අර කට්ටිය මේ කප් එක උස්සද්දි. ඊට අමතරව ට්‍රම්ප් ග්‍රවුන්ඩ් එකට එනකොටත් මිනිස්සු බොහොම ආදරෙන් හූවක් එහෙම තියලා තමයි ආව පිළිගත්තේ. ඒ ගැන අද දිවයින වාර්තා කරලා තිනවා. ඔන්න ඔයි පත්තරවල විස්තර ගිහිල්ලා එන්නම්, හෙටත් පත්තරේ විස්තරය අරගෙන එන්නම්. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
9: උදේ 8:07 දැන් වෙලාව. වේලාව ඔබ වෙත ගෙනාවේ
10: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: किया था टॉप स्टोरी
1: අධිකරණ ඇමතිතෙරෙහි විශ්වාස භංගය අද කතානායකට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකකරටෙහි විශ්වාස භංග යෝජනාව අද කතානායකවරයා වෙත බහර දීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ විපක්ෂයේ සියලු පක්ෂවල සහය මත පෙරවරු 11ට විශ්වාස භංග යෝජනාව බහර දෙන බවයි. පසුගිය 5 සහ 6 දිනවල මිගමෝ බන්ධනාගාරයේ තිබු ගැටුම කළමනාකරණයේදී අමාත්‍යවරයා විසින් නිසි පරිදි වගකීම් ඉටු නොකිරීමට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ. මිගමෝ බන්ධනාගාරයේ තිබු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු මිය ගියා. දැන් විදෙස් පුවතක්. සිය අපනයන සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් 50%ක තීරුබද්දක් පැනවීම නිදහස් වෙළඳ ගිවිසුම ඍජුව උල්ලංඝනය කිරීමක් බව කැනේඩියානු අග්‍රාමාත්‍ය මාක් කර්නී පවසනවා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඍජු සාකච්ඡාවකට සූදානම් බවයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඇමරිකාව වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා. කැනඩාවෙන් ඇමරිකාව වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරුබදු අය කිරීමටයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ. ඇමරිකානු මෝටර් රථ කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සම්බන්ධයෙන් කැනඩාව අනුගමනය කරන අසමාන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමක් ලෙස මෙම බදු අය කරන බවද ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashma Dekhen, Anuwatai Dashma Hatharen,

ஹஷ்ரத் இனாயத் கான். ஆலதீனோட நாம ஹஷ்ரத் இனாயத் கான். அனிவாரியங்க ஆலதீனி. அத்தத்திர மே நமமே அது தமாய் அஹன் ஏயா கீபு லசன கதாவத் தின ஆத்மே ஆலோகேட்ட பத் கரண வச்சன மெனிக்கோல்ட வடா வாட்டினோ கீல. ஆத்மே ஆலோகேட்ட பத் கரண வச்சன மெனிக் வலடத் வடா வாட்டினோ கீல தமாய் ஹஷ்ரத் இனாயத் கான் கீல தீன். දැන් අපි මේ කතා කරන තීරිය අවුරුදු 5000කටත් එහා පරණ තීරියක්. වස් කවි සෙත් කවි කාලෙටම යනවා මේක. ඉතින් වස් කවි සෙත් කවි වලත් බලන්නකෝ කවි කීපයක් ලියලා දෙන. ආශ්චර්යාගේ අපලනනේ දුනු නෙනවා නමනනේ ඒ අසනීපේ වැඩි වෙනවා. වැඩි වෙලා තවත් නෙනන අපි නෙනනවා. අලුතෙන් මූුණු අරගෙන අපි වැඩනනවා. ඒ අපි අපිතම ඒක නිතරම හැමදාම එකම වෙලාවත් තෝරගෙන කියනවා කියලා කාලයක් ඇද මේ ශෝයකට වෙන හවර අපට ගන්න පුළුවන්. වස් කවින මේ වසෙත් කවි. ඉතින් ඔබ සෙත් කවි වස් කවි ගැන අහලා ඇති භාගවිට කියලත් ඇති. මතකද ඔබ අන්තිමට කාටද වස් කවි කිව්වේ කියලා? මේ වචනවල පව එක ගැන තමයි මේ වස් කවි සෙත් කවි වල කතා කරන්න. ඔය තියෙන පොඩි සාස්ත්‍රයක් ඝන පිහිටවල වෙලාවල් බලලා හදලා එහෙම කරන ඒවා තියෙනවා. ඒ ගැන හරිහම පර්යේෂණයක් නොකර ඒවා ඩිනයි කරන්න ඒවා යන්නේ බුරු වැඩ කියලා මං හිතන්නේ. එහෙම කියන එක වැරදි. ඒවා අභ්‍යාසයෙන්ම කරලා බලලා ඒවා වැඩ කරනවද නැද්ද කියලා හොයාගත්ත මිනිස්සු අවංකවම ඉන්නවා. වෙලා තියෙන්නේ බොහෝ විට වැඩේ හරියට කරන්නේ නැති. දැන් අපේ පරම්පරාවේ තියෙනවා මේ දැන් කෝල් කර කර අහන්න එපා මේ මේක කිව්වට පස්සේ. අපේ ජෙනරේෂන් එකේ අපේ පරම්පරාවේ ඔය සීයලගේ කාලෙදිම තියෙනවා කෙම් ක්‍රම. මං ආව පරණ පොතකුත් තියෙනවා කෙම් ක්‍රම සම්බන්ධව. ඒ වෙ සමහර තැන්වල සමහර ඒ වෙ පොඩි විද්‍යාත්මක කෑලි තියෙනවා නැතුව නෙමෙයි. ඒ නිසා ඒව අධ්‍යයනය කරන්න ඒ කෙම් ක්‍රම වල තියෙන හොඳම දේ තමයි මේ කරලා බලන්න පුළුවන්. වැඩි අතපය රිද්ද ගන්න නැතුව කරලා බලන්න පුළුවන් ඒවා. ඒවා වැඩ කරනවද කියලා ඔබටම තේරෙන්න ගන්නවා. කොහොම වුණත් වචනවල බලය කියන එක මේ පෙරදිග ප්‍රැක්ටිසස් වල තිබුණා. දැන් ඉතින් සුද්ධු අපේ දැනුම අරගෙන ගිහිල්ලා පොත් ලියලා පවර් ඔෆ් වර්ඩ් වගේ ලොකු පොතක් දාලා බයිලා ගොඩාක් එක තීරිය චූට්ටක් කලවම් කරලා එව්වාම ඊට පස්සේ නම්බවන් බෙස්සල 1,000,000 කොපිස් සෝල්ඩ් වගේ දාපුහම ඉතින් අපිත් 5,000-6,000 දීලා අරගෙන ඕක කියවනවා. ඕක පෙරදිග දැනුමින් කිව්වට ඒකට ලොකු එකක් යන්නේ නැහැ. මේවා අවුරුදු 5,000කට එහා පරණ දැනුම. වචනවල බලය කියන එක. දැන් අපි ඊයේත් මේ ගැන කතා කරා. මම හිතුවා දැන් ඕනික එකපාරක් කතා කරලා කෙරුවම ඔබට නිකන් ටක් ගාලා දැන් උදේට මතක නැති වෙනවනේ මේවා. දැන් ඔබ හදාගත්තද ඔබේ මන්ත්‍රය? මන්ත්‍ර කියන්නේ දැන් අපිට අර තේරෙන්නේ නැති භාෂාවෙන් ලියන්න එහෙම ඕනේ නැහැ. මොකද වචන ලියලා ඒව අපි කියවනකොට ඒකට හැඟීම දුන්නම ඒකට බලය එනවා. වචන ටික ලියන්න ඕනේ. ඒක කියවනකොට ඒ වචන වලට තේරුම් තියනවා. ඒක හැඟීමට අරගෙන ඒක ෆුල් හැඟීමෙන් කියනකොට ඒකට බලය එනවා. ඒක නිතර නිතර කියනකොට ඒකේ බලය වැඩි වෙනවා. ඔද වචනයක් අපි කියන්නේ හුඟක් වෙලාවට කියන්න ඕනේ හිතලා බලලා කියන්න ඕනේ. එතකොට තමයි වචනෙට පව එක තියෙන්නේ. ඒ විදිහට වචනෙට පව එක දාලා හෙනයක් ඉල්ලුවා වදිනවා. ආශිර්වාදයක් කරත් වැඩ කරනවා. ඒකනේ කියන්නේ දිමෝපි ඔළුව අත ගාලා බුදු සරණයි පුතේ, දිවි පීඨයි පුතේ කිව්වම ඒව වැඩ කරනවා කියලා කියන්නේ ඒකයි. මොකද ඒක පුදුමාකාර හැඟීමකින් දිමෝපිය කරන්නේ. දැන් මං අහනවා ඔබේ මන්ත්‍රය ඔබ ලියාගත්තද? අපි ඒ කතා කරලා මතක් කරමු. ඒ මන්ත්‍රය වෙන්න ඕනේ ඔබට සිද්ධ වෙන්න අවශ්‍ය දේ දැනටත් සිද්ධ වෙලා ඉවරයි. ඒකනේ ඔබට සතුටුයි. අන්න ඒ වගේ. මෙන්න මේ වගේ. මම ශාන්ත භාවයේ සහ ප්‍රසන්න භාවයේ සහිත පුද්ගලයෙක් වීම ගැන මට සතුටුයි. හැම වෙලාවෙම මට අලුත් අවස්ථා සහ මුදල් ගලාගෙන එන එක ගැන මට සතුටුයි. හරියට මේ දැන් ඒක වෙමින් තියෙනවා වගේ. මොනවා වුණත් මගේ සෞඛ්‍ය ඉතාම හොඳින් හැම වෙලාවකම තියෙන එක ගැන මට සතුටුයි.
ආශ්චර්යා ලෙඩ මරගාතේ ආපු නැතික ගැන මට සතුටු. ඔහොම්මම එන්නතුව ගෙල්ලා අර අලුතින් තව ලස්සන ගැලම කිපිට කියලා දෙනවා. ඒකාව හරි දාගන්න තියෙනවා නම් අපිට ඊටත් වඩා සතුටු. නිතර කියන්න ඕනේ මේ ශාස්ත්‍රය අනුව කියනවා තමන්ට අවශ්‍ය දේ උනාය කියලා හිතාගෙන ඒක ගැන සතුටු වෙනවා කියලා වාක්‍යයක් ලියාගන්න. ඔය වාක්‍ය ලියාගන්න එක තමයි අමාරුම වැඩේ. බලන්නකෝ දැන් නිකන් ඔය වාහනේ ලෝණ ගමන් කල්පනා කරන්න මොකද්ද ඔබ එහෙම මන්ත්‍රය වගේ කියන වාක්‍ය. සති හතරක් යනකම් ඒ වාක්‍යම දවසකට 200 වතාවක්වත් කියන්න පුළුවන් නම් ටක්කෙට මේක වැඩ කරනවා කියලා කියනවනේ මේ ශාස්ත්‍රය ඇතුලේ. අවුරුදු කීයක් අපි කීක මැච් ගැහුවද මේක කරලා බලන්න හිතෙන්නේ නැද්ද? සති හතරක් දවසකට 200 වාරයක් ඕක කටුකුටු ගාලා කියනවා කියන එක මහලුක වැඩක් නෙවෙයි. නිකන් කුටුකුටු ගාලා කියන්නේ. ඔය තනින් අපිට කතා කරන්න කන වේලාවට හිතන්න පුළුවන්. වාහනේ ඩ්‍රයිව් කරනකොට පැයක් කමාරක් ඕකම හිත හිත ඔබට යන්න පුළුවන්. සති හතරක් පිඟාන හෝදන වෙලාවේ, ඇඳට වැටිලා නිින්දනකන් ඉන්න වෙලාවේ, උදේට නැගිටලා තව විනාඩි 5ක් එලාන්ම් එක ස්නූස් කරලා තව විනාඩි 5ක් ඇඳට වෙලා ඉන්න වෙලාවේ කීප ගමනක් හිතන්න පුළුවන්. පුළුවන් තරම් හිතන්න, 200 පරිණකම් හිතන්න. ගැනගෙන කරන්න ඕන එකකුත් නෙමෙයි. කාලයක් කරනකොට පුරුද්දට යනවා. එකම වාක්‍ය මාරු කරන්න එපා. ඉස්සෙල්ලා ලියාගන්න, පස්සේ කියන්න. සති හතරක් දවසකට ඒ වාක්‍ය 200 වතාවක් විතර ඔබට මුණුමුණු ගෑවෙන විදිහට හදාගන්න පුළුවන් නම් පස්වෙනි සතිය වෙනකොට අපිට මාර ප්‍රතිඵල එක කතා කරන්න පුළුවන් වෙයි කියලාමයි මේ තියරේ කියන්නේ. ආස නැද්ද කරලා බලන්න. ඔබට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමයි. රයිට්. ඒක කතාවක්. එතකොට මේ පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ලංකාවේ ව්‍යාපාර ගැන ඔබ මොනවද දන්නේ? ඔබ දන්නවද අපේ වගේ පොඩි රටක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාරවලින් මොන තරම් සල්ලියක් දලදේශීය නිෂ්පාදිතයට හොයනවද? අපේ රටේ දලදේශීය නිෂ්පාදිතයෙන් 52%කට වැඩිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් හොයනවා කියලා ඔබ දැනන් හිටියද? අපේ රටේ තියෙන ව්‍යාපාරවලින් 75%ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා ඔබ දැනන් හිටියද? හිතන්න කී දෙනෙකුට රස්සාවල් දීලාද? ගමේ රටේ නගරයේ ආර්ථිකය කියන දැතිරෝධ කීයක් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් කරකවනවද? මොන සල්ලියක්ද මේ හොයන්නේ පොඩියට තිබ්බට? ඉතින් හැමදාම කතා වෙනවා ඕනම රටක කියවෙන දෙයක් තමයි රටක පණකෙන්ද තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුලේ කියලා. රටක පණකෙන්ද තියෙන්නේ? මොකද ගොඩාක් අය වැඩ කරන්නේ ව්‍යාපාරවලනේ. අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ ව්‍යාපාර ගැන ඒ තරම් ලැදියාවක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන. හැමෝම රජයේ රස්සාවල් හොයාගෙන රස්සා පෝලිමට යන මට්ටමක් මේ රටේ තිබ්බනම් හිතන්නකෝ කොහොමද තත්ත්වය කියලා. ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ, හිතන්නකෝ ඔක්කොම රජයේ සේවකයෝ. ව්‍යාපාර කරන්න කවුරුවත් නැහැ රටේ. රට කොහොම වෙන්න තිබුණද? අපි මේ කතා කරන්නේ රටේ පණකෙන්ද වගේ ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අයිතිකරුවන්ට. ඔව්, ඔබට කතා කරන්න. ඔබ දන්න දෙයක් වෙන්නත් ඇති, භාගවිට එච්චර හිතලත් නැතුව ඇති. මමත් මේක දැක්කාම ඇත්තටම නිකන් මමත් බැලුවා මේ සේවක අයිතීන් කියන ඒවා මාර තැනක තියෙන්නේ. දැන් ඔබේ ව්‍යාපාරය ඔබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් කරනවා කියමුකෝ. සේවකයෝ ටිකක් වැඩ කරනවානේ. ඔබ දන්නවද සේවකේ ගෙදර ඉඳලා වැඩට එන්න පිටත් වුණාම ඊට පස්සේ ඇවිල්ලා වැඩ කරන වෙලාව, ඊට පස්සේ වැඩ ඉවර වෙලා ගෙදර යන වෙලාව, මේ කියන කාල තුනේම ඒ සේවකයා පිළිබඳව වගකීමක් ඔබට තියෙනවා කියලා විශ්වාස කරනවද? සේවකයෙකුට අනතුරක් වුණොත් වැඩට එන වෙලාවේදී, සේවකයෙකුට අනතුරක් වුණොත් වැඩ කරලා ගෙදර යන වෙලාවේදී හිතාගන්න බෑනේ. වැඩ කරන වෙලාවේදී එක නම් හිතාගන්න පුළුවන්. ඉතින් වැඩ කරගෙන ඉඳලා මොනාරි වුණොත් එහෙම අපි දන්නේ නැහැ. ඔබේ බිස්නස් එක යන්ත්‍ර සූත්‍රයක වැඩ කරන එකක් වෙන්න පුළුවන්. රිස්ක් එක තියෙන එකක් වෙන්න පුළුවන්. සමහර ජොබ්ස් තියෙනවා ඒවා හරිම රිස්කි. ඒවා හැමෝටම කරන්නත් බෑ. ඒ වගේ සේවකයෙකුට අනතුරක් වුණාම ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු. මිනිස්සු දැන් වන්දි පිටිපස්සේ යනවා. මිනිස්සු තමන්ගේ කොම්පන්සේෂන් එක ඉල්ලනවා. සමහර වෙලාවට ඒක ඔබේ ව්‍යාපාරයට දරා ගන්න බැරි ඉලක්කමක් වෙන්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවා. එහෙම චැලෙන්ජ් වෙච්ච අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට සේවකයාගේ පැත්තට බරව තමයි තීන්දුවත් හම්බෙන්නේ. එහෙමනේ.
ඉතින් දැන් ඔබට තියෙන ආරක්ෂාව මොකද්ද? ඉතින් ඕව ඔළුවේ දාගන්න එපා. ඕව ඔළුවේ දාගන්න එපා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් තියෙනවනේ. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයගේ ඔන්න ඔය වගේ රිස්ක් ආවරණය කරන්න. සෞඛ්‍ය පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු සොර සතුරු බිය. ඉතින් ඔබේ ව්‍යාපාරේ බහණ්ඩ අලෙවි කරන මධ්‍යස්ථානයක් නම් අහලා නැද්ද? ඊට පස්සේ මම ඒ ව්‍යාපාරෙට මෙහෙම ඊයේ රාත්‍රියේ හොරු පැනලා මෙහෙම කරලා මිලියන ගානක මෙහෙම බඩු මුට්ටු අරන් ගිහිල්ලා. ඔය යුරෝප් වලත් තියෙනවනේ වාහන ට්‍රාන්ස්පෝර්ට් කර කර ඉන්නකොට බඩු මුට්ටු. දැන් යුරෝපයේ තියෙන අලුත්ම සෙල්ලම තමයි ලොරි පිටින්, ට්‍රක් පිටින්, ඒ වගේ මේ ටොෆි චොක්ලට් පවා උස්සනවා. ඊළඟ සමහරලාට අපිට ආරංචි වෙනවා ව්‍යාපාරයේ මුදල් අරගෙන බැංකුවට දාන්න යන අතරතුර මගදී මංකොල්ල කෑවා. සල්ලි ටික අරන් යනකොට මගදී මංකොල්ල කෑවා කියලා. ඒවා ඇතුලේ අය එකතු වෙලා ගහන ගේම්ද නැද්ද ඒවා ඉතින් පස්සේනේ. හැබැයි ඉනිෂියල් පාඩුව කාටද? ඔබට පාඩුව. අනේ දහ දුක් විඳලා හම්බ කරගත්ත සල්ලි ටික කිසිම ගේමක් නැතුව මගදී අරගෙන බඩු ටික අරගෙන යනවා. ලොරිය පෙරලෙනවා. ඉවරයි. ඒ ෂිප්මන්ට් එකේම සල්ලි ටික ඉවරයි. දැන් ඔබ කොහෙන්ද පටන් ගන්න? හිතෙන්නේද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වගේ ලංකාවේම ආදරේ දිනාගත්ත අන්ඩිස්පියුටඩ් හැමදාම ඒගොල්ලෝ නම්බර් 1 වෙන්න බෑ? ඔහොම නිකන් මිනිසුන්ට රක්ෂණේ පැත්තේ මාර සර්විස් එකක් දීලා තියෙනවනේ. දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මාර වැඩක් කරගෙන යනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අයිතිකරුවන්ව දැනුවත් කරන්න. ඔබ රිස්ක් ගන්න එපා. ඔබ සම්පූර්ණ මනස නිදාසේ තියාගෙන ව්‍යාපාර දියුණු කරන දේවල් ගැන හිතන්න. හෙට වෙනකොට මෙහෙම, ලබන මාසෙ මෙහෙම, ඒ සිහිනේ ජීවත් වෙන්න. ඒ අතරතුර ඔබට මොකක් හරි කරදර කාල සීමාවක් ආවොත් ඒ නොපෙනෙන බලාපොරොත්තු වෙන අපි කවදාවත් ව්‍යාපාරයක් කරන්නේ. මගේ ව්‍යාපාරය දැන් අද හවසට ගිනි ගනී දන්නේ. මගේ ව්‍යාපාරය හෙට උදේ වෙනකොට හොරු කඩලා යයි දන්නේ නේද? අපි එහෙම හිතීත ජීවත් වෙන්නේ. එහෙම හිතන තමන්ගේ ව්‍යාපාරය. අපි ඉන්නේ මෙහෙම වෙන්නේ නැහැ කියලා ඉන්නේ. හැබැයි එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම අහන්නේ වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ අවිනිශ්චිත අනාගතය ගැන ඔබ බරක් ගන්නයි දෙන්නකෝ එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට. මම දන්නවා ඔබේ ප්‍රශ්නේ. ඔබ හිතන් ඉන්න ඇති ආයෙ මුකුත් නැහැ, අකුණු වදින මණ්ඩලේ ගණන් ඇති කියලා නේද ඒ වගේ ඉන්ෂුරන්ස් එකක් දාගන්නකොට? නැහැ. ලස්සන පැකේජස් තියෙනවා ඔබට අදහ ගන්න බැරි තරම් අඩුවට. එහෙම තමයි ව්‍යාපාරවලට රක්ෂණ හඳුන්වා දෙනකොට. ඒ පැකේජ් එක පොඩ්ඩක් එහෙමයි කරන්නත් පුළුවන්. ඒක තියෙනවා මේ රක්ෂණේ මේක මේක මේක මේක. තව පැකේජ් එක තියෙනවා මේ රක්ෂණේ මේක මේක මේක සහ මේක. ඔබට පුළුවන් මේ මල්ලේ තියෙනවා පොඩ්ඩක් වෙනස් කරලා ඔබට ගැළපෙන විදිහට හදලා වාරිකේ දිහා පොඩ්ඩක් බලලා ඒජන්ට් එක කතා කරලා එහෙම විසඳගන්න. එහෙමයි ඔය ඉන්ෂුරන්ස් එකේ වැඩේ කරන්නේ. එවනත් ඒගොල්ලෝ කරගා එහෙම හරියන්නේ නැහැ මරියන්නේ මේ ගානට කරනවා නම් කරමුසා නැත්තම් නම් කරන්න බෑ. එහෙම මේ අඩුවට දෙන්න බෑ. අපේ රක්ෂණ මේ මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ? හරිම ෆ්‍රෙන්ඩ්ලිනේ. හැමෝම වැඩියෙන් ආදරය කරන ඉන්ෂුරන්ස් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා. ඔන්න මේ අවුරුද්දෙත් මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා ඒ රිපෝට් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. ඒගොල්ලෝ දැනුවත් කිරීමේ වැඩසටහනකුත් ඔය බොහොම ඉක්මනට පටන් ගන්නවා. දැනට මතක තියාගන්න අපි මේව ගැන ඉදිරියේදී කතා කරමු. මං හිතන ඔබ මොනහරි මේ ඒකේ මොනහරි දෙයක් පික් කරගන්න ඇති කියලා. ඔබ රිස්ක් එක ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න එපා. ඔබට ව්‍යාපාර අයිතිකාරයා විදිහට ඔබට තියෙනවා ඊට වඩා ලොකු වැඩක් කරන්න. රිස්ක් එක දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒක ඔබේ වැඩක් නෙවෙයි. දැන් වෙලාව 8:00

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: අර ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
9: නවතම විශේෂාංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝදරතය 236cc 4-valve engine, idle start and stop switch, full digital dashboard, handle එමත් ඇතිරිවස් ගියරය, brand new බජාජ් ත්‍රිරෝදරතය, David Pierce Motor Company.

0: දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
1: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
5: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 4700 668.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
7: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
8: ගියේ හරිම තැනට ගියේ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: ඉක්රිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරතය. දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.

తిలకవర్ధన టెక్స్టైల్స్. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: රතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහ ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
4: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මම ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

විශ්වාස කරනවද කාට හරි හොඳ උපදෙස් දීලා දියුණු වෙන අදහස් දීලා එහෙම කරා කියලා මේ මිනිස්සු දියුණු වෙයි කියලා ඔබ හිතනවද එහෙම? යාට අපි මොටිවේෂනල් ස්පීච් එකක් දීලා යාට ගයිඩ්ලයින්ස් දීලා යාට දියුණු වෙන හැටි ගැන අදහස් දීලා එහෙම කරාම කෙනෙක් දියුණු වෙනවද? එහෙම කරපුවාම කෙනෙක් දියුණු වෙන්නත් පුළුවන් දියුණු නොවෙන්නත් පුළුවන්. හැබැයි අපි කාට හරි කෙනෙකුට නෙගටිව් දේවල් දිගටම කියනකොට ඒකේ බලපෑමක් ඒ කෙනාට වෙන්න පුළුවන්ද? 100%ක් ඔව්. දැන් මේ තියරිය ඔබ අනිත් පැත්තට හරව ගන්න. බලන්න ඔබ ගාව ඉන්න අය කවුද? ඔබට ඔබ දැන් ඔය ඉන්න තැනින් අඟලක් හරි ඉස්සරහට යන්න වචනයක් කියන මිනිස්සු ඔබ ගාව ඉන්නවද? ඔබට අලුත් අදහසක් දෙන්න මෙහෙම කරලා බලපන් කියලා කියන මිනිස්සෙක් ඔබ ගාව ඉන්නවද? ඒකෙන් ඔබට විශේෂ දියුණුවක් ඇති වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඔබ ගාව ඉන්නවද මොනවා කරන්න ගියත් මොකද පොඩි නෙගටිව් ෆීල් එකක් හැම වෙලාවෙම එන කෙනෙක්? ඕවා මචං ඉතින් අමාරුයි මචං, මෙන්න අමාරුයි මචං, ඕවා කරන්න ගියාම ඕකට අත ගහපු මිනිහා ෆේල් වුණානේ මචං. කරන්න බෑ මචං, මුන් එක්ක කරන්න බෑ. එපා වෙනවා. මාත් ඕකත් කරලා අතහැරලා දැම්ම, මට සෙට් උන්නේ නෑ ඕක. ඒකෙන් ඔබට බලපෑමක් වෙනවද? ඔව්. මේ තියරිය පොසිටිව් පැත්තට වැඩ කරන්න නැති වුණාට නෙගටිව් පැත්ත නියමිටම වැඩ කරනවා කියලයි ඒව ගැන දන්න මිනිස්සු කියන්නේ. මට හරි භයානක ෆීල් එකක් ආවනේ. දැන් මම මේ බලනවා ඒ වගේ මේ නෙගටිව් කතා කරන පොරවල් අපි ගාව ඉන්නවද කියලා. හොඳ කතා කරන මිනිස්සු 100ක් හිටියත් ඒකෙන් විශේෂ හොඳක් නොවෙන්න පුළුවන්. හැබැයි අඩුපාඩු නරක නෙගටිව් දේවල් කතා කරන එක මිනිහෙක් හිටියොත් ඒකේ බලපෑම නම් ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. වහාම හලා ගන්න පුතා. වහාම හලා ගන්න. භයානකයි නේද එහෙම හිතනකොට? භයානක දෙයක්. නෙගටිව් කියන එක වැඩ කරනවා. කංකෙඳිරි ගාන මිනිස්සු. අපි අරගෙන අඬුව වැඩියා. එහෙම කියනවා නේද? අඬුව වැඩියා. හැමදෙස්සම ඤඤුම් ගන්න. ඒ අඬුව වැඩියා කාර්යෝ ළඟ තියාගන්න එපා. ඒකේ බලපෑම මේ නෙගටිව් ඉෆෙක්ට් එක ඕනම දක්ෂ මිනිහෙකුට එන්න පුළුවන්. යාළුවෝ 100ක් ඕනේ. හොඳ වැයෙන් දෙන්නේ තියාගන්න. ඇති. අද මං මට හිතට වැදිච්ච මං ඔබට ඒ කියන්නේ. හිතට වැදිච්ච. රයිට්. අපි දැන් යන් ඇලුමෙක්ස්. ඇලුමෙක්ස් වල මේ දවස්වල දැන් අපි ඇලුමෙක්ස් වල ක්වොලිටි ගැන පහුගිය කාලේ කතා කරා. ඇලුමෙක්ස් ඉතාම තදින් විශ්වාස කරන එකක් තමයි ක්වොලිටි කියන එක. මිනිස්සු මුලදී ඩිස්කවුන්ට් බැලුවට කාලයක් ඇද්දි මිනිස්සුන්ට ක්වොලිටි දෙයක් ගත්තනම් කියන හැඟීම එනවා. ප්‍රශ්න එනකොට තමයි ඒව හිතෙන්නේ. අපරාධී වෙලා බලන්නේ නැතුව මේක කරගැහුවනේ. දැන් ඉතින් ආයි දාපල්ලකෝ. අඩුවට ගන්න මිනිහා දෙපාරක් ගෙවනවලුනේ. අඩුවට ගන්න මිනිහා දෙපාරක් ගෙවනවලු. එකම දෙයට. ඔබට එහෙම සල්ලි තියෙනවද දෙපාර කරන්න? දෙපාර කරන්න පුළුවන් වැඩ තියෙනවා. සපත්තු දෙකක් මාරු කරගන්න පුළුවන්. ආයක හරි කියන ඇයි කියලා වෙන ඇඳුමක් ගන්න පුළුවන්. නිකන් ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් හරි ගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා ඒ කියන තරම් ලේසි නෑ ඒවා මාරු කරලා අලුතෙන් දාන්න. දැන් හිතන්න ඇලුමිනියම් ගැන. ලොකු දේවල් අපි 10ක් 15ක් හිතන්න ඕනේ. අපි ඇලුමිනියම් වලින් දොරක් දාන්න දැන් හිතනවා. දැන් ඔබ දන්නවා ඇලුමිනියම් දියුණු වෙලා තියෙනවා. ලී පාටටම ඔබට හදා ගන්න පුළුවන්. අවංකෝ මේවා දැකලා ලී නෙවෙයි කියලා කියන්න බැරි තරම් ලී වල හැම ලක්ෂණයකටම ඇලුමිනියම් වල ප්‍රින්ට් එක කෙට්ටුයි. සහ සොලිඩ්. අපිට හිතෙන්නෙම ඇලුමිනියම් වලට තට්ටුවක් දැම්මම පොඩි ටං සද්දයක් එනවා වගේ එකක් නේද ඉන්නේ. ඔබ ක්වොලිටි ඇලුමිනියම් වලින් දැම්මොත් අංක 1. ඒ අර ටං ගන්න සද්දේ එන්නේ නැහැ උළුස්සෙන්. දොරෙන්. දොර සොලිඩ් දොරක් වගේ තමයි සද්දෙන්නේ. ඇත්තටම ලී වගේම තමයි සද්දෙන්නේ. මේක මාර වැඩක්. මේ ඇලුමිනියම් මේ තරම් තැනකට දියුණු වෙලා තියෙනවා. හැබැයි එච්චර ක්වොලිටියට දියුණු කරපු ඇලුමිනියම් නෙමෙයි හැමෝම විකුණන්නේ. එකයි ප්‍රශ්නේ. ඔබට එහෙම ක්වොලිටි ඇලුමිනියම් ගන්න ඕන නම් ඔබ ඇලුමෙක්ස් එකට යන්න ඕනේ. ඇලුමෙක්ස් දැන් සාමාන්‍ය නිකන් සේල්ස් මාකටිං ජොබ් එකකට එහා ගිහිල්ලා දැන් පොඩි කන්සෙප්ට් ඩෙවලොප් කරන තැනකට ඇවිල්ලා තියෙනවා.
ඒගොල්ල මුළු ලෝකෙම සහතික අරගෙන තියෙනවා. ලෝකේ තියෙන හොඳම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් තියෙන ලෝකෙම තියෙන කම්පැනිස් ගත්තොත් ඇලුමෙක්සුත් එයින් එකක් කියන සහතික ටික ඒගොල්ල ගාව තියෙනවා. දැන් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ල ගාව තියෙන ඇලුමිනියම් වලින් ඔබ දන්නා ඊට වඩා ඔබ නොදන්නා සොලූෂන් තව කොච්චර තියෙනවද කියලාත් ඔබට පෙන්න ගන්න. ඒකට තමයි ඒගොල්ලෝ දකුණු ආසියාවේ පළවෙනි ඇලුමිනියම් රිලේටඩ් නොලෙජ් හබ් එක හැදුවේ. ඉතින් වචන කිව්වම නිකන් බය හිතන එක විශ්වවිද්‍යාල පිනුමක් වගේ නිකන් ඔබ එකක් ආවට මේක ඔබට නිකන් වෝක් ඉන් කරලා යනින් ගමන් ගිහිල්ලා බලලා ඇලුමිනියම් ගැන අදහසක් අරන් යන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ මොකක් හරි ඉදිකිරීම් වැඩක ඉන්නවනම් මොකක් හරි ගොඩනැගිල්ලක් ගෙයක් දොරක් හරි බිල්ඩින් එකක් හරි මොනවා හරි හදනවා ඔබ කන්ස්ට්‍රක්ෂන් වලට සම්බන්ධ කෙනෙක් නම් මේ දැනුම ඔබ ගාව තියෙන්න ඕන. අලුත් ඒවා ගොඩාක් ඇවිල්ලා තියෙනවා. වෙනද ඔබ හුඟාක් වෙලා මහන්සි වෙලා කරන වැඩේ කෙලින්ම gediya පිටින් අරගෙන තිබ්බා වගේ ඒවා තියෙනවා. ආයි ක්වොලිටි කියන්නේ টপ ක්ලාස් ක්වොලිටි. මේක තියෙන්නේ නම්බර 34 නාරාහේම් පිටපාර නාවල. මේකට කියනවා ඇලුම් ට්‍රාන්සෙන්ඩ් ස්පේස්. ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නම්. ඔබට එහෙම නිකන් කාටරි කතා කරලා යන්න එහෙම න සමහර අයට කාටරි කතා කරලා යන්න ඕනේ. ඒගොල්ලෝ ගියාම ආ මිස්ටර් බ්ලා බ්ලා බ්ලා එනේ එහෙම සමහර අයට අවශ්‍යයි. තුරු කියන්න ඕනේ මමත් කැමති එහෙම කවුරු හරි පිළිගන්න ඉන්නවනම්. ඉතින් 0.7 6 9 85 29 49 0.7 6 9 85 29 49 මම දන්නවා අනිවාර්යයෙන්ම ඔබ ෆෝන් නම්බර් එක දාගත්තේ නැහැ. මම දන්නතු ඇති. හැබැයි මෙතනට යන්න ඇලුමිනියම් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා කිසිම දෙයක් හිතන්න එපා. ඉස්සෙල් ඔතනට ගිහිල්ලා මොනවද ලෝකෙ මේ ඇලුමිනියම් වලින් මේ වෙනකොට කරලා තියෙන්නේ, මොනවද අපේ වැඩ ලේසි වෙන එකලු කරලා තියෙන්නේ කියලා ඔබට හොයාගන්න පුළුවන්. කමර්ෂල් බැංක් එකත් ඇත්තටම ජීවිතේ ලේසි කරන්න අපේ විශේෂම ෆ්‍රීලාන්සර්ස් ලගේ ලංකාවේ මොන තරම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවද ඒකත් ඉතින් ඇත්තටම හරි පාර යොදව ගත්තනම් අපේ දක්ෂකම් පාවිච්චි කරලා අපේ රටේ පුදුම දක්ෂතා තියෙන ළමයි ඉන්නවා. තාක්ෂණෙත් ඉතින් ඒ හැටි ලොකු අඩුලුහුඩුකම් තියෙනවා කියලා කියන්න බෑ. දැන් ටෙක්නොලොජි කියන එක ඒ නොලෙජ් එක ලෝකෙ කොයි කොනේ තිබුණත් අපිට ගන්නත් පුළුවන්. එහෙම අරගෙන මාර දක්ෂකම් තියෙන මිනිස්සු ඉන්නවා. පාවිච්චි කරන උපකරණ බැලුවත් තියෙන නොලෙජ් එකේ ලෙවල් එක බැලුවත් ඒකට මහා විශාල ස්ටෑන්ඩඩ් එකක් හදාගෙන තියෙනවා ෆ්‍රීලාන්සර්ස්ලා. හැබැයි ඒගොල්ලන්ට පොඩි පොඩි ගැටලු තිබුණා. එකක් තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා වැඩ කරන්න ඔක්කොම දන්නවා. වැඩේ දන්නවා, සල්ලි ගෙන්න ගන්න විදියක් තිබුණේ නැහැ. වැඩේ දන්නවා. වැඩේ දරන් හිටියට වඩා සල්ලි එන්නේ නැත්නම්. ඒකනේ ලොකුම වැඩේ. දැන් අපි ඇයි මේරි වැඩ කරන්නේ ඔය තරම්? කියන්න ගමන් මොකටද ඔච්චර මැරීගෙන දඟලගෙන ප්ලෑන් හදා මොකට වැඩ කරන්නේ? ඕව ඉතින් කීයක් හරි හම්බ කරගන්න තමා. මම දන්නේ නැහැ මම කීයක්වත් හම්බ කරන්න ඕනේ නැහැ. මම නිකම් ආත්ම තෘප්තිය සඳහා වැඩ කරන්නේ. ඉතින් ඕගොල්ලෝ ආත්ම තෘප්තිය සඳහා වැඩ කළා තල්ලිට අපිට දෙනවා. ඉතින් සල්ලි හොයන අයට පිට රට එක්ක වැඩ කරලා සල්ලි ගෙන්න ගන්න විදියක් නැහැ කියලා එහෙම ප්‍රශ්න තියුණානේ. දැන් ඒවා ඉවරයි. PayPal වලින් සල්ලි withdraw කර ගන්න, එතකොට credit card privileges ගන්න, හදිසියකට loan එකක්, එතකොට multi currency එක ගනුදෙනු කරන්න, ඔය වගේ ගොඩාක් දේවල් තියෙන, ඒ වගේ chances ගොඩාක් හදලා දෙලා තියෙන කොම්බැන්ක් ගිග් ප්ලස් account එක ගැන ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් දැන ගන්න ඕනේ. ඒක දන්නේ නැතුව ඔතනින් ඉස්සරහට යන්න එපා, අපරාධයි. ඔබ හිතියානම් පොඩි ස්ටේජ් එක 100 ගුණයක් ලොකු වෙනවා මේ වැඩෙන්. ඔබට එන විශාල පිළිගැනීමක් එනවා. දැන් ෆයිනෑන්ෂලි ඔබ කවුද කියලා තොප්පු කරන්න එපා. ඔබ කවුද කියලා මිනිස්සු දන්නවා ඇති. නමුත් මූණ බලලා ලෝන් එකක් දෙන ක්‍රමයක් තාම රටේ ලෝකේ නැහැ. එතකොට ඔබේ ෆයිනෑන්ෂල් බැකින් එක කොයි වගේද, ඔබ මොනතරම් හොඳ ආර්ථිකයක් ඔබට තියෙනවද කියන එක ඔබට ලිඛිතව ඔප්පු කරගන්න සිද්ධ වෙනවා. දැන් මේ කොම්බැන්ක් පටන් ගත්ත වැඩෙන් අන්න ඒ රෙකෝඩ්ස් ටිකත් හැදෙනවා. account එක පටන් ගත්තට පස්සේ ඔබට පෙන්වන්න තියෙනවා පොඩි විස්තරයක්. බැංක් ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒකට පිළිගැනීමක් තියෙනවා. රටකට යන වීසා එකක් ගහගන්න හැම යන්න එපා ඉතින්. ඒ ડોකියුමන්ට්ස් ඉල්ලුවම ඔබට පෙන්වන්න දෙයක් තියෙනවා. ඕන රටක් එක ගනුදෙනු කරනවා. රුපියල් වලින් ගනුදෙනු කරනවා, ඩොලර් වලින් ගනුදෙනු කරනවා, ඔස්ට්‍රේලියන් ඩොලර්ස්, පවුම්, යූරෝ වලින් ඔබ දැන් ගනුදෙනු කරනවා. එතනට ගෙනියනවා කොම්බැන්ක් ගිග් ප්ලස් account එක. ඔබ කරන්න ඕනේ kombank.lk site එකට යන එක. මෙච්චර ඩිජිටල් ලොකු ඒවා කතා කරලා නිකන් බැංකුවට යන එක හරි මදි වගේ නේද? site එකෙන් නෑ. ඩිජිටල් ටෝක් කරලා බැංකුවට යනවා. වැඩක් නෑනේ. kombank.lk site එකට යන්න. ඔබට දැනගන්න ඕන හැම විස්තරයක්ම එතන තියෙනවා.
ඒකයි ප්‍රයිම් ලෑන්ස් එකේ කාලෙකට පස්සේ තමයි අපි කතා කරන්නේ මේ බොරලස් ගමුවේ තියෙන බොරලස් ගමුවේ ගංගාරාමේ පාර ඒ අයිනේ තියෙන පාරටම ෆේස් කරලා තියෙන ඉඩම ගැන. මා විශාල ඉඩමකුත් නෙමෙයි. මොකද එහෙම මේ ගංගාරාම පාරේ බොරලස් ගමුව ගංගාරාම පාර කියලා කියන්නේ ගෝල් රෝඩ් එකයි බොරලස් ගමුව පිළියන්දර පාරයි කනෙක් වෙන හරහට තියෙන පාරක් ඒ පැත්තේ ඉන්න අය දන්නෝ. එදන් ඒ පැත්තේ තියෙන පොඩි කලම්බු සෙවන් එකක් වගේ ඒරියා එකක් තමයි ඒ. එහෙම තියෙනවනේ සමහර තැන්වල. සමහර තැන්වල තියෙනවා එහෙම එකක්. ඔය හරියෙන් ඉඩමක් හොයාගන්න අමාරුයි. ඒක තමයි ඒ පැත්තේ අය කියන්නේ. ඔය පාරේ අමාරුයි හොයන්න. තියෙන කෙනෙක් ලේසියෙන් දෙන්නේ නැහැ. හැබැයි ඉතින් කොහොම හරි අපිට දැනගන්න කරපු ක්‍රමේ ප්‍රයිම් ලෑන්ස් කොහොම හරි සැලකිය යුතු ඉඩමක් එතනින් අරගෙන තියෙනවා. ඉතින් ඉඳන් කොටස් කරලා තියෙනවා. පටන් ගන්න මිලියන 17 ඉඳලා උඩට. මිලියන 17 ඉඳලා උඩට. හරිම වටිනවා. අපි දෙනවා ඔබට පොඩි තීරියක් මතක තියාගන්න. ප්‍රොපර්ටි වල ඉන්වෙස්ට් කරන්න අවුරුදු 4ක් ඇතුළත සාමාන්‍යයෙන් ප්‍රොපර්ටි එකක වැලියු එක ගත්තා වගේ දෙගුණයක් වෙනවා. හිතන්න ඔබ මිලියන 17ට ගත්තා කියලා. මිලියන 30 පණිනවා අවුරුදු 4 ඉවරනකොට වටිනාකම. ඒ තරම් වේගෙන් ඇප්‍රීෂিয়েට් වෙනවා. තාම මේ ගණන් වලට තියෙන එකත් මාරයි. ඒ තරම් වේගෙන් ඉඩ ගණන් ඇප්‍රීෂিয়েට් වෙනවා කියලා ඔබ මතක තියාගන්න ඕන. සරවුන්ඩින් එක ගැන පොඩ්ඩක් කියන්නම්. තැනක් හොයාගන්නකොට පතිරූප දේශ වාසෝච්ච සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. හොඳ නේබර්හුඩ් එකක්. හොඳ නේබර්හුඩ් එකක්. සල්ලි දීලා වේදම් කරලා ගන්න ඉඩම වටේට නිකන් මේ දන්නවනේ නිකන් ගැළපෙන්නේ නැති චරිතයක් ඉන්න අමාරුයිනේ. ඇඟේ හැපෙන්නේ නැහැ තමයි. නමුත් ඉතින් වටපිටාව රහට ලස්සනට තියෙන එක වටිනවනේ. හැම වෙලාවෙම බලන්න ඕනේ කවුද වටේ ඉන්නේ? කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුද අපේ නේබර්ස්ලා? හරි වැදගත් ඒක. නේබර්හුඩ් එක මාර වැදගත්. නිෂ්කලංකව නිකන් එහෙම ඉන්න හිතාගෙන සමහර විට ඉඩම අරන් දාලා තියන්න ප්‍රීෂিয়েට් උනාම විකුණන්න ඉඩමක වටිනාකම වැඩි වෙන බලපාන ඒවා විතරක් බලපාන දේවල් පහසුකම් විතරක් නෙවෙයි. ඒ මෙතනින් බස් එකක් යනවා. ඒ බස් හැම වෙලාවෙම යනවා. එතන වතුර තියෙනවා, ලයිට් තියෙනවා. ලයිට් වතුර තියෙන තු ඉඩම් විකුණන්නේ නැහැ මිනිස්සු. බලන්න ඕනේ අර වගේ නේබර්හුඩ් එක හොඳයිද, ඒ පැත්ත යට වෙනවද, ඔන්නෝ ගැන තමයි බලන්න ඕනේ. ඒ ඔක්කොම බලලා තියෙන්නේ ෂෝක් නේබර්හුඩ් එකකින් ගන්න. ඔබට පුළුවන් ප්‍රයිම් ලෑන්ස් වලට කතා කරන්න. 8:57

0: ගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. Live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න. Pick me flash book කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
6: ගන් අතරට සුරසුරුනේ දැන් මම බය නෑ.
5: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
6: ඒ විතරක් නෑ. business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
8: ක්ලබ්. කෑමක නම් කෑම රසටම තිබුණා
9: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
10: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග බියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0777-133-02-1 ඇස්ටා ටෝනර් print smart save more.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance we help.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: Big big dinumai bonanza bonanza.
18: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: සියතා දෙවයිනපුරා
1: උදැසන නවයයි විනාඩි හතයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යාම තන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: क्वेट ගුවන් ගමන් తాවකාලික වාතයටවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්වේට් රාජ්‍ය සමග සිදු කරන ගුවන් ගමන් తాවකාලිකවත් හිටවා තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ ගුවන් කලාපයේ පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලටගෙන එම පියවරගත් බවයි. සෙසු ගමනාන්ත සඳහා ගුවන් ගමන් කිසිදු ගැටලුවකින් තොරව සිදුවන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. දැන් තවත් දේශීය පුවතක්. වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77028ක්. ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 162ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ පවතින කඩින් කඩ වර්ෂාවත් සමග ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවයි. ජනතාවේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කටයුතු කළ යුතු බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asuatai, Hayasi Hatahaya.

දැම ඉරානය සහ ඇමරිකාවතර යුද්ධයක්ත් අපේ මේ ක්‍රිකට්වාගෙන අපි දන්න මොකද වෙන්න කියලා. කවදාවත් එන්න ඇති සාමයකුයි, කවදාවත් අරන්න ඇති හෝමූත් සමුද්‍ර සන්දයකුයි තියාගෙන පොඩි කට්ටක් නෙමේ තින් කන්න නේද, පොඩි පරිප්පුවක් නෙමේ නේද මේගොල් එකුතු වෙලා මුළු ලෝකෙටම දෙන්නේ. ඒගොල්ලු තීරණ ගන්නවා, මිනිස්සු පරිප්පුව කනවා, තෙල් බැරල් එකේ ගාන වැඩි වෙනවා, හිටි ගමන් අඩු වෙනවා, ආයි තව මොනහරි කුවහම ආයි වැඩි වෙනවා, ආයි හොමුස් අරිනවා, ආයි හොමුස් වහනවා, ටක් ගානවා, ටික් ගානවා, ටිකක් කනවා, දොරවහනවා. මුළු ලෝකෙම තිබිච්ච ඕඩර් එක පිළිවෙල කාලා දැම්ම. මුළු ලෝකෙම තිබිච්ච ඕඩර් එක කාලා තියෙන්නේ. දැන් හැමෝම සෆ කරනවා. දැන් මේක නිකන් වෙනම තැනකට තල්ලු වෙමින් යන්නේ. දැන් ඉරානේ ඉන්නේ මියෙන්වා රැකෙන්වා කියන මූඩ් එකේ. දැන් ඊ පෙරෙදත් ඉරානේ යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කළා. ඒක යුද්ධවලදී තියෙන සම්මුතිය අනුව වැරදි. මොකද එහෙම එකක් තියෙනවා සාමාන්‍යයෙන් සිවිල් ජනතාව ඉන්න ප්‍රදේශවලට හෝ ඒ සිවිල් ජනතාවට අයිති යටිතල පහසුකම් වලට සාමාන්‍යයෙන් මම දන්නේ යුද්ධෙට ඒ වගේ නිකන් එතික්ස් යුද්ධය ඇතුළේ තියෙන එතික් එක මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් එහෙම එතික්ස් තියෙනවා. සාමාන්‍ය ජනතාව ඉන්න තැන්වලට ගහන්නේ නැහැ. ඒ යටිතල පහසුකම් වලට පහර දෙන්නේ නැහැ වගේ එතික්සුත් ඔය මේ මිනිමරා ගන්නස්සෙත් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. මේ බෝම්බ ගහන්නේ, මේ මිසයිල ගහනස්සෙ එහෙම එතික්සුත් තියෙනවා. හරි අමුතු වෙනේ යුද්ධෙ. හරි හරි හරි අමුතු තැනක තියෙන්නේ නේද? ඒ පොඩි අර අර අත්තර මුළු ලෝකෙම හාන්සි කරලා මේ මෙන්න යුද්ධයක් මේ යන්නේ. මේක දැන් අර එකම දේ ඔය යුද්ධ විශ්ලේෂකයෝ කියන මේ ලෝක යුද්ධය පටන් අරන් ඉවරයි ඒකට නිල වශයෙන් නම දීලා නැති එක විතරයි මෙතන තියෙන්නේ කියලා. මොකද තාමත් අපිට අර ලෝක යුද්ධයක් කියන එක අපිට දැනෙන්නේ නැත්තේ තාමත් අපිට තියෙන දෙවන ලෝක යුද්ධය තිබිච්ච ඒ සංග්‍රාමික අත්දැකීම. අපි සංග්‍රාමයක් දිහා ලෝක යුද්ධයක් දිහා අපි තාම බලන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ තිබිච්ච යුද්ධ පසුබිම විදිය පසුබිම දිහා බලන විදියට තමයි. අපි බලන යුද්ධ දිහා සම්ප්‍රදායික ඇහින් ඒ නිසා අපිට නිකන් ලෝක යුද්ධයක් නෙමෙයි තාම මේ හොමුස් වහලානේ තියෙන්නේ වගේ එකක් හිතෙන්නේ ඒකයි. නමුත් ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම ලෝකෙ සද්දන්ත කැළඹීමක් තියෙනවා. මේක ලෝක යුද්ධයක් කියලා මේකට නම තියලා නැති වුණාට. පෞගේ දවසල රුසියාව ඒගොල්ලන්ගේ තියෙනවා අමුතු ගුවන් යානයක්. ඒකත් එව්වා. ඒකට ඩූම්ස් ඩේ කියලා නමක් තියෙනවා. ඩූම්ස් ඩේ. එතකොට ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් කියලා ඒගොල්ලන්ගේ ආරක්ෂකන පද්ධතියකුත් තියෙනවා කියලා ඔබ අහලා ඇති රුසියාවේ. ඩෙඩ් මෑන්ස් හෑන්ඩ්. ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් හරි ඩෙඩ් හෑන්ඩ් හරි මොකර ඩෙඩ් මෑන් හරි මොකර ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් කියලා තමයි මම ඒක අහලා තියෙන්නේ. ඉතින් අපි ඩූම්ස් ඩේ කියන ගුවන් යානය ගැන කතා කරමු. හිටිගමන් ඒක ඉරානෙට ආවනේ. රුසියාව එව්ව ඒක ඉරානෙට. ඒක පියාඹන බලකොටුවක් විදිහට සලකන්නේ. මුළු රුසියාවෙම යුද විධානය ඒ එයාක්‍රාෆ්ට් එකේ ඉඳලා දෙන්න පුළුවන්. ඒක අධික විකිරණශීලී තත්ත්වයන්ට උනත් ඔරොත්තු දෙනවා කියලා කියනවා. පරමාණුක පිපිරීමක් උනත් මේ ඩූම්ස් ඩේ කියන ගුවන් යානයට ඒ පරමාණුක පිපිරීමෙන් උනත් සර්වයිව් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක හදලා තියෙන එක නිෂ්පාදනය කරද්දී එකට පාවිච්චි කරලා තියෙන්නේ ඒකේ බොඩි එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය විකිරණවලට සැලකිය යුතු තරම් ඔරොත්තු දෙනවා විදියට තමයි තෝරගෙන තියෙනවා කියලා කියන්නේ. ඒ කියුන්නේ නැද්ද මම මොකද ඉන්නේ? මොකද මං ඒ නමට කියන්න ඕනේ ප්ලේන් එක හදලා තියෙන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලට ඔරොත්තු දෙන මැටීරියල් වලින්. ඒක කියුන්නේ නැහැ. බොරු කියන්නම්. එතකොට ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් මොකද්ද ඒ? ඒක තමයි භයානකම එක. ඩෙඩ් මෑන්ස් හෑන්ඩ්. රුසියාවට හැමදාම පොඩි බයක් තිබුණා.
හදිසියවත් මොකක්හරි දෙයක් මොකක්හරි දෙයකින් රුසියානු පාලනය විනාශ වෙලා ගියොත්, යුද්ධක බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රහාරයකින් සියලු දේ විනාශ වෙලා ගියොත්, යුද්ධමය වශයෙන් රුසියාව පරාද වුණා කියන තැනට ආවොත්ින් කිසිම මිනිහෙක්ගේ බලපෑමකින් තොරව තනිව ක්‍රියාත්මක වෙන වැඩසටහනක් තමයි ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් කියලා කියන්නේ. ලොකු කම්පනයක් ආවොත්, සියලුම යුද සන්නිවේදන උපකරණ නිහඬ වුණොත්, විකිරණශීලීත්වය වැඩි වුණොත්, ඒ වගේ තව කාරණා හතර පහක් තියෙනවා. ඒ කාරණා හතර පහ අතුරින් මොකක් හරි ඉදිරිපත් වුණොත්, මොකක් හරි ඒ කාරණා හතර පහට අදාළ තත්ත්වයක් ඇති වුණොත්, මේ ආරක්ෂණ පද්ධතිය තනිවම ක්‍රියාත්මක වෙන්න මුළු ලෝකෙම ඉවරනකම් බෝම්බ ගහලා, රොකට් ගහලා, නියුක්ලියර් මිසයිල් ගහලා ඉවර කරන වැඩසටහන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න තමයි ඒක හදලා තියෙනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ පණිවිඩයක් දීලා තියෙනවා ඒගොල්ලන්ගේ පොටෙන්ෂල් හතුරන්ට. ඔබට අපිව පරාද කරන්න පුළුවන්, හැබැයි ඔබට දිනන්න බෑ කියලා. කොහොමද වැඩේ? ඔබට අපිව පරාද කරන්න පුළුවන්, හැබැයි ඔබට දිනන්න බෑ. ඩෙඩ් මෑන්ස් හෑන්ඩ් වැඩ කරන්නේ මේ විදිහට. මැරිලත් වැඩ. ඒව ගැනත් දැන් කතා වෙනවා. චීනෙත් ඉන්නවා ඉතින් සීන් එකේ. කොච්චර තෙල් ගෙනියන්න බෑකොත් තෙල් ටිකත් ගෙනියනවනේ. පොඩි පොඩි කුඩු කඩුකම් පල්ලෙහා වෙනවා. නංගක් නැති තෙල් අරන් යන නැව් නවත්තනවා. ඒත් වැඩේ යනවා. කවුරුවත් එහෙම ලෝක බලවතා කියලා ඇමරිකා විශ්සරා එහෙම ඇමරෙන්නේ නෑ වගේ එකක් තියෙනවා. ඇමරිකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ තිබිච්ච බලය නැති වුණාද? තමන්ට තිබිච්ච වටිනාකම නැති වුණාද? නිකන් මුළු ලෝකෙම ආරක්ෂකයා වගේ තමයි ඇමරිකාව හිටියේ. නමුත් ඇමරිකාව මේ කරන වැඩෙන් මුළු ලෝකෙම නිකන් ආර්ථික වශයෙන් දැඩි පීඩාවක ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. තමන් ආරක්ෂකයා කියලා හිටපු මිනිස්සයාගේ රටේ වැඩ නිසා තමන් පීඩාවට පත් වෙන එක මිනිස්සු කොච්චර කල් ඉවසගෙන ඉඳීද? එතකොට ඒ වටිනාකම ඇමරිකාවට කොච්චර කාලයක් අනිත් රටවල් දෙයිද? ඔය තමයි තියෙන ප්‍රශ්න. ඇත්තටම ඒව නෙමේ තියෙන ප්‍රශ්න. ආපහු ඩීසල් පෙට්‍රල් ගණන් වැඩි වෙයිද කියන එක තමයි තියෙන ප්‍රශ්න. ඔය නම් ප්‍රශ්න නෙමේ. රයිට්. ඉතින් ඒකත් ඒ අස්සේ කියලා මේ අපි LOLC ෆයිනන්ස් කියන පහුගිය දවස් ටිකේ දිගටම කිව්වනේ. ඒගොල්ලන්ගේ මේ රන් අය සේවාව ගැනත් අපි කිව්වනේ. කොච්චර ඔබට දැන් හදිසියවත් ගෙදර තියෙන චේන් එක, බ්‍රේස්ලට් එක, තාමුන් හරි ආටිකල්ස් ටිකක් කියලා හදිසියකදී සල්ලි ටිකක් ගන්න ඔබට සිද්ධ වුණොතින්, සිද්ධ වුණොතින් නෙමෙයි මම හිතන්නේ. ඉතින් ලෝන් එකක් ගන්නවට වඩා හරිම ෂුවර් වැඩක් තමයි තමන් ගාව තියෙන රත්තරන් වලට ආයෝජනය කරලා තියෙනවනේ සල්ලි දාලා එහෙමනේ අරන් තියෙන්නේ. ඒව නැවත සල්ලි කරගෙන වැඩේ කරලා ආපහු ජුවලරි ටික බේර ගන්න එක මම හිතනවා ඒක මම මොනත් එක් කරනවා. මොකටද නිකන් ණයක් තුරක් වෙන්නේ? තමන්ගේ රත්තරන්නේ තෙල් සල්ලි ටික ගන්නවනේ. හැබැයි ඒක පවා මිනිස්සු හිතන්නේ රත්තරන් බාණ්ඩ තමන් ගාව තියෙන ජුවලරි කවුරුර කියලා උකසර තිබ්බොත් අයියෝ වැටිලා නේද ඒගොල්ලෝ. දැන් මේ ගෙදර තියෙන කනකර ටික ඉඳන් විකුණගෙන නේද දැන් වැඩේ යන්නේ? එහෙම මිනිස්සු ඉන්නවා නේ තාම. තාම එහෙම සමාජයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒක රන් බාණ්ඩ උගස් තියන්න අතිශය මොනවාට ඒකට ගියොත් එම ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන කරන සියලුම හොඳම වැඩසටහන් ටික ඒගොල්ලෝ ගාව තියෙනවා. කිසි කෙනෙක් දන්නෙත් නැහැ ඔබ ඇවිල්ලා එහෙම දෙයක් කරගෙන ගියා කියලාවත් කියන්නේ. වෙනම අරගෙන වැඩේ කරලා ටක් ගාලා එහෙම පෑල දොරින්ම ටක් ගාලා මේවා කරලා සල්ලි ටික දීලා යවනවා. සල්ලිත් අතර දෙන්න ඕනේ නැහැ නේ. ඔන්ලයින් ක්‍රමයට ඒගොල්ලෝ ඒ සල්ලි වැඩේ කරනවා. ඒක නෙමෙයි මේ දවස්වල පොඩ්ඩක් මේ ඔබට කරගන්න හැමදාම හිතේ තිබිච්ච වැඩක් ඒගොල්ලෝ නොමිල කරලා දෙනවා. දැන් ඔය බලන්නකෝ සමහර අපේ දාන අතේ දාන මුදු අරවම අර ගෝල්ඩ් කාලයක් ඇද්දි ගෝල්ඩ් පාට තියෙනවා. නමුත් සීරුණාම පොඩි ඩල් ගතියක් තියෙනවා නේද? පොඩ්ඩක් සීරුණාව නිකන් දිස්නේ අඩු ගතියක්. රත්තරන් තමයි, නමුත් දිස්නේ අඩු ගතියක් තියෙනවා නේ. සාමාන්‍යයෙන් අපි දන්නවනේ ගෝල්ඩ් කියන එක ප්‍රතික්‍රියා කරන ලෝහයක් නෙමෙයි, ඉතාම නිෂ්ක්‍රීය මට්ටමේ ලෝහයක්, මූලද්‍රව්‍යයක්. නිෂ්ක්‍රීයයි. එයා ගොඩක් එක එක දේවල් එක්ක ප්‍රතික්‍රියා කරලා පාට වෙනස් වෙනවා අඩුයි. ඒ නිසා තමයි අවුරුදු ගාණක් තිබිලුණොත් පොළොවේ යටදී රත්තරන් රත්තරන් විදිහට අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒවා වෙන වෙන දේවල් එක්ක රියැක්ට් කරන්නේ නැති නිසා. ඒ විද්‍යාවේ නාමයෙන් තමයි

ඒටික විද්‍යාවේ නාමින් මං ජීවත්. විද්‍යාවේ නාමින් ඒවත් දැනගන්න ඕන. නමුත් අර හීරුණාම ඒවා තියෙන ෂයින් එක නැතුණාම ඒක තියෙන ගැම්ම නෑ නේ. අර ජුවලරි ෂොප් එකෙන් ගන්නකොට තියෙන දිලිහෙන ගතිය ඒක පොඩ්ඩක් අන්න ඒක රීස්ටෝ කරලා දෙනවා නොමිලේ. නොමිලේ නොමිලේ. රුපියලක් ගන්න ඔබේ රන් බහන්ඩ අරන් එන්න. ඔන්න දැන් අමුකෝ දැන් අද කවද්ද? අද 21යි නේද? අද 21යි. රයිට්. අද LOLC ෆයිනෑන්ස් වැල්ලවත්ත පිළියන්දල කළුතර කියන ශාඛාවල අද ඔබේ රන් ආභරණ ටික පිරිසිදු කරලා ගන්න පුළුවන් අද. වැල්ලවත්ත පිළියන්දල කළුතර. අද දවසේ. එතකොට හෙටයි අනිද්දායි. කියන්නේ බදාදායි බ්‍රහස්පතින්දායි කොටාපාරේ රාජගිරියේ තියෙන LOLC ෆයිනෑන්ස් ශාඛාව නැත්තම් ග්‍රෑන්ඩ් පාස්වර තියෙන ඒගොල්ලන්ගේ ශාඛාව. හෙටයි අනිද්දායි. රන් ආභරණ පොලිෂ් කරලා සුද්ධ කරලා රීස්ටෝ කරලා දෙනවා. අර කඩෙන් ගන්නකොට තිබුණ පෙනුම තියෙනවනේ ඒ කිට්ටුවට යනවා. එතකොට හෙට අනිද්ද සහ ඉන් අනිද්ද ඒ කියන්නේ බදාද බ්‍රහස්පතින්දා සිකුරාද කියන දවස් තුන පානදුර සහ මතුගම 24-25 සිකුරාද සෙනසුරාද කියන දවස්වල මහරගම සහ හෝමගම. සිකුරාද සෙනසුරාද මහරගම හෝමගම ඔබේ රන් ආභරණ ලස්සනට සුද්ධ කරලා පොලිෂ් කරලා ජුවලරි ෂොප් එකෙන් ගන්නකොට තිවිච්ච කිට්ටුවටම ක්ලෝස්ම තැනට ගන්නවා. ඒක නොමිලේ කරලා දෙන්නේ. සාමාන්‍ය ඔක කරන්න ගියාම නැත්තම් ඕනම ජුවලරි ෂොප් එක දීලා කරගන්න පුළුවන්. සල්ලි ගන්නවා ඉතින්. ඒක තමයි වැඩි. එමනේ දැන් ඔබේ අර මේ මෙට්ටේ වැඩේ කෙරෙනවද? කොහොමද මෙට්ටයක් ගන්නවද? ඔබට වැටුණු තැනක නිඳ යනවා නම් මේ හදිසිය මෙට්ටයක් ගන්න ඇත්තටම උවමනාවක් ලොකුවට එන්නේ නැති වෙයි. එහෙම නැත්තම් ඔබට නිඳ යනගේ ප්‍රශ්නයක් තියෙනවද? ලෝකේ ඉන්නවනේ විවිධ හේතු මත. එක හෝමෝන ප්‍රශ්නය නිසා, එක ආතති ප්‍රශ්න නිසා, එක බොඩි එකේ තියෙන අවුටර් සර්ෆස් එකේ ටෙම්පරචර් එකේ තියෙන ප්‍රශ්න නිසා. සමහර මිනිස්සුන්ගේ මේ බයෝ රිදමික් කොහොමද බයෝලොජිකල් රිදම් එක අපිට තියෙනවනේ. එහෙම එකක් අපි ඔබ නිකන් අහලා ඇති බයෝලොජිකල් ක්ලොක් වගේ එකක්. අර එලාම් එකට මිනිත්තුවකට විතර කලින් නිකන් ඔටෝමැටික් ඇහැරෙන්නේ. අන්න එතන බයෝලොජිකල් ක්ලොක් එක. එහෙම එකක් තියෙනවා බයෝලොජිකල් ඒජ් කියලා අහලා ඇති නේ. අවුරුදු ගානේ වයස එකක් බයෝලොජිකල් ඒජ් එක කියන එක වෙනස්. හොඳට එක්සයිස් කරන මිනිස්සුෙකුට වයස අවුරුදු 50ක් වුණාට අවුරුදු 35ක විතර බයෝලොජිකල් පෙනුමක් බයෝලොජිකල් ඒජ් එකේ පෙනුම ගත්තයි. බයෝලොජිකල් ඒජ් එක නිකන් අවුරුදු 40ට පල්ලෙහාන් තියනවනම් අවුරුදු ගානේ වයස 50 වුණාට ඔබට පේන්නේ 35ක් විතර වගේ තමයි. රයිට්. ඉතින් මේ නින්දට පුළුවන්කම තියෙනවනේ ඔබේ තරුණ පෙනුම රැකලා දෙන්න. දෙයියෝ දීප තෑග්ග කියලා කියනවනේ නින්දට. දෙයියෝ නොමිලේ දීප වටිනාම තෑග්ග තමයි නින්ද. නින්ද යන්නේ නැති මිනිස්සෙකුගෙන් අහලා බලන්න මේ මිනිස්සයා නිදාගන්න විඳින දුක. හරියට හොඳට නින්ද යන මිනිහෙකුගෙන් වුණත් එක දවසක් ඒ යකාට නින්ද ගියේ නැතුණා මේ මිනිස්සයාගේ බලන්නකො මූණ හැසිරීම වැඩවල තියෙන යක්ෂ පෙනුමක් එනවා. පුදුම විනාශයක් කරන්න පුළුවන් නින්ද නැතිකමට. ඔබ හිතන්නේ එහෙම නිදා ගන්නම බැරි මිනිස්සු ඉන්නවනේ 140ක් ලෝකේ. අප්පා. වැරදිලාවත් ඒ ගොඩේ ඉන්නවනම් ඔබ අනිවාර්යයෙන්ම මේ අපි මේ කියන මෙට්ට ගැන හොයලා බලන්න ඕනේ. අපි මේ කතා කරන්නේ වැලන්ටිනෝ ඉටලි ගැන. ලංකාවට මේක ගෙනහැලා ලංකාවේ මාකට් කරන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. කොළඹ 7 තමයි ඒගොල්ලන්ගේ ෂෝරූම් එක තියෙන්නේ. ඒක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක්. මෙට්ට විකුණන්න නෙමෙයි මෙට්ට හරියනවද කියලා ඉස්සලා බලන්න. මෙට්ටයක් ගන්න එපා. ඔබට නිින්ද යනවද කියලා බලන්න මේ මෙට්ට උඩ. නිින්ද යන්න නැත්නම් ගන්න එපා. ඔබේ ඇඟේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගන්න ඒගොල්ලන්ට විනාඩි 5ක් 10ක් දෙන්න. ඒක හරියටම හොයලා කියනවා. ඊට පස්සේ ඔබට ගැළපෙනම මෙට්‍රස් එකට යන්න පුළුවන්. පහුගිය කාලේ ඒගොල්ලෝ මේ ඕස්ට්‍රේලියාවේ RMIT කියන විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මත ස්මාර්ට් ෆ්ලෙක්ස් කියලා මෙට්ටට සම්බන්ධ කරන මේ අලුත්ම මෙමරි ෆෝම් එකක් අඳුනලා දුන්නා. බලන්න මේකේ රිසර්ච් එකක් කරලා තියෙනවා ඕස්ට්‍රේලියානු RMIT යුනිවර්සිටි එකේ. මේක ඉන්ටලිජන්ට් හයි රෙස්පොන්සිව් මෙමරි ලේයර්ස්. ඔය දැන් මාකට් එකේ තියෙන ගොඩක් ඒවේ මෙමරි ලේයර්ස් තියෙනවා. ඒවේ ප්‍රශ්න තියෙනවා මොකද? ඒ මෙමරි ෆෝම් එක මේ අපි දැන් ඇඳේ වැටුණාම ඒක හැඩයකට හැදෙනවනේ. හිතන්නක අපි පොඩ්ඩක් අපේ ඉරියව්ව වෙනස් කරා කියලා. නමුත් සෑහෙන වෙලාවක් යනකම් අර කලින් හැදිච්ච මෙමරි එක එහෙම ඒ තැන් වලින් එබිලා එහෙමම

අඩුව නොන එහෙම අහලා ඇතිනි. එක හීනි ටයිරවලට වඩා අර මහත ටයිරවලින් පොලොවට දෙන්න බර අඩුවෙන්නේ මේ අපි නිකන් සාමාන්‍ය හැමෙන් කතා කරනවා. ඒ පීඩනය අඩුවෙන්නේ එහෙම තමයි. රයිට්. එතකොට අර සාමාන්‍ය නිකන් ඔය වගේ ෆෝම් එකක වගේ නෙමේ උරිස්වලට ඉන්නට කොන්දේ පහලට එන පීඩනය ලස්සනට අඩු කරලා එක බෙදලා දෙනවා. මේ ස්පෙෂල් ඉන්ටලිජන්ට් හයි රෙස්පොන්සිව් මෙමරි ලේයර් එක නිසා. මේක මේගොල්ලන් තමයි තියෙන්නේ. මේක වෙන අයට ගන්න බෑ. වෙන අයට අරන් මේක දාන්න බෑ. මේක වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකටම තමයි ඔබට අවශ්‍ය නම් ඉල්ල ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔබ ගන්න ඕන මෙට්‍රස් එකට මේ මෙමරි ෆෝම් එක දාගන්න පුළුවන්. ඕනනම් ඒක නැතුව ගන්න පුළුවන්. ඔබට පා වෙනවා වගේ හැඟීමක් එනවා. මොකද මේ ලේයර් එක හොඳට බ්‍රීත් කරනවා. වායු සංසරණය වැඩි. ශරීර උණුසුම උරාගෙන ඉක්මනට පිට කරනවා. උණුසුම රැඳෙන වෙලාව ඉක්මනට අඩු කරනවා. හරිම සිහිල් සුව පහසු ගැඹුරු අල්ෆා බීටා මොකක් කරේ ඔහොම දෙන ගැමා මට්ටමට මං හිතන්නේ නිින්ද යනවා නේද? ගැමා ලෙවල් එකට නිින්ද යනවා. එහෙම තමයි නිදා ගන්න ඕනේ. එහෙම පැය 8ක් නිදාගත්තොත් ඔබ ඉතින් පහුවෙන්දා උදේට නැගිටින්නේ රට රාජ්‍ය දිනුවා වගේ තමයි නැගිටින්නේ. එහෙම එකක් දිනලා නැති වුණත් ඔබ නැගිටින්නේ එහෙම තමයි. වැලන්ටිනෝ ඉටලි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 8:00 මනේ ගියේ 9:00 විනාඩි 30යි. Hey guys, this is Rumpy Trey, Rumpy Time with you, bro, for the first time.

0: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: City Road සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Medoli Fat Spread ඉතිරි රුපියලක 65යි. Prima Stella Chicken Rasati Noodles 5 පැක් එක ඉතිරි රුපියලක 65යි. Stuart's Premium BOPF Tea ඉතිරි රුපියලක 110යි. Magic Vanilla Ice Cream ඉතිරි රුපියල් 250යි. Cargill's
5: Bajaj Vigo Julie Vasi Bajaj Vigo Electric 3 Road රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility
6: වෙත පරම්පරාගත අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111788666
6: Dengu Marantikai Me Prajavaidya Visheshagnya Prasila Samaravira
7: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලැබලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගයේ සෑදී ඇතනම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
6: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
8: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
9: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
8: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
9: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: අභියෝගයට අභියෝගයක්.
1: අරගේ හරිම තැනට ගියින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011-544-5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න 98.2 98.4 දිව

0: අවුරුදු 7ක් තිස්සේ කරපු වැඩක සාර්ථක ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා කියලා ආරංචි වෙනවා. මේක ඉන්දියාවේ කරපු වැඩක්. ඉන්දියාව පළවෙනි වතාවට අඳුනලා දෙනවා ඩෙන්ගු වලට වැක්සීන් එකක්, ඉන්ජෙක්ෂන් එකක්, එන්නතක්. තුනක් නෙමෙයි එකක්. මේකට මාර නමක් තියෙනවා. කිව් ඩෙන්ගා. මේකේ නම කිව් ඩෙන්ගා. දැන් මේව දැනගන්න ඕනේ. ලංකාවේ මේ අවුරුද්දේ දැන් වාර්තා වෙලා තිනවා මරණ 56ක්. පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වුණා වගේ හිතෙනවා. 77,000ක් විතර ඩෙන්ගු ආසාදිතයෝ වාර්තා වෙලා තිනවා. වාර්තා වෙලා තියෙන ගාන මේක ඇක්චුවල් ගානට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කිව් ඩෙන්ගා ගැන කතා කරමු. අපි දැන් වැක්සීන් ගැන එහෙම බයයි නේද? දැන් පහුගිය කාලේ ඔය ගහපු කොවිඩ් කාලේ ගහපු සමහර එන්නත් වලට නිකන් නඩු ඉදන් යනවා. ඒක පොඩි ප්‍රශ්නයක් තිබුණානේ. ඒ කොවිඩ් සඳහා හඳුන්වලා දීපු එන්නත් පුදුම හදිසියකින් මාකට් එකට ආපුවනේ. පුදුම හදිසියකින් ආවේ. පුදුම හදිසියක් තිබුණා ඒවා. ඒ කියන්නේ හරියට හියුමන් ට්‍රයල්ස් කරලාද නැද්ද මේවා මාකට් එකට ආවේ කියලාවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒවා අරගෙන ගිහලා ගහගත්තට කිව් ඩෙන්ගා කියන ඉන්දියාවෙන් අඳුන්වලා දෙන්න ඩෙන්ගු එන්නත අවුරුදු 7ක් තිස්සේ ට්‍රයල්ස් කරලා තියෙනවා. මිනිස්සු 28,000ක් විතර මේකේ ට්‍රයල්ස් වලට සම්බන්ධ කරලා තියෙනවා. ආසාදනයේ වෙච්ච ඇගෙන්සියට 80%කට හොඳ වෙලා තියෙනවා. ඒක හොඳ ඉලක්කමක් කියලා කියන්නේ. ඒක ලොකු ඉලක්කමක් බං. ලොකු ඉලක්කමක් ඒක. ලොකු ලකුණක්. ලොකු ලකුණක් ඒක. දැන් මේ වැක්සින් එක දුන්නාම හොස්පිටලයිස් කරන එක 90%කින් විතර අඩු කරන්න පුළුවන් කියලා කියනවා. අවුරුදු 4කට පස්සේ වුණත් මේකේ ආරක්ෂාව සම්බන්ධ කරපු පරීක්ෂණයකදී 84%ක විතර ආරක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ මේ එන්නත ගත්තායකින් අවුරුදු 4 මාර්ගකට පස්සෙත් බලනකොට ඒගොල්ලන් ඩෙන්ගු හැදිලා නැහැ. ඒ කියන්නේ මේ ආරක්ෂාවක් පිළිබඳව දැනගන්න හම්බෙලා තියෙනවා. අවුරුදු 7ක් කියන්නේ අවංකවම වැක්සින් එකක් ටෙස්ට් කරන්න ලැබෙන සැලකියුතු කාලයක් විදිහට හිතන්න පුළුවන්. අවුරුදු 4ත් අවුරුදු 60ත් අතර ආයට මේ වැක්සින් එක දෙන්න පුළුවන්, මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න පුළුවන්. කලින් ඩෙන්ගු තිබුණද ඒවා ප්‍රශ්නයක් නැහැ. කලින් ඩෙන්ගු හැදිලා තිබ්බා හෝ නැතා මේ වැක්සින් එක දෙන්න පුළුවන්ලු. එතකොට රුධිර පරීක්ෂණයක් කරන්න අවශ්‍යද නැහැ කියලා තියෙනවා. රුධිර පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා මේ වැක්සින් එක දෙන්න. දැනට ඩෙන්ගු වෛරසයේ තියෙන වර්ග 4ටම මේ වැක්සින් එක උත්තර බඳිනවා කියලායි කියන්නේ. මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කළා තියෙනවා ඒක පාවිච්චි කරන්න කියලා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් මෙහෙමයි, ඒගොල්ලෝ කොවිඩ් එන්න වලටත් එහෙම කිව්වා. නමුත් දැන් මෙතන තියෙන chance එක වෙලා අවුරුදු 7ක් මේක පරීක්ෂා කරා, human trials කරා කියන එක. සාමාන්‍ය වැක්සින් එකක් මාකට් එකට එනකොට process එකක් තියෙනවා. අන්තිමට මිනිස්සු දාලා ඒ මිනිස්සු ඉදිරිපත් වෙනවා ස්වේච්ඡාවෙන්. ඒගොල්ලන්ව දාලා පරීක්ෂණය කරලා ඒක ප්‍රතිඵල report කරනවා. ඒ ටික ඔක්කොම වෙලා තියෙනවා. ඉතින් ඩෙන්ගු වෛරසයේ වර්ග 4ටම ඉරිව ආරක්ෂාව ලබා දෙන්න මේ ඉන්නතට පුළුවන් කියලා කියනවා. මේ වෙනකොටත් රටවල් 43ක මේ ඉන්නත අනුමත කරලා තියෙනවා. මාත්‍රා මිලියන 32කට වැඩි ප්‍රමාණයක් ලෝකෙ පුරා දීලා තියෙනවා. බ්‍රසීල්, ආජෙන්ටිනා, කොලොම්බියා, ඉන්දුනීෂියා වගේ රටවල්වල මේක ජාතික එන්නත් වැඩසටහන්වලදී පාවිච්චි කරලා තියෙනවා. අපි පොඩි කතාවක් තිබුණා නේද මේ ඉන්දියාවේ නේබ ෆස්ට් කියලා. පළමු අසල්වැසියා. අපි අමතකුණාද කියලා මම කල්පනා කරා. හලෝ හලෝ. එහෙන්න නැතුව ඇති නේද? හලෝ, අපේ මේ කේස් 70,000ක් තියෙනවා. හලෝ හලෝ. නමස්තේ.
1: මොනවා හරි කරලා අවධානය ගන්න ඕනේ මේ මේ වැඩේ.
0: බලමුකෝ බලමු. ඉතින් මම ගෙන්නන්නේ නැහැ එන්නත නේද? ඉතින් මේ මොකද මම දන්නේ. විස්තරේ කිව්වා ඉතින් පුළුවන් අය පුළුවන්ද බලන්න. ඉතින් ගෙන්න ගන්න මේ කේසස් 77,000ක් කියන්නේ ඒක සෙල්ලමක් නෙමෙයි. මරණ 56ක් කියන්නේ මේ මොනවද මේ රට වෙනුවෙන් යුද්ධෙට ගිහිල්ලා මැරිලා නෙමෙයිනේ අපේ මිනිස්සු. මේ පොඩි මදුරුවෙක් හින්දානේ මේ ඔක්කොම. අවුරුදු ගාණක් තිස්සේ මේක වෙනවා. අපි ලැජ්ජ වෙන්න එපා. මේ අභ්‍යවකාශ තාක්ෂණයේ, රොකට් තාක්ෂණයේ මහ මුහුද කිමිදෙන කතාව. මේ දායිඳලා දන්නවා මේ ඒඩිස් මදුරුවගෙන් බේරගන්න බැරුවනේ අපි මේන්. ඉතින් මොකද්ද මේ අපේ ඔය හැටි කියන ඔය දියුණුව? තාමත් මදුරුවෙකුට යට වෙනවනේ අපි. ක්‍රමේ වැඩක් නැහැනේ කොහොම හරි. ඉතින් එහෙම වෙනවනේ. 77000 අසනීපයි 56 දෙනෙක් අපිට වටින ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ මොනවා කිව්වත් වැඩක් නැහැ ඉතින්. මොනවා මොනාරි ඉතින් ඔය ඔය හිතලා අපිටත් කියන්න පුළුවන්. ඉතින් ඒවා කිව්ව කියලා වැඩක් නැහැ. බලන්න මේ වැක්සීන් එක හරි අපිට මොනවා හරි කරගන්න පුළුවන් නම් ඇත්තටම වටිනා. මම දන්නේ ඒකේ ප්‍රොටෝකෝල්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. අර ඒ කොලොම්බියාවට ඒ වටේ මේ වටේ යන්න පුළුවන් මොනවද අප්ප මේ පොඩි දුරනේ ලංකාවට පොඩි දුරෙන් මෙහෙම ඕන මේ සිතේ වරම් බාන්න කොයි පොඩි අඟලක්වත් නැහැ. ටක් ගාලා වැක්සීන් එක ආහා මේ මේ මේ කියලා දෙන්න පුළුවන්. රයිට් අපි එහෙම බලාගෙන ඉමු. එතකොට ඉසුසු වාන හිමියනි මෙන්න ඔබට ඇවිල්ලා තියෙනවා. මේක මේක තමයි චාන්ස් එක. මේකෙන් වැඩක් ගන්න මේකෙන් වැඩක් ගන්න. මේ හිතන්නකෝ ඔබට තියෙනවා ඉසුසු ට්‍රක් එකක්, එහෙම නැත්නම් ඉසුසු ඩී මැක්ස් ඩබල් කැබ් එකක් තියෙනවා කියලා හිතන්න. නියම කාලේ, ඒ කියන්නේ මේ මාසේ සහ අගෝස්තු මාසේ තමයි දැනට තියෙන්නේ. ඒක සැප්තැම්බර් වලටත් සමහර වෙලාවට අරගෙන යයි. ඔබට තියෙන්නේ මම නම්බරේ දෙන්නම්. ඒ නම්බරේට කතා කළා කොළඹ පෑලියගොඩ මාතර, එහෙම නැත්නම් කුරුණෑගල තියෙන ඒගොල්ලන්ගේ වර්ක්ෂොප් එකකින් එකකට ඔබේ වාහනේ සර්විස් එක, ඔබේ වාහනේ රිපෙයර් එකක් තියෙනවා නම් ඒ මොනවා හරි තියෙන දේ බාර දෙන්න. කොහොමද මේක කරන්නේ? අපි නම්බරයක් ඔබට දෙනවා. ඔබ කතා කරලා කියනවා මට මේ සර්විස් එක කරගන්න ඕනේ, මට රිපෙයර් එකක් තියෙනවා කරගන්න, මට වාහනේ ඉන්ස්පෙක්ෂන් එකක් තියෙනවා කරගන්න. අපි දන්නේ ඔබේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මොකක් වුණත් එනම් මෙකැනිකල් පැත්තේ හරි සර්විසින් පැත්තේ වැඩක් හරි නම් ඔබට පුළුවන් සතොස මෝටර්ස් එකට කෝල් කරන්න. දන්නවනේ සතොස මෝටර්ස්? ඔබ කොහෙන්ද ලොරිය ගත්තේ? උගක් වෙලාවට ඔබ අනිවාර්යයෙන්ම ඉසුසු ලොරිය ගන්න නැත්තේ සතොස මෝටර්ස් එකෙන්. වෙන වෙනම ගෙන්නන අය තියෙනවා. නමුත් සතොස මෝටර්ස් තමයි ජපානේ ඉසුසු කම්පනිය ලංකාවේ බලය දීලා තියෙන එකම කෙනා. සතොස මෝටර්ස් ඒගොල්ලන් තමයි, ඒගොල්ලෝ තමයි ඇත්තම නියෝජිතයා. ඒගොල්ලන්ට තමයි ඔරිජිනල් ටූල්ස් දෙන්නේ, ඒගොල්ලන්ට තමයි ඔරිජිනල් ස්කෑන යන්ත්‍ර දෙන්නේ. ඔක්කොම ඔරිජිනල් ටික දෙන්නේ ඒගොල්ලන්ට තමයි. කෙලින්ම කම්පනි ටු කම්පනි. හිතන්නකෝ ඒක වෙන කාටවත් එහෙම ගන්න බෑ. ඒගොල්ලොම තමයි ගන්න. ඒතර ඒගොල්ලෝ තමයි කියන්නේ වාහන විකුණන එකනේ. මේ වාහන නම් කොහොමත් විකිනෙනවා. සර්විස් එක නඩත්තු හරියට තියාගන්න ඕනේ. ඔබ උනන්දු කරන්නයි මේක කරන්නේ. දැන් අපි දෙන නම්බරේට කතා කරලා ඔබ සර්විස් එක බුක් කරපම ඔබට කියනවා ඔබට කෝල් එකක් ආයෙයි සර්. ඔයාට 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා අපි කියලා. පොඩිම රෙෆල් ඩ්‍රෝ එකක් වගේ තමයි. නැත්තම් කතා කරලා කෑ සර් 75%ක ඩිස්කවුන්ට් එකක් සර්ට තියෙනවා. අවල් දවසේ අරන් ඉන්න සර්. කලින්ම කියනවා ඩිස්කවුන්ට් එක 50%ක ඩිස්කවුන්ට් එකක්. අඩුම එක 25%ක්. අඩුම ඩිස්කවුන්ට් එකත් 25%ක්. පොඩක් ඉක්මන් කරන්න ඕනේ. මොකද මේක මේ එහෙම වාහන 50,000කට වැඩිය තියෙනවනේ මාකට් එකේ. ඉසුසු ට්‍රක් විතරක් 50,000ටම දෙන්න කිව්වොත් සුදු අම්මා මේක කො සුදු තාත්ති මේක කරන්න බෑ. මුළු වාහන 50,000ටම මේ 100%ක ඩිස්කවුන්ට් එකක් කරොත් ඉන්නේ මේ මනුස්ස කම්පැනි කරගන්නම් මෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනට කතා කරලා ඔබේ සර්විස් එක දාගන්න. මුලින්ම කතා කරපුවා මේකේ වාසිය තියෙනවා කොළඹ පෑලියගොඩ මාතර කුරුණෑගල කියන තැන්වල. ඒගොල්ලන්ගේ ওই තියෙන සර්විස් සෙන්ටර්ස් තියෙනවා. මෙන්න මේකයි ටෙලිෆෝන් නම්බරේ 0777-225-225 අපි නම්බරේ නිතර මතක් කරන්නම්. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ වැඩේ කරලා සර්විස් එක ඒගොල්ලන්ට බාර දීලා ලස්සන කරන්න. අපි ඊයේ කතා කරා හච් පැකේජ් එක දාගන්න. මේක නම් දැන් අපි ඉහි කෙස් ගන්නට කියලා තියෙන කතාවක්. ලෝකේ වැඩිපුරම පාවිච්චි වෙන ඇප්ස් 15 තමයි. ඒ වැඩිපුර පාවිච්චි වෙන ඇප් වලට නෙවෙයි වැඩිපුර ඩේටා යන්නේ නේද? පොඩි ඩේටා කන්දරාවක් නෙමෙයි YouTube වීඩියෝ එකක් බලනකොට යන්නේ. TikTok වල පොඩි පොඩි වීඩියෝ තුනට පොඩි වීඩියෝ ගොඩක් නෙමෙයි අපි බලන්නේ. දවසකට නිකන් ඔබ TikTok වීඩියෝ කීයක් බලනවද? 100ක් 200ක් කියන්නේ ඉතාම සාමාන්‍ය ගානක්. ඔය ෆෝන් එක අතේම නෑ. හැමතිස්සෙම එහෙම ස්ක්‍රෝල් කරනවනේ. පොඩ බලලා යනවා. නමුත් වීඩියෝ එකම හැමතිස්සෙම ඩවුන්ලෝඩ් වෙනවා. ඒවට පොඩි ඩේටා ගොඩක් නෙමෙයි යන්නේ. ඒකයි ඔබේ ඩේටා බිල් එක ඔච්චර වැඩි. හැබැයි ඩේටා බිල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හච් 15 වල තෝරගත්ත ඇප්ස් 15ට කොච්චර ඩේටා පාවිච්චි කරත් ඒවා ගිගාබයිට් නෙමෙයි ඒවා ටෙරාබයිට් වෙන්න පුළුවන්. හැබැයි ඔබට ගෙවන්න වෙන්නේ නිශ්චිත ගාස්තුවක්. 1199 නිශ්චිත ගාස්තුවක්. ඒක වැඩි වෙන්නේ නැහැ. ඒ ඇප්ස් 15 නම් ඔබේ වැඩ ටික කරගන්න. වැඩිපුර GB 35ක් දෙන ඔය Google Chrome හරි මොන හරි වෙන මොන හරි කමන්නේ ඔබ බ්‍රවුස් කරනවා නම් අන්න ඒවට අර ඇප්ස් 15ට යන data ගණන් කරන්නවත් නැහැ. ඕන් තරම් ඩේටා ඒවට දෙනවා. හච් 15 හොඳම දේ තමයි ළඟින්ම ඉන්න නියෝජිතයා මුණ ගැහලා ෆෝන් එක දීලා හච් 15 පැකේජ් එක ඇක්ටිව් කරලා දෙන්න කියන. ටිකක් ටෙක් සැවි අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා ඕනම් වර්චුවල් සිම් එකකුත් ඇක්ටිවේට් කරලා එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක එච්චරම තාම ෂුවර් නැත්තම් හොඳම දේ තමයි හච් නියෝජිතයා හම්බෙලා ඒක කරගන්න එක. මේ දවස්වල කැපුවක් දිනුම් පත්තු කරක් දිනුම් කියලා පොඩි වැඩක් කරනවා නේ. ඒක කරන්නේ බික් එකෙන්. අපි දැන් කිව්වා බික් රේසර් වලින් තමයි මිනිස්සු. අතරම් බික් කෙන ඉතිහාසය යනවා බික් පෑනටම යනවා ඈ. එහෙම වෙලා ඒ බික් එකේ ඉන්න අර ළමයා පිටිපස්සේ පෑනක් වගේ එකක් නේ හංගගෙන ඉන්නේ. මතකද ඒ ලෝගෝ එක? බික් රේසර් වල ඩිස්පෝසබල් රේසර්ස් කියන කන්සෙප්ට් එක නිසා තමයි මිනිස්සුන්ට ඇත්තටම මේ අතප්පයක් විකුණන්නේ නැතුව රේසරයක් අර රැවුල කපා ගන්න පුළුවන් උනේ. රේසර් මාර ගණන් ඉස්සර. ඒ ක්‍රමේ වෙනස් උනේ ඩිස්පෝසබල් රේසර්ස් බික් එකෙන් අඳුනලා දීපු නිසා. ඊළඟට අපිට තව එකක් හම්බෙනවා බික් ඒගොල්ලන්ගේ ලයිටර්ස් හදනවා. හරිම ලස්සනයි. එක එක පාටවල ලයිටර්ස් තියෙනවා. දැන් අපි ලයිටර් ගැනවත් අපි රේසර් එකකින් කැපෙන විදිය ගැනවත් මේ අපි කතා කරන්නේ. කැපුවක් දිනුම් පත්තු කරක් දිනුම් කියන කැම්පේන් එක ගැන තමයි අපි කතා කරන්නේ. කැපුවක් දිනුම් පත්තු කරක් දිනුම්. ඔබට කරන්න තියෙන පොඩි වැඩක් රේසර් එක අර ඔළුව වට එනවනේ ලස්සන කවරයක්. ඒක පිටිපස්සේ තියෙනවා එස්කෝඩ් කියලා එකක්. ඒ වගේම ලයිටර් එකක් ගත්තත් බික් ඒක ස්ටිකර් එකෙත් එනවා එස්කෝඩ් කියලා එකක්. ඒක SMS කරන්න තමයි තියෙන්නේ. ඒක SMS කරන්න තියෙන්නේ. දැන් පොඩි වෙලාවක් යනකොට අපි කොහොමද ඒක SMS කරන්නේ? අන්න රයිට්. ඒ ටික අපි ඔබට කියනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබ ගන්න ලයිටරේ ඔබ ගන්න රේසරේත් එක්ක හම්බ වෙන ඒස්කෝඩ් එක ඔබ ළඟ තියාගන්න ඕනේ. මොකද තෑගි ඉතාම වටින ඒවා දෙන්නේ. ගොඩාක් වටින තෑගි දෙන්නේ. ගොඩාක් වටින ඒවා දෙන්නේ. ඒ නිසා ඔබට තෑග්ග ගන්න නම් ඔබට ප්‍රූෆ් දෙන්න වෙනවා. මේ තියෙන මං ගත්ත ලයිටරේ කෑල්ල කියලා ඔබට ඒක පෙන්වන්න වෙනවා. අර ලයිටරේ ගහලා තියෙන ඒස්කෝඩ් එක පෙන්වන්න වෙනවා. ඒ නිසා කඩේට ගිහිල්ලා ලයිටර් වලයි අරවැය මේ ෆොටෝ ගහගෙන ස්කෝඩ් ගාලා ගහලා දැම්මට වැඩක් නැහැ කියලායි මං කියන්නේ. අන්න ඒක තමයි මට කියන්න ඕන කම. මටත් ඒ අදහස ආවා. ඒ ෆොටෝ ටික ගහලා පුළුවන් තරම් යවනවා කියලා ඒක හරියන්නේ නැහැ කියලා දැම්මට තේරෙලා තියෙනවා. හරි. අපි තා පොඩි වෙලාවකින් අපේ විස්තරිත ඔබට කියන්නම්. කාගිල්ස් එකේ ආරංචියක් තිබුණා. ඒ ඩිස්කවුන්ට් කතාව අපි තව පොඩි වෙලාවකින් කියනවා. අපි දැන් වෙලාව 9:58.

යුරේකා යුරේකා දැන් කියවන කියනවා කියලා දැන් ඒක කියන්න එපැයි. බික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් රේසරේ අර පිටිපස්සේ කොටසේ නැත් ලයිට් රේ තියෙන එස්කෝඩ් එක ඔබ යවන්න ඕනේ මෙන්න මෙහෙම. බික් හිස්තනක් එස්කෝඩ් එක හිස්තනක් ඔබේ ID නම්බර් එක දාලා 2343ට SMS කරන්න. දවස ගානේ ඔබට ස්මාර්ට් ෆෝන් දිනා ගන්න පුළුවන්, සතිය ගානේ ඔබට ස්කූටර්ස් දිනා ගන්න පුළුවන්.

එයා කොහොමද එනවත් දන්නේ අප මේ කාගෙල්ස් ෆුඩ් සිටියක හිටපු ගමන් සීරිවෝඩ් සමාජිකයන්ට දෙන සමහර දීමනා. ඒක සීරිවෝඩ් සමාජිකයෙක් කියන්නේ කාගෙල්ස් රිවෝඩ් සමාජිකයෙක් වුණොත් ඇරෙන් ගන්න වෙන විදියක් ඇත්තේ නැහැ. දැන් මම දැක්ක දැන් නිකන් හිතන්නකෝ ඔන්න සොසේජස් දාලා තියෙනවා සාමාන්‍ය ඒක 1050ක් විතර එකක්. ඒක දැන් 780ට දෙනවා. මම නිකන් පුඩින් පල්ලෙන් කියන්නම් ඈ. මේ නූඩල්ස් වගේක් තියෙනවා ඉස්සෙල්ල රුපියල් 650ට තමයි ඒක මාකට් එකේ ගියේ. ඒක 485ට දෙනවා. 485ට දෙනවා. ඊට පස්සේ මම දැක්ක සබන් එන ලොකු මෙව එකක්. মালටි පැක් එකක්. ඒක රුපියල් 690ක් මාකට් ප්‍රයිස් එක. ඒක කාගෙල් සිවෝඩ් සමාජිකයෙකුට 440ට ගන්න පුළුවන්. 440ට. අයිස්ක්‍රීම් එක 1250ක 10ට ගන්න පුළුවන්. දැන් මම බැලුවා මේකේ තියෙන මේ අඩුම ඩිස්කවුන්ට් එකත් පොඩි මේකකට දීලා තියෙන අඩුම ඩිස්කවුන්ට් එකත් රුපියල් 35ක්. ඒක මේ සෝයා මීට් වල දීප එකක්. සාමාන්‍යයෙන් සෝයා පැකට් එක රුපියල් 160ක් විතර එනවා. රුපියල් 35ක් අඩු කරලා ඒක 125ට දෙනවා. කාටද දෙන්නේ? කාගෙල්ස් එකේ රිවෝඩ් සමාජිකයන් වෙච්ච අයට. මේක හැබැයි ගොඩක් දවස් නෑ මේ වගේ දීමනා ගොඩක් දවස් දෙන්න අමාරුයි. අද 21යි. අනිද්දා තමයි අන්තිම දවස. අනිද්දා මේක ඉවරයි. ඔබ රිවෝඩ් සමාජිකයෙක් නම් මේ වගේ බහණ්ඩ සයි මේක තියෙනවා 20යි 24යි බහණ්ඩ 30ක් විතර තියෙනවානේ. ගෙද්දරටම ඕන කරනේවා අම්බාන කඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි කාගෙල්ස් රිවෝඩ් සමාජිකයන්ට විතරයි අද හෙට අනිද්දා වෙනකන් මේ වාසිය හම්බෙලා තිනම්. මේක පටන් ගත්තේ ඇත්තටම 17. නමුත් අපි මේ අදනේ කියන්නේ ඉතුරු වෙලා තියෙනවා තව දවස් 3ක්. ඒතර කාගෙල්ස් රිවෝඩ් සමාජිකයෙක් වෙන්න කොච්චර කල් යනවද? දැන් මේ වාසිය ගන්න ඕන. මේටි කරලා මෙහෙම කරලා මිනිත්තුවක් යන්නෙත් නෑ. ඔබෙන් අහනවා හැම වෙලාවම කාගෙස් රිවෝඩ් සමාජිකයෙක්ද කියලා අහනවා ඒගොල්ලෝ. ඉතින් ඔබේ ටෙලිෆෝන් නම්බර එක දීලා ඒ සමාජිකත්වය ගන්න. මට ලෝකෙ හම්බෙච්ච ලේසියම සමාජිකත්වය ගන්න පුළුවන් තැනක් තමයි කාගෙල්ස් රිවෝඩ් සමාජිකත්වය කියන එක. එතකොට NLB ලොතරැයි ගැන අපි කතා කරා. අපිට ඉතින් පුදුම ඉතින් මෙව එකක්න තියෙන්නේ ඔබට කොහොමාරි කළා නේද? කොහොමාරි ඔබ කෝටිපති කරන වගකීම අපි අරන් තියෙන්නේ. ඒ වගකීම අරගෙන තියෙන. එතකොට සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත් ධන නිධානය මෙගා පවර් ලකී 7 හඳහන අද සම්පත් ජය 7 සමෘද්ධි මේ ඔක්කොම NLB ලොතරැයි. මේ හැමෝම කෝටිපතියෝ බිහි කරලා තියෙනවා. සුපිරි කෝටිපතියෝ 2025 අවුරුද්ද ගැන නිකන් කියන්නම්කෝ. 2025 අවුරුද්ද සුපිරි කෝටිපති වාසනාවන්තය 12ක් සුපිරි මෝටර් රථ හිමිකරුවන් රුපියල් 125 ජයග්‍රාහකයෝ 300කට වැඩිය. එතකොට රුපියල් 100 ජයග්‍රාහකයෝ 5ක් ලක්ෂපතියෝ 6000කට වැඩිය. එහෙම බිහි කළා තියෙනවා. පුදුමයි අපිට ඒක මගහැරුණ එක. සාමාන්‍යයෙන් NLB ලොතරැයි ගත්තම අපි කියනවා අඩුම 5ක් ගන්න. අඩුම 5ක් 5ක්. ඇයි 5ක්? සම්භාවිතාව 5ට 1ක්. ඒක අපිට අහුවෙලා තියෙනවා. ලොතරැයි 5ක් ගත්තොත් එක ලොතරැයියක් ඇදීමේ පොඩි දිනුමක් හරි ඇදීමේ සම්භාවිතාව අතිශයින්ම ඉහළයි. මම කියන්නේ සම්භාවිතාව කියන එක 100%ක් නෙමෙයිනේ. මට හිතෙනවා 90%කට වඩා ඉහළයි පොඩි තෑග්ගක් කරන ලොතරැයි 5ක් ගත්ත වෙලාවක ඔබට ලැබෙන. එකම ජාතියෙන් අරන් බලන්න. ජාති පහෙන් අරන් වැඩන්නේ. අද මොනවද ගන්න කියලා තීරණය කරන ලොතරැයි කුඩක් ගාට කියලා කල්පනා කරන්න. සමහර වෙලාවට හැමදාම මෙහෙම ගියා හැමදා නියන් එකදා වෙහි වලාවේ කවුද දන්නේ අදද ඔබේ ජීවිතේ වෙනස් වෙන දවස කියලා? Who knows? අපි ඒක දන්නේ නැහැ. ඒ වගේම මේ ලොතරැයි වගේම තව වාසි තියෙනවා ලයිෆ් එකේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු. උට අලුතින්ම දෙයක් පටන් ගන්න ඕනේ. සමහර මිනිස්සු එකක කාලවලට කරගෙන ඉන්න එපා වෙනවනේ. ඔබට පුළුවන් බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3-wheel එකක් ගන්න පුළුවන්. දැන් මේ කාලේ ගන්නවා නම් අතිශයම වාසි බජාජ් වීගෝ ජූලි මාසේ වාසි ටික තියෙනවා.
විශේෂ වට්ටම් තොගයක් අඳුනවල දීදෙන විශේෂ වට්ටම්. එක වට්ටමක්වත් අපි මෙතන මේ ෂෝ එකේ කියන්නේ. මොකද අපිට සීරියස් මිනිස්සු ඕනේ. නිකන් වට්ටම් අහගෙන වැඩක් නැහැ නිකන් ගන්න නැත්තම්. ගන්න මිනිහටනේ වට්ටම් ඕන වෙන්නේ. ඉතින් ඔබට තියෙන්නේ යන්න ළඟම ඉන්න නියෝජිතෙක් හම්බ වෙන්න යන්න. දන්නවනේ ඩේවිඩ් පීරිස් සමූහය අවුරුදු 40ක් අපි විශ්වාස කරා ඒගොල්ලෝ අපිව විශ්වාස කරා ඒගොල්ලන්ගේ ව්‍යාපාරෙදි. අපි ඒගොල්ලන්ව විශ්වාස කරා ඒගොල්ලන්ගේ වාහන ගද්දි. මම නිකන් හොයලා බැලුවා බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් මාසික වාරිකය රුපියල් 26000ක් වගේ 26000ක් වගේ වාරිකයක් සෙට් කරගන්න පුළුවන්. පොඩි ගාණක් මොළෙදි ගෙවන්න නැති. ඊට පස්සේ තමයි 26000ක වාරිකය ඔබට හම්බ වෙන්නේ. ඔබට පුළුවන් 0114 700 550 කතා කරන්න. ඔය යන ඕන කෙනෙකුට මේ ඔය වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට මේක ඉලෙක්ට්‍රික් දන්නවනේ. එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වඩා දුවනවා. ලංකාවේ හැම ටෙරියන් එකම දුවලා තියෙනවා. 2021 ඉඳලා ටෙස්ට් රයිඩ් කරලා බලපු වාහනයක්. ඒ නිසා වර්ධින්නේ නැහැ. ලංකාවේ ඔක්කොම අමාරු තැන්වල මේ වාහනේ බර දාලා දුවනවද කියලා බලලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. හොඳ පුලිං පවර් එකක් තියෙනවා. හොඳ බැටරියක්, හොඳ මෝටරයක්. ඒකනේ ඉතින් ඔය වාහනේ තියෙන මැජික් එක. අනිත් එක වාහනේ හරි ලස්සනයි. ඒක ඉලෙක්ට්‍රික් බව කියන්න ඕනේ නැහැ කවුරුවත්. ඒක ඉලෙක්ට්‍රික් බව බැලුවම තේරෙනවා. හැඩය ගැන, පාට ගැන එමත් ඇත්තටම හිතලා තියෙනවා. ඒවත් වාහනයකදී මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල්. 0114 700 550 එහෙම කතා කරලා යනවා නම් නැත්තම් ළඟම තියෙන ඒ කියන්නේ බජාජ් ෂෝරූම් එකට ගිහිල්ලා බලන්න. කාටවත් එහෙම කතා කරලා යන්න ඕන දුකමකුත් ඇත්තරම නැහැ. අපි මේ දවස්වල ත්‍රිවිලක ගැන කතා කරන අතර බජාජ් පල්ස N160 ගැන අපි කතා කරනවා. මේකේ ගොඩාක් අය මේ කතා කරන දෙයක් තමයි මේකේ ඇග්‍රසිව් ලුක් එක, ඇග්‍රසිව් ස්ට්‍රීට් ෆයිටර් ලුක් එක. ඒ ලුක් එක මේන්ටේන් කරන්න සහ අර ස්පෝටි පෙනුම තියාගන්න ගොඩක් දේවල් කරලා තිනවා. මම ඒක දැකපු හරිම ලස්සන එකක් තමයි අන්ඩබෙලි එක්සෝස්ට් එකක් තියෙන. එක්සෝස්ට් එකක් කියන්නේ සයිලන්සරි. සාමාන්‍යයෙන් බයික් එකේ සයිලන්සරි වමේ හරි දකුණු හැරි නේ තියෙන. ස්පෝර්ට්ස් බයික්ස් වල එහෙම එන්නේ නැහැ නේද? වමේ දකුණේ දිනකොට පොඩ්ඩක් සමමිතික නැති ගතියක් තියෙනව නේද? එක පැත්තක් නිකන් පිට දාලා වගේ, පළු දාලා වගේ, ලොකු වෙලා වගේ නේ පේන්නේ. දැන් මේක අන්ඩබෙලි එක්සෝස්ට් එක තියෙන නිසා මේ දුම් බටේ හංගලා තියෙන්නේ. ඒකත් මෙහෙම පල්ලෙන් ගිහලා උඩ අතට නැමිලා තියෙනවා. අර ලස්සනයි. ඒකෙන් අර ස්පෝර්ටි ලුක් එක දිගටම මේන්ටේන් වෙනවා. ඇයි අර ඉස්සරහා තියෙනවනේ මේගොල්ලන්ගේ බයි ෆන්ක්ෂනල් ප්‍රොජෙක්ට් හෙඩ් ලෑම්ප් එකක් තියෙන අමුතු බෝලයක් වගේ එකක්. ඒක අමුතුයි. අර එන ලොකු ලෑම්ප් එකක් නෙවෙයි, පොඩි ලෑම්ප් එකක්, මාර පවර්ෆුල්. එතන ඉඳලම මේක ස්කල්ප්චර් කරලා තියෙන්නේ, මේ බොඩි එක හදාගෙන ගිහිලා තියෙන්නේ පෙට්‍රල් ටැංක් එකේ හැඩේ ඉඳලම හදාගෙන ගිහිලා පිටිපස්සට හීනි වෙලා ඉවර වෙන්නේ. නිකන් රොකට් එකක පෙනුම තියෙනවා. අනිත් එක පිටිපස්ස උසයි. මේක ස්ප්ලිට් සීට් එකක් දීලා තියෙනවා. රයිඩර් පහල, පැසෙන්ජර් ටිකක් උඩ. දෙන්නටම හොඳ view එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බයිසිකල් එක පිටිපස්සෙන් යනකොට ඉස්සරහා මොනවා වෙනවද කියලා පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. පිටිපස්සෙන් යන මිනිහට අර මිනිහට වැයිලන්නේ. මේක එහෙම නැහැ. සහ මේක මේ දැන් කකුල් දෙක තියාගෙන දෙන පෙඩල්ස් දෙක උනත් නිකන් අර ඉඳගත්තාම නිකන් බයිසිකලෙ විතරක් නෙමෙයි රයිඩත් නිකන් රයිඩ් නිකන් වෙනම යන්න හදනවා වගේ නිකන්. එහෙම ඇත්තටම කොල්ලෝ පුදුම ආසයි මේ බයික් එකට. මේකෙන් දාන්න පුළුවන් වැඩ අර ඩේ ටයිම් රනින් ලයිට් සෙට් එකක් එහෙම තියෙනවා. ඒක අර වුල්ෆයිස් වුර්කෙකුගේ ඇස් දෙකක් වගේ හදපු අමුතු පෙනුමට හදපු ඒක මොඩිෆයි කරලා එහෙම අරගත්ත බයික්ස් තියෙනවා. අනිත් එක දැන් සාමාන්‍යයෙන් බයික් එකක මේ ලස්සන අර බොඩි සෙට්ස් එහෙම ඒවා දාලා ඒ අමුතු පැකේජ් එකක් එනවනේ. මේකල තියෙන බයික් එක හැම කෑල්ලම වහලා නැහැ. එන්ජින් එකේ සමහර තැන් පේන්න හදලා තියෙන්නේ. ඒකෙන් එන දිස්ටි වැටෙන්න යන්නේ ඒවට තමයි. ඒ බයික් එක නතර කරලා තියෙද්දිත් නිකන් නතර කරලා තියෙද්දිත් රෙඩි ටු ඇක්ෂන් ලුක් එක තමයි බයික් එක තියෙන්නේ. අහන්න දෙයක් නැහැ ඒ වගේ බයික් එකකට බයික් ලවර්ස්ලා කැමති වෙන එක ගැන. පල්ස N160 එකේ මොඩල්ස් දෙකක් තියෙනවා ඔබට කැමති. එකක් තියෙනවා පල්ස N160 ප්‍රීමියම්. තව එකක් තියෙනවා පල්ස N160. ඩිස්කවුන්ට් එක ආවට පස්සේ 949,950 ප්‍රීමියම් එක වෙන්නේ. මොකද කරන්නේ? අරගෙන මොඩිෆයි කරලා බස්සමුද? කල්පනා කරලා බලන්න ඔබට ඒකට ආසිතේ ඇත්තටම ඉස්සලා ගිහලා
පොඩි රවමත් දාලා බයික් එක පොඩ්ඩක් බලන් ඉන්න බයික් ෂෝරූම් එකට ගිහලා බජාජ් ලාගේ සර්විස් එක ගැන යමෝ ගැන වැඩි කියන්න යන්න ඕනේ නැහැ. ස්පෙයා පාර්ට් එක ඉඳලා දෙන්න තියෙන හැම පහසුකමක්ම දීලා තිනවා. ආෆ්ටර් සේල් සර්විස් එක ඒගොල්ලන්ගේ අන් පැරලල් කියලා කියන්න පුළුවන්. සමකල නොහැකි ඒ තරම් ඉතාම හොඳ තැනක තියෙනවා. ඊයේත් අපි කතා කරා කලර ස්ට්‍රිප් සීලින් එක ගැන. අද කතා කරනකොට වෙන එකක් නෙමෙයි කියන්න තියෙන, අදත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ. බෙනිෆිට්ස් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වහලයක් සීලිමක් කියන එක මට තේරිලා තියෙනවා ඒක වන් ෂොට් ඉවර කරගන්න ඕනේ. ඒක තව අවුරුදු දෙකකින්, තව අවුරුදු පහකින්, අවුරුදු දහයකින්වත් ඒවා මාරු කරන්න තියාගන්න නම් එපා. මොකද ඒවා ලේසි සෙල්ලම් නෙවෙයි. විශේෂයෙන්ම පැරලල් සීලිමක් ස්ට්‍රිප් සීලින් එකක් ගහුවා වැරදුනෝ තින්පුතා මුළු වහලෙම ගලවලා මුල ඉඳලම වැඩේ පටන් ගන්න ඕනේ. මට දැන් එහෙම එකක් වෙලා තියෙනවා ගෙදර. මට නම් උනේ හදපු ගයක් ගත්ත එකේ පරිප්පුව මම කනවා. හැමදාම බාල දිහා බල්ලා හිතනවා මේක ගලවන්න ඕනේ, දැන් කොහොමද ගලවන්නේ? එතකොට කොහෙද ඉන්නේ? ගලවපු දාම ඉතින් අපි හරියම වාසනාවන්ත නිසා ගොඩක් මේ ආයිපාරක් වහිනවනේ. අපි එහෙමනේ වහලේ ගලවපු දාන ඉඳලා එක පාටම එල්ලිනෝ තත්ත්ව ඉවර වෙලා දිට්ටා තත්ත්වයකට යනවා. එහෙමනේ අපි වහලේ ගලවුවොත් අපිට වෙන්නේ. දැන් ඒ බයත් තියෙනවා. ඒවත් හිතන්න ඕනේ. ඉතින් මම හිතනවා එන්න සෙනගක් ගෙනලා එක දවසින් ගහලා ඉවර කරන්න ඕනේ. අමාරු එහෙම කරන්න. මේ මට පොඩි තැනක් වැරදුනේ. සිවිලිම පොඩ්ඩක් චාටර් වෙලා. සිවිලිම ලීයෙන් ගහලා තියෙන්නේ. ඒක දැන් දිරලා. ඒක මම දන්නේ වේයෝ කාලද පණුවෝ කාලද මොකුන් හරි කනවා කුඩු කුඩු කුඩු කුඩු වැටෙනවා පහළට. දැන් ඒක තනින් තනින් තියෙනවා. අවපාට වෙලා තියෙනවා. ඇද ගහපු පොඩි ගැප්ස් තියෙන තැන් තියෙනවා. කලර පෙල් කේක් එක අඳුනලා දෙන ස්ට්‍රිප් සීලින්ක ලී පෙනුම 100%ම ලී පෙනුම අරගෙන තියෙනවා. හැබැයි හිතවතුනි ඒක ලී නෙවෙයි, ඒක ලී වලට ආපු සබ්ස්ටිටියුට් එකක්. කිසිම සතෙකුට හානි කරන්න බැරි, කිසිම රස්නෙකට ඇද වෙන්නේ නැති, කිසිම තෙතමනයකට පුස් බැඳෙන්නේ නැති, කොටින්ම විනාශ කරන්න බැරි නියම ස්ට්‍රිප් සීලින් එකක්. අපි එකපාර මේ වැඩේ කරගත්තා නම් මරණතුරු ඔය සීලිමම තමයි ඕක අවුරුද්දකට දෙකකට සැරයක් ඉනිමක ටිකක් උසේ ගතලා කොල්ලෙක් දම්මලා ත ක්ලීන් පාරක් වතුරෙන්ම හොදලා පිහදලා දාන්න පුළුවන්. කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක ෆැක්ටරි මේඩ් ප්‍රොඩක්ට් එකක්. පිළිවෙලත් එහෙමයි. ඒකේ ප්‍රිසිෂන් නිවැරද්දතාවයත් එහෙමයි. ඒවා නිකන් එකට එකට සෙට් වුණාම හොයන්න බෑ. ඒ තරම් නිකන් තන්නි කෑල්ලට මුළු සීලිමම ගැවුවා වගේ පෙනුමක් එනවා. ලී පෙනුම ගැන ගොඩක් අය අහද්දි වැඩි විස්තර කියන්න එපා. ලී නෙමෙයි කියලා තින් පැනලා කියන්න යන්න එපා. ගොඩාක් මුදින් පෙරත්ත කර කර ඇවුවොත් කියන්න නැත්තම් ඔය මොනා මොනා හරි කියලා ෂේප් වෙන්න තින් ඔබ පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔක්කොම කරලා ඕන ෆෝන් එකකුත් ගන්න ඕනේ. ඕන මාකට් එක සෑහෙන ලොකු වෙනසකට ලක් කරනවා. දන්නවනේ දැන් අපිට හොමු සමුද්‍ර සන්ධියේ ඕවා යුද්ධ තියෙනවා. ඕවා පිටිපස්සේ තියෙන ඕවා නෙමෙයි. ඔය තෙල්වලටත් පිටිපස්සේ තියෙන කතාව තමයි ලෝකේ ලොකුම යුද්ධය තමයි චිප්ස් වෝ එක. ඔක්කොම ෆයිට් කරන්න මේ චිප් එක හදාගන්න තමයි. ලෝකෙ තෙල්වලට වේදම් කරනවට වැඩිය චිප්ස් ඉම්පෝර්ට් කරන්න වේදම් කරනවා. මේ තාක්ෂණයේ චීනෙ මාර තැනක ඉන්නවා. ඔය අපි ඉස්සර හිතන් හිටපු චීනය සහ දැන් තියෙන චීනය අතර මහා විශාල වෙනස්කමක් තියෙනවා. මහා විශාල වෙනස්කමක් තියෙනවා. චීනට ලොකු වමනාවක් තියෙනවා. දැන් ඉස්සර මේඩ් ඉන් චයිනා කියලා කවම නිකන් මිනිස්සු කල්පනා කරනවා. දැන් එහෙම නැහැ. මොන්න ප්‍රොඩක්ට් එකේ මොන්න ලෙවල් එක ගත්තත් හදන්නේ චීනේ තමයි. ඒතර චීනේ ඒගොල්ලන්ගේ වැඩ කොච්චර හොඳට කරනවා ඇතිද? ඔන ෆෝන් එකේ තාක්ෂණයේ දියුණු වෙන විදිය දැක්කම බය හිතෙනවා. ඒ තරම් වේගෙන් ඔන ෆෝන් එක දියුණු කරනවා. අමුතු පැතිකඩවලට යන්නේ. දැන් X9D ෆෝන් එක වань වැටුණාම කැඩෙන්නේ නැහැ. මීටර් දෙකක් උඩ ඉඳලා වැටුණත් මුකුත් වෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, ඉරිතැලෙන්නේ නැහැ, ඇඹෙන්නේ නැහැ. කොහොම හදලාද මන් දන්නේ නැහැ. අනිත් එක ඒවැ පෙනුමත් එහෙමයි. ඒවැ පෙනුම නිකන් ඔහේ ලාබාල ලද බොළඳ නෙමෙයි. ඒවැ පෙනුමත් ඇයලා වෙනම ලෙවල් එකක තියෙන මාර ලස්සන ෆෝන්ස්. ඒ ප්‍රීමියම් ලුක් එකකට හදලා තියෙනවා. සාමාන්‍ය 149,000 වගේ ගාණක් වෙන එක ගෙවන්න ගන්න පුළුවන්. ලංකාවේ ඕන ෆෝන්ස් වලට අලවින නියෝජිත ඇවිල්ලා සිංගරකට ගියා නම් ඔබට ඔව් ෆෝන් එකක් ඕන ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන්. තව ඒගොල්ලන්ගේ ඕන ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ටිකක් දිගට කතාව ගියනද අපි පොඩි බ්‍රේක් එකක් ටක් ගාලා පටස් ගාලා අරගෙන යමු. දැන් 10 විනාඩි 16 වෙලා.

පැල්ලොත්ත බටරකාපය අත උස්සන බලන්න. සමාරයි මට ඒත් හිතන පැල්ලොත්ත බටරක ට්‍රයි කරලම්ම නැතුව ඇති කියලා. ඒ මීතනෝ මේ එක ඔබ ට්‍රයි කරල බලන්න ඕනේ. එකක් ඔබට ආඩම්බරෙන් හිතන්න පුළුවන්. අපේ රටේ නිෂ්පාදනයක්න මේක. වැඩේ හොඳටම කරලා තියෙනවා. වැඩේ හොඳට රහටම කරලා තියෙනවා වැඩේ. දවසක් තියෙන වැඩද ලංකාවේ අපිට ඕන කරන හැම දේම අපි මේ හදාගන්න. මාර තත්ත්වයක් නේද? ඔය හැමෝම ඇවිල්ලා ගෙනකොට කියාගෙන නිෂ්පාදන ආර්ථිකේ. හැමෝම ඉතින් ඒක කියාගෙන ඉන්නේ. ඒක තමයි. ඒකටත් ඉතින් පළවෙනි පියවර කියලා එකක් තියෙනවා නේද? මෙහෙම තමයි පොඩියට තමයි පටන් ගන්න. මුළු එක රැයට මුළු සේරම ලංකාවේ හදන්න පටන් ගන්න විදියක් නැහැ නේ. ඒක මිනිස්සෙක් මේක කරනවා දැක්කම තව කෙනෙක් ඉන්ස්පයර් වෙනවා. එයාට තේනවා. එයාට කරන්න පුළුවන් නෝ ජප්පෝ හිතන විදියට. මේ ජප්පෝ හිතන්නේ කොහොමද? එයාට ඒක කරන්න පුළුවන් නම් මටත් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කාටවත් කරන්න බැරි නම් මම මේක කොහොම හරි කරන්න ඕනේ. දැන් අපේක දැනට තියෙන එහෙම නෙමෙයි. එයාට ඒක කරන්න පුළුවන් නම් ආ මිනිහා ඒක කරගත්තද? මේක කාටවත් කරන්න බැරි නම් ඉතින් මම කරන්නේ කොහොමද? ඒකෙන් අපි ජපන් ක්‍රමයට පොඩ්ඩක් වෙනස් වුණා නම් අපිට ඒ ගානට යන්න පුළුවන්. ඉතින් පැල්වත්ත තමන්ගේ වැඩේ පටන් අරන් තිනවා. ලංකාවේ දේශීය කිරි ගොවියා දැන් හොඳ තැනක ඉන්නවා. ඒගොල්ලන්ව බලා ගන්නවා. ලංකාවේ දේශීය කිරි ගොවියෝ සෑහෙන ප්‍රමාණයකට ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය හොඳම තත්ත්වයක තියාගන්න පුළුවන් වෙලා තිනවා. පැල්වත්ත ඔපරේෂන් එක නිසා ඒගොල්ලෝ ලංකාවේ කිරි ටික එකතු කරගෙන සෑහෙන ලොකු ඔපරේෂන් එකක්. වැඩිපුරම කිරි එකතු කරන්නේත් පැල්වත්තම තමයි. මිල්ක් පවුඩර් හදනවා විතරක් නෙමෙයි තව එකකින් වැලි වැඩඩ් ප්‍රඩක්ස් ගොඩාක් හදනවා. ඉතින් ඒගොල්ලෝ මුදෝපු කිරි හදනවනේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ අයිස්ක්‍රීම් හදනවනේ. ගී හදනවනේ. ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් නෝන් ෆැට් මිල්ක් පවුඩර් කියන දෙකම හදනවනේ. බටර් කියන්නේත් මම හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම පැල්වත්ත අඳුනගත්තෙත් පැල්වත්ත බටර් නිසා තමයි. ඒගොල්ලෝ තමයි පොඩ්ඩක් මාකට් එකේ යන බටර් එක මාකට් එකට එන පෙනුම පවා ඒගොල්ලෝ වෙනස් කරලා පටන් ගත්තේ. හොඳ දේවල්. නිකන් වෙන රටක වගේ නිකන් එකක් මම මුලින්ම දැක්කම මම හිතුවා වෙන රටකින් ගෙන්න අප එකක් කියලා බලනකොට නෑ බලන්න පැල්වත් අපේ එකක්. ඒක ඔබට ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඇත්තම බටර් කුකීස් හදන්න ඇත්තම බටර් කේක් හදන්න පුළුවන්. මොකද ගාන පැත්තනොත් ඉතාම හොඳ සාධාරණයක් පැල්වත්ත බටර් එක කරලා තියෙනවා. ඔබට ගියම් බලා ගන්න පුළුවන්. අනිතික දැන් මොනවා මේ ඊවරද මට මේ ලැප්ටොප් එකක් ගන්න දැන් ඕන වෙලා මුසිංගරකට ගියා. දැන් දුකන ඇවිල්ලා මේ අපේ කොල්ලට එකක් ගන්න ගියේ. මිනිහා ඉල්ලන්නේ ඉතින් පැල ගහෙන් දොඹ ගහෙම තමයි ඉල්ලන්නේ. පැල ගහෙන් ඉල්ලන්නේ. මොකටද කියලාම ඉන්ටර්නෙට් බලන්න. පස්සේ ඉතින් එතන ඉන්න වගේ මට සිගර එක එතන ඉත එක පුතා මේ වාට දැනට එච්චර ලොකු එකක් ඕනේ නෑනේ. වාට ඉන්ටර්නෙට් යන්න ස්කෝලේ තියෙන ප්‍රින්ට් අවුට් ගන්න මේ පොඩි එකක් දැනට ඇති. තාත්තට කියලා මේකක් ගන්න ඔයා. ඔයා දැන් ටිකක් ලොකු වුණාම අපි වෙන එකකට යන්. එතකොට මේවැ තවත් අලුත් ඒවා ඇවිල්ලා තියෙයි. සිගර එකේ මනුස්සයා වඩා ගන්න හිතන දැනක් නේද ඔය වගේ තැනකට. තාත්ත කෙනෙක් විදිහට මම ඉතින් ඇස් ගහලා තම්ස් අප් මේවා කරනවා කොල්ලට හොරෙන් ඉතින් තැන්කියු බටන් කියලා මම ඉතින් මෙතන නටන නැත්ත මගේ දත් ටික නෑ. පළවෙනිම දේ ලැප්ටොප් එකක් ගන්න ගියාම මොකටද ගන්න කියලා ඔබ කල්පනාවෙන් යන්න ඕනේ. දරුවොත් එක්ක ගියාම දරුවන්ට ඒව ගාන නෑ. නමුත් ඉතින් සිංගරගේ අර කෑල්ල වටිනවා. අපි නෙමෙයි කියන්නේ අපි කිව්වම හිතනවානේ මේ අනේ තාන්නේ එහෙම අනේ තාන්ති දැන් අනේ ඔබ එකම ගන්නද ඒකෙන් අපිට ඉන්ටර්නෙට් යන්නේ. මේක සිංගරගෙන් යාවේ කොල්ලට කට උත්තර නැහැ. මං කෝ අපි ඒක ගමන ඔව් තාත්ති අපි ඒක ගමු ඒක තමයි හොඳම. තැන්කියු සිංගර. අන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබට අවශ්‍යතාවයට ගැලපෙන ලැප්ටොප් එක. ඔබ ගේමින් හෙවි යන කෙනෙක් නෙමෙයි නම් MSI වගේ එකකට යන්න ඕනේ. ඔබට Dell වගේ එකක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ඩිසයිනර් කෙනෙක් නම් මං හිතන්නේ Asus වගේ එකකට යන එක හොඳයි. හොඳ ස්පෙක් එකක් තියෙන එකක්. Acer Asus එක එක වර්ගවල ලැප්ටොප්ස් තියෙනවා. අවශ්‍යතාවය කියන සිංගරකට අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ අනුව ඔබට ගැලපෙනම ලැප්ටොප් එක ඔබේ බජට් එක ඇතුළේ ගොඩ දා ගන්න පුළුවන්. ඇත්තටම සිංගරකට යන කෙනෙක් බජට් ගැන බය වෙන්න ඕනද? නෑ බං, ගෙවන්න දෙනවනේ. ගෙවන්න දෙනවා. අලියෙක් හිටියත් සිගරකේ දවසක විකුණන අලි විකුණනවා කියලා සිගරකේ ගෙවන්න දෙනවා. කිතුල් කපන ගමන් ගෙවාගෙන යන්න. ඒ තමයි සිගරකේ ගෙවන වැඩ පිළිවෙල. අපිව සෑනෝ තැනකට ගෙනලා තියෙනවා. වැඩි කේ කියන දෙයක් නෑ. රූෆ් ටොප් ටයිල් එක ගැන නම් දැන් හරිනේ. කූල් රූෆ් ටොප් ටයිල් එකක් ගැන අපි පහුගිය දවස් ටිකේම කතා කරා.
මේක අඳුනලා දෙන්නේ ලංකාවට ටයිල් කියනක අඳුනලා දීපු ලංකා ටයිල්ස්ම තමයි. ඉතින් මේ ප්‍රොඩක්ට් එක වරදින්න හැටියක් නැහැ. මේකට ඕන කරන රිසර්ච් කරලා තියෙන්නේ. ප්‍රතිඵල කොහොමද කියලා හොයලා තියෙන්නේ. ඒ නිසා මාකට් එක ඉස්සරහට එලා පපුව ඉස්සරහට දාලා ලංකා ටයිල්ස් කියලා මෙන්න අපි හැදුවා ඔබේ රත් වෙන රූෆ් ටොප් එකට විසඳුමක්. අනාතලා නේ ඉන්නේ රත් වෙනවා නේද මේ දවස්වල කොහොමද නියම නියමයි නේ. අවන් වගේ ගෙවල් ගෙවල්ද හැදුවේ පෝරණු හැදුවේ පෝරණු හදලා තියෙන්නේ. උඩ රූෆ් ටොප් දාලා ඒවා පාවිච්චි කරන්නෙත් නෑ දැන්. හිතුවෙත් නෑ ඒ කාලේ ලස්සන තිබ්බා දැන් නම් යවෙනව අඩුයි. පොඩි මහන්සියක් ගන්න වෙනවා. ඔය තියෙන මොනහරි එකක් සමහර අය රූෆ් ටොප් එක මේ ගොඩක් අය නිකන් ඔය කපරාරුවක් ගහලා තියෙන මිසක් ලොකු දෙයක් කරන්නෙත් නෑ. සමහර අය ඔය රෝසිමින් කපනවා එක එක එක එක කරනවා. ඉතින් මේ මේක නම් නියම විසඳුම. මේක ට්‍රයි කරන්න තියෙන්නේ. ට්‍රයි කළා මේක ප්‍රතිඵල අරන් තියෙන්නේ. මේක කූල් රූෆ් ටොප් ටයිල් එක මේකට පුළුවන්කම තියෙනවා. ඉරේලියේ ඔය රත් වෙන්න බලපාන විකිරණ ටික ආපහු හරවලා යවන්න. ආලෝකයට නෙමෙයි මේ රත් වෙන්නේ. ආලෝකයට නෙමෙයි මේ රත් වෙන්නේ. මේ ඉන්ෆ්‍රාරෙඩ් එකෙන් තමයි මේ රත් වෙන්නේ. ඔයගොල්ලෝ ෆිසියෝതെරපි වලට එහෙම ගියාම අර රතුපාට ලයිට් එකක් අල්ලන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ලයිට්. අන්න ඒ වගේ වේව් එකක් රස්නේ කියලා කියන්නේ. ඒක හරවලා යවන මටීරියල් වලින් තමයි මේ ටයිල් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ තාක්ෂණීය පැ විද්‍යාවේ නාමයෙන් හැමදේම ඇතුළෙම මේකම සයන්ස් තියෙනවා. එතකොට මේකෙන් හරවලා යවනවා. එතකොට දැන් ගේ ඇතුළට ගහන රස්නේ අඩුයි. එතකොට අපිට AC එක දැන් දෙකේ ඉඳලා දාගෙන ඉන්න ඕනේ. දැන් මොන පුත්‍රයාටද කියන්නේ දෙකේ ඉඳලා AC එකක් දාගෙන ලයිට් බිල ගෙවන්න පුළුවන්. කවුද එහෙම ඉන්නේ මොන පුතාටද එහෙම කරන්න පුළුවන්? මට නම් බෑ පුතා. ඉතින් ඒවත් බලන්න ඕනේ. දෙකයි වියදම් කීයක්ද රූෆ් ටොප් එක හදන්න වෙනම ගියා දැන්. දැන් ඒවට අර ලයිට් බිල් ගෙවනවා AC දාගෙන ඊළඟ තට්ටුවේ. මේක එකපාර ඉවර කරගන්න. පොඩි වියදමක් තියෙනවා තමයි. නමුත් ඉතින් එහෙම තමයි. ඒක ඉවර කරගන්න ඊට පස්සේ ආපහු කාලෙකට ඔබ ඒව ගැන වද වෙන්න ඕනේ නැහැ. ලංකා ටයිල් වල තියෙන අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි ඒක. දැන් අපි කතා කරමු ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකෙන්. එතකොට බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රීස් එක එකතු වෙලා ලංකාවට ගෙන්නන බයික් X55 කියන SUV එක ගැන තමයි මේ අදත් කතා කරන්න යන්නේ. දැන් මේ බීජින් ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රීස් 1958 පිහිටවපු කම්පනි එකක්. එහෙම පොඩි ඉතිහාසෙ පොඩ්ඩක් දැනගන්නත් ඕනේ. රටවල් 80කට වැඩි ගානකට ඒගොල්ලෝ වාහන එක්ස්පෝර්ට් කරනවා. එතකොට අවුරුදු 40කට වැඩිය ලංකාවේ මිනිසුන්ට විශ්වාස ඩේවිඩ් පීරිස් සමාගම තමයි මේ වාහනේ ලංකාවට ගෙනලා හඳුන්වලා දෙන්නේ. මාර ලස්සන වාහනයක්. අර ෆියුචරිස්ටික් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් කියලා මම හිතන්නේ. ඒ පෙනුම එහෙම් පිටින්ම අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ලක්ෂරි වෙහිකල් එකක අපි දකිනවා මේ අර ඩෝ හැන්ඩල්ස් එහෙම අර ෆ්ලෂ් ඩෝ හැන්ඩල්ස් තියෙන. ඒක වාහනේ බොඩි එකට එම්බෙඩ් වෙලා තියෙන ඇතුලේ තියෙන. අවශ්‍ය වෙලාවට විතර අපි ළඟට ගියාම තමයි ඒව එළියට එන්නේ. ඔය මැජිකල් ඒවා මට නම්. තාමත් මට නම් හරි මැජික් වගේ වෙන. ගාල එළියට යනවා. එළියට එනවා. ඊට පස්සේ බූට් එක ඒකනේ ඒක ඇවිල්ලා ස්විච් එකෙන් අරින්න පුළුවන්. ඔව් මේ අතින් ඔබල මෙහෙම කරන්න ඕනේ. එහෙම යතුරෙන් මෙහෙම අරින්න පුළුවන්. වාහන ඉස්සරහා ඉඳගෙන ඉන්න ගමන් අරින්න මේ බූට් එක අරින්න පුළුවන්. වාහනේ ස්පේස් ගැන කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ වගේ SUV එකක ගොඩක් අය කම්ප්ලේන් කරන තමයි ඉඩමදි. ඉඩමදි. එහෙම නැත්නම් පිටිපස්සෙන් යනකොට ෆ්ලෝ බෝඩ් එක ෆ්ලැට් නෑ. පිටිපස්සේ යන අයට කකුල් තියාගෙන ඉන්න බෑ. ඒ සියලු ප්‍රශ්න විසඳලා තියෙන හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා. හොඳ විත් එකක් තියෙනවා. සීට්ස් ඉතාම කම්ෆර්ටබල්. අර පිටිපස්සේ සීට් එකේ මැද යන මිනිහට හොඳට කකුල් දෙක තියාගෙන යන්න පුළුවන් ඉඩකඩ හදලා තියෙනවා මේකේ.

55 එකේ ඉස්සරහා සීට් එක ඉඳගෙන බලන්න AC vents ටික බලන්න. එහෙම AC vents design එකක් ඔබ වෙන කොහෙදවත් දැකලා නැහැ කියලා මට අතිශයින්ම විශ්වාසයි. ඒ හැම කැලලකම හැම කැලලක්ම පාවිච්චි කරලා තියෙන මේ වාහනේ තියෙන futuristic design එක maintain කරන්න. පාර යද්දි ඇතෙක් වගේ තමයි මේක 1.5 liter turbo engine එකක් petrol engine එකක් තියෙන වාහනයක්. pulling power max. ආය ඕන ගියර් එක මේක 7 speed ඕන ගියර් එකට යන එක නම් යනවා පුතා මාරයමක්. ඉතින් මේ permit එකක් තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන් මේක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය හිතන්නේ permit එකක් නැත්තම් මොකද කරන්නේ. මම ඒත් ඔබට කියනවා permit එකක් නැතත් call කරලා බලන්නකො. අපිට තියෙනවා ඔබට දෙන්න surprise එකක්. permit ඕනේ. යන්න කතා කරන්නකො ගිහිල්ලා. බජාජ් ඔටෝමොබයිල් බ්‍රාන්ච් එකට ගිහිල්ලා කතා කරන්න. මට permit එකක් නැහැ කොහොමද මට වෙන්නේ කියලා නිකන් අහන්න. ගියොත් වචනේ ආවොත් වාහනේනේ කියලා ආන්නු. right? ඉතින් දැන් අපිට යන්න වෙලාවත් හරි අදනම් පොඩ්ඩක් ටිකක් තනියෙන් ගේම ගහනවා පොඩ්ඩක් ඉතින් වැඩේ චුට්ටක් ඒක මේ පොඩ්ඩක් දෙනවා. ඉතින් යන වෙලාවේ මතක් කරගෙන යන්නේ පොල්තෙල් මාකට් එක ගැන අපි දිගට දිගට කතා කරා. තාම විශ්වාස කරන්න ලංකාවේ අදටත් තාමත් බහුතරයක් අර බූලියන්නේ තාම ගන්න. මොනවා තියෙනවද කියන අභිරහස් බූලියක් තියෙනවනේ ගොඩක් අඩවල පිටිපස්සේ පිනිකල්ලේ තියලා. ඒකෙන් තමයි තෙල් ගෙනල්ලා දෙන්නේ පොඩි බෑග් වලට දාලා. සමහරවිට ගෙදරින් බෝතලෙත් අරන් යනවා. අපිට මේ පිරිසිදුකම කියන එක ගැන කවදද හරියටම මේ අදහස එන්නේ? කොයි කාලයක් යයිද අපිට ඒක? ඒ කියන්නේ කන බොන දේ පවා අපිට එහෙමවත් සැලකිල්ලක් අපි ගාව නැද්ද? මං කියන්නේ කොකෝ ෆ්‍රයි ගන්න නෙමෙයි අඩුමතරමේ බෝතලයක දාපු තෙල් එකක් අරන් යන්න පුරුදු වෙන්නකෝ ඔය ෂෙල්ෆ් එකේ. අර නෑ මට ඒක එපා මුදලාලි බෑග් වල දාලා එපා. අර අතන දින පොඩි තෙල් බෝතලේ දෙන්න ලේබල් එකක් ගහලා නමක් ගමක් ලියලා ටෙලිෆෝන් නම්බරයක් ගහපෙක. ඔබට හොඳම තෙල් එකක් ඕන නම් හොඳම තෙල් එක ඔබට ඕනේ කියලා හිතනවනේ. එහෙම එහෙම වෙනව මිනිස්සුන්ට. එහෙම හිතන මිනිස්සුන්ට මං කියන්නේ කොකෝ ෆ්‍රයි ට්‍රයි කරන්න. ලංකාවේ අදටත් එක්ස්පෝර්ට් මාකට් එක හොල්ලගෙන ඉන්නේ සේන මිල්ස් ඒගොල්ලන්ගේම තමයි කොකෝ ෆ්‍රයි එකක්. ඒ එක්ස්පෝර්ට් ක්වොලිටි එකම තමයි අපිට කොකෝ ෆ්‍රයි පොල් තෙල් එකකින් දීලා තියෙන්නේ. දැන් ෂෙල්ෆ් එකට ගියාම කොකෝ ෆ්‍රයි හොයාගන්න. එක පාරක් පාවිච්චි කරලා බලන්න. RBD කරපු තෙල් එක මෙච්චර ලෝකෙම මිනිස්සු හොඳයි කියන්නේ ඇයි කියලා. ඇත්තට මේගොල්ලෝ එක ලෝකෙ තියෙන හොඳම ක්‍රම පාවිච්චි කරලා තමයි තෙල් එක රිෆයින් කරලා තියෙන්නේ. ඇයි කියලා බලාගන්න එක පාරක් පාවිච්චි කරලා බලන්න. මෙච්චර වදන්න ඕනේ නැහැ. ඔබට පාවිච්චි කරපු ගමන් තේරෙයි මේ ප්‍රොඩක්ට් එකක් කියලා. පොල් තෙල් වල විශේෂ රහක් සුවඳක් තියෙන්න ඕනේ නැහැ. පොල් තෙල් කියන්නේ අපි බබින්ඩ තෙම්පරාදු කරන්න පාවිච්චි කරන මාධ්‍යයක් මිසක් අපි පොල් තෙල් වල සුවඳට කට්ලට් එකේ පොල් තෙල් සුවඳ එනවා. ඈ බිත්තරයක් බැද්දා ඒකෙත් පොල් තෙල් සුවඳ එනවා. පොල් තෙල් රහ එනවා නැහැ. ලෝකේ මිනිස්සු පොල් තෙල් පාවිච්චි කරන පොල් තෙල් රහට නෙමෙයි. ඒක මීඩියම් එකක් විදිහටයි පාවිච්චි කරන්නේ. ඉතින් ඕවත් ඉතින් අපි හිමීට ඉගෙන ගන්න ඕනේ. අපි හෙටත් හම්බෙමු. මම අරවින්ද. ඔබට සුබ දවසක්. 9:00 පැය පහ වෙලාම වෙලාව කියන්නේ 10:33. 10:33 වෙලාව.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා
0: පහසු වෙලා ටැංකි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක.
2: ලයිට්, වාටර්, ෆෝන්.
1: බිලට සහනය මෙන්න.
0: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන්නය. රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර්.

0: දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව, අතුරුකිරිය, මාතලේ, නානම්මල, ධනේමුල්ල, ගම්බල, කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
1: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: අයියා, මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා, මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: හරිනේ හරිනේ, දැන් අමාරුව.
8: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
10: මේ මාසේ 24-25 දවස්වල
11: මනස්ගතද?
10: සෝරි සර්.
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. නුවර බෝකම් වරුදි.
0: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
13: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝකම් වරුදි.
0: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756 336 331.
0: Organizers and media partners.
13: Global events. Seetha FM, Seetha TV.
14: උදේ 10යි විනාඩි 40යි.
15: වේලාව ඔබ වෙත ගෙනාවේ
16: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න, අද මාරන් යන්න. අමතන 01114700.

0: කියා තා ටොප් ස්ටෝරි
1: බන්ධනාගාර ගැටුම් පාලනයට කැරළි මර්ධන ඒකකවල සහාය. බන්ධනාගාරවල ඇතිවන ගැටුම් පාලනය කිරීමට කැරළි මර්ධන ඒකකයේ යෙදවීම සඳහා මෙවන විට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර කොමසාරිස් එසී ගජනායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අයත් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. බන්ධනාගාරවල විටින් විට ඇතිවන කැරළි මර්ධනය කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් මෙවර විට සාකච්ඡා කරමින් පවතින බවද කොමසාරිස්වරයා සඳහන් කළා. පසුගියදා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ මිගමෝ බන්ධනාගාරයේ තවදුරටත් රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 600ක්. යෝජිත මහමෝදර සහ බෝගම්බර බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම මෙවන විට සිදු කරමින් පවතින අතර එම කටයුතු අවසන් වූ පසු අදාළ රැඳවියන් එම බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178886666 See

0: උදේ 10යි විනාඩි 50යි.
1: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ అప్ లో వెజబెనా
2: సిట్ పెదగని కల్ భవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ అప్ తమై
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: නොලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
7: 100% කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
8: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
9: මුළු පවුලටම මගේ ගානටම
8: කුකුම්ෆ්‍රයි සතුට රසය.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි ග්‍රෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල් ස්වර්සිටි
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help

දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: සියත දෙවයින පුරා
1: කිසිම රශ්කක් නැතුව ශොපින් කරන්න අයිඩිය එකක් තියෙනවා නම් අදම එන්න තිලක වර්ධන ටෙක්ස්ටයිල් එකට කිරිබත් ගොඩ මහනුවර නිට්ටඹෝ ජායල කුරුණෑගල මේ ඕනම ශාඛාවකට එන්න ඔබට අවස්ථාව තියෙනවා.

0: වෙලාව උදේ 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater Top Story.
1: සෞඛ්‍ය අංශවල නිලීමක්. ඩෙංගු රෝගීන් වැඩිම පිරිස කාන්තාවන් වීමට හේතුව කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමුවීමට ප්‍රමාද වීම බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
2: ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ දත්ත අනුව ගත්තම අපි දකින දෙයක් තමයි මේ මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්. එතකොට මේක පිටිපස්ස තියෙන හේතුව මොකද්ද? සමහරලාට අපි දකිනවා කාන්තාව නැත්නම් ගෙදර අම්මා, ගෙදර ගෘහණිය, සමහරලාට පවුලේ අනිත් අයට ඩෙංගු හැදුනට පස්සේ අනිත් හැම කෙනාගේම අවශ්‍ය දේවල් කටයුතු කරනවා තමන් ගැන බලන්නේ නැතුව. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ඒක බොහොම හැඟීම් බර සහ සංවේදනීය කාරණයක්. නමුත් ඩෙංගු රෝගය කියන දේ ඩෙංගු වැළඳුනාට පස්සේ ඒකේ සංකූලතා ඇතිවීම ඕනම කෙනෙක්ට ඕනම සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර මතම පමණක් කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඩෙංගු රෝගය රක්තපාත තත්ත්වය දක්වා වේගයෙන් ගමන් කරන තැනකදී රක්තපාත තත්ත්වයෙන් කම්පන තත්ත්වයකට හෝ අභ්‍යන්තර ලේ ගැලීම් වලට යා නොදී මේ රෝගියාට ප්‍රතිකාර කළා රෝගියා බේරා ගැනීම සඳහා අපිට තියෙන කාලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තියෙන කාලය ඉතාම සීමිතයි. ඒ කාලේ ප්‍රමාණවත් වෙන්න පුළුවන්.
1: දැන් තවත් දේශීය පොතක්. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක හෙට ගල්ලඟුරු ගැටලුව පිළිබඳ සුවබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි. ඊයේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගත් බවයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් පී.වී. බන්තුලසේන සඳහන් කළේ. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111 788 668.

0: 11යි විනාඩි 12යි.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගම් අතරට සුරසිරුනට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
3: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
4: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: ඩෙන්ගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙන්ගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙන්ගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
5: ඩෙන්ගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
13: ඉස්තර. හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
16: අයියා මට ඇපල් මලක් දෙන්න.
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
16: අයියා මට මල් ගොඩක් දීලා.
15: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
17: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
18: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
19: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
20: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
19: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
21: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
19: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
18: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: ත්‍රිස්වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින්, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: 20N upgrade, 20N upgrade.
1: Alut song ekakd?
0: Nah, then Singer King Asus HP Dell Acer MSI laptops ganna monthly installment ekak 20,000 vitarai. So, 20N upgrade.
2: Upgrade venna laptops ganna. Singer ekata adama ena.
3: Darunge anagathayata sanasilimat vishramayakata obe ithiriyata wedi watinakamak ekkarana Sarvodaya Development Finance sthavara tanpatu. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
4: සන්නිය ෆුට්බෝල් මැච් බලනවද?
0: නෑ මකලෝ, මං කැමති නෑ ෆුට්බෝල් වලට.
4: ෆුට්බෝල් වලට කැමතිද?
0: නෑ නෑ.
4: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
0: මම කැමති ක්‍රිකට් වලට.
4: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
0: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ
5: නෑ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සියත දෙවයින පුරා
1: උදේ 11 විනාඩි 20ක් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරට යනකොට අපි කාලෙන් කාලයට නිතර අපි ගෙදර තියෙන බඩු මූට්ටු, ගෙදර තියෙන එක එක ඩෙකොරේෂන්ස් ඒව මාරු කරන්න හැනේ නේද? ඒ කාලෙකයක් හදුවා නම් ඒ තියෙන විදිහටම තියාගන්න ට්‍රයි කරනවා නේද? පරිස්සම් කර කර. ගොඩක් අය එහෙම තමයි. ඉඳලා හිටලා කෙනෙක් තමයි නිකන් මේක පොඩ්ඩක් චේන්ජ් කරන්න ඕන කියලා හිතලා මේක චේන්ජ් කරන්නේ. දන්නවද? මෙහෙම, ඒ කියන්නේ මම මේ කියන්නේ මේක මාසෙන් මාසෙට හෝ ළඟ සතියෙන් සතියට කරන්න ඕනේ කියලා. හැබැයි දැන් ලෝකෙ හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදරක, තමන්ගේ කාමරේ, ගොඩක් දුරට මේක කාමරේට එහෙම තමයි, මේ කුස්සියට විශේෂයෙන් ඒ වගේ තැන්වලට තමයි මේ කියලා තියෙන්නේ. ඒ තියෙන ඉන්ටීරියර් එක, ඒ තියෙන බඩු භාණ්ඩ පොඩ්ඩක් එක්ක තියෙන තැනක් වෙනස් කරන එකෙන් හෝ එහෙම නැත්නම් ඒ බඩු භාණ්ඩ අලුත් කරන එකෙන් නිකන් අර මනසට හැමදාම දැනෙන හැඟීමට වඩා ප්‍රබෝධමත් ගතියක්, අලුත් ගතියක් තේරෙනවා කියලා. ඒ කියන්නේ නිතරම අර ගෙවල් මාරු කර කර යන්න උමනාවක් නැන් අපිට එහෙම කරන්න හැකියාවකුත් නැන්. මේ ගයක් හදාගෙන තව ගෙවල් හදාදයන්. ඉතින් ඔබට හිතෙනවා නම් දැන් ඔබේ කාමරේ ඉන්ටීරියර් එක වෙනස් කරගන්න ඕන. මට නිකන් මේ ගේ ඇතුලේ ඉඳන් මගේ බෙඩ්රූම් එක ළඟට යනකම් මට මේ පාර පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ, මේ තියෙන බඩු ටික වෙනස් කරගන්න ඕනේ, මොන හරි ගන්න ඕනේ කියලා හිතෙනවා නම් ක්වොලිටි බඩු ගාන, ඒ කියන්නේ අඩුවටම සාධාරණ මිලකට ගන්න ඔබට පුළුවන් තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එකට යන්න. මේකේ බඩුවල ක්වොලිටි එක ගැන අපව කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම හරිම ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙන ඔබේ ගාඩන් එක ලස්සන කරගන්න, ලිවිං රූම් එක ලස්සන කරගන්න, කිචන් එකේ, දැන් සාමාන්‍යයෙන් ගොඩක් දුරට කිචන් එකේ ඔය පරණ බඩු ටිකනේ නේද තියෙන්නේ. දැන් ස්මාර්ට් වෙලා තියෙන්නේ ගොඩක් දේවල්. කිචන් එකේ බඩු ටික ඔක්කොම ස්මාර්ට් බඩු ටිකකින් පුරව ගන්න ඔන්න ඔබට චාන්ස් එක තියෙනවා තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එකෙන්. ඒත් එක්ක මේකේ ලොකුම වාසිය තමයි දැන් ඔබට එකපාරම මේ දේවල් ගන්න චාන්ස් එකක් නැත්තම් කොකෝ පේමන්ට් හරහා මාස 3න් ගෙවන්න චාන්ස් එකකුත් ඔන්න තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එකෙන් ඔබට දීලා තියෙනවා. මං කියන්නේ එකපාර ගොඩක් ගන්න ඕනේ. ඉතල ගිහින් බලන්නකෝ තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එකට. ඊට පස්සේ පොඩියෙන් පොඩියට පටන් ගන්න. අද එකක් ගන්න. ඈ තව මාස දෙකකින් විතර තව එකක් ගන්න. එහෙම කරගන්න. ශාකා තියෙනවා කිරිබත්ගොඩ මහනුවර නිට්ටඹු ජායල කුරුණෑගල තිලක වර්ධන ලයිෆ් ස්ටෝ.

0: Arvoti Development Finance. Better anything, neither. Like a boss.
1: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
2: ගං අතුරට සුරසිරුලට දැන් මම බය නෑ.
1: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
2: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
5: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොළොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කලමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwa Dina Rhino Premier Roofing Sheet Fetalistra Sandha 1396 Amatanna
8: CDP Stavara Tanpatu Vetin 115ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 Amatanna ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited Sri Lanka Maha Bank වේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
9: සතුට රස ගුණ මුසුමෙන කැමවල රස සුරකිනා
10: කුකුෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්.
16: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
17: උණ හිසරදය, මස්පිඩු වේදනාව, ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
16: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
18: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
19: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
18: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
19: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: හිනාවෙන්න මෙන්න වෙලාව.
0: Offer celebrate Black Friday.
6: නෑ නෑ වචනේ. මොකන්නේ celebrate?
0: මොකද මට ඒ වචනේ බැහැ.
6: Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular. Spectacular.
20: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
21: අනුග්‍රහය
22: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
23: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
24: රට පුරා හැමෝටම සේවාව සපයන

0: එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
1: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතික ලොතරැයි මණ්ඩලය.
8: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම තේකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද්‍රසයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
8: London prison break. Nuwara bokambaradi.
9: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් with news.
8: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී.
9: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
8: විමසීම් 0756336
9: Organizers and media partners.
8: Global events, CFM, CFTV.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන තිටිවයි. ඩෙංගු රෝගීන් 77,000 ඉක්මවයි මරණ 56ක්. විජේවීරගේ ප්‍රශ්නෙන් මැති සභේ උණුසුම්.
3: ක්‍රියාමාර්ගයක් ගන්නවද කිසියම් විදියකට පරීක්ෂණයක සම්බන්ධව කරනවද කියලා.
4: එතුමාට ඒක දැනගන්න ඕන නම් එතුමාගේ පක්ෂ රැස්වීමේදී නායකකෙන් අහුවම හරි.
2: බදනාකාර ගැටුමේ පාලනයට කැරලි මර්ධන එකක. බලශක්ති හිටපු ඇමති ගල්ලංගුරු කොමිසමට කැඳවයි.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියක මෙන් මවක මෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: Nuna da sudu kotigena e disne
1: danen ahanna sathi dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: godak kadare
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියෙකුට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
6: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: 98.2 98.4

0: සේතහගෙනන්න දැන් වෙලාවදවල් දොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයිකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: කුවෙට සහ ශ්‍රී ලංකාව අතර ගුවන්ගමනත් හිටුවයි. ඩෙංගු රෝගීන් 77,000ක්මවයි මරණ 56ක්. දයාසිරිගේ ප්‍රශ්නයෙන් මැති සපේ උණුසුම්. බන්ධනාගාර ගැටුම් පාලනයට කැරලි මර්ධන එකක. බලශක්ති හිටපු ඇමති ගල්ලඟුරු කොමිසමට කැඳවයි.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Maadili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 011-887-866.
1: ඉරානය සහ ඇමරිකාව අතර ගැටුම් යළි උත්සන්න වී තිබෙනවා. එහෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තවත් ඉන්ධන ප්‍රවාහන නෞකාවට ඉරානය ප්‍රහාරයක් ඉල්ල කිරීමත් සමගයි. ප්‍රහාරයෙන් අනතුරුව නෞකාවේ කාර්ය මණ්ඩලයට නෞකාව අත්හැරීමට සිදුව තිබුණා. එම සිදුවීමත් සමග ඇමරිකාව ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළේ අඛණ්ඩව දහවන දිනටයි. එහෙත් හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයේ ස්ථාවරය වෙනස් කිරීමට ඒ ප්‍රමාණවත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගැටුම අවසන් කිරීම සඳහා පසුගිය මාසයේ අත්සන් තිබූ තාවකාලික අවබෝධතාග්ගේ විසුම මේ වන විට බිඳ වැටි ඇති අතර දෙරට යළිත් පූර්ණ යුද්ධයක් කරා ලඟා වෙමින් සිටින බව විශ්ලේෂකයින් පවසනවා. අර්බුදයට විසඳුමක් සෙවීමේ උත්සාහයක් ලෙස ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පාකිස්තානයේ සංචාරයක නිරත වුණා. එහෙත් ගැටුම අවසන් කිරීමට එමකින් නව එකඟතාවක් ඇතිවිය හැකිද යන්න තවම තවිනිශ්චිතයි. හෝමු සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනේ මේ වන විට බොහෝ දුරට ඇනහිට ඇති අතර දෙපාර්ශ්වයේම දෙරටට අයත් සිවිල් යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින ඇමරිකානු පුරවැසියන්ට විශේෂ අනතුරු එඟවීමක් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ ඉරානය හෝ ඉරානයට සහය දක්වන කණ්ඩායම් විසින් ලොව පුරා ඇමරිකානුවන්ට සම්බන්ධ ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවධානම ඉහළ ගොස් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ඇමරිකානුවන්ට දැනුම් දී සිටිනවා. පෙන්ටගනය සඳහන් කළේ මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් පසුගිය 7 වනදා සිට මේ දක්වා කාලය තුර ඇමරිකානු නිලධාරීන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. මේ අතර ඉරානයේ මේ වන විට ඇමරිකාව සමග යුද්ධයක නිරතව සිටින බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙස්කේන් ප්‍රකාශ කළා. මේ මිසයිල් ප්‍රහාරවලට පමණක් සීමා වූ යුද්ධයක් නොවන බවත් රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවනෝපායද මෙම ගැටුමේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අතර බ්‍රෙන්ට් දර්ශකයට අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 88.4ක් ලෙස සටහන් වී තිබෙනවා. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 82ක් ලෙසයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුවේට රාජ්‍ය වෙත සිදු කරන ගුවන් ගමන් වාර්තාවකාලිකව අත්හිටවනු ලැබුවා. එම් මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් දමින්ද රාජපක්ෂ සඳහන් කළේ ලබන 26 වන දින දක්වා කුවේට රාජ්‍ය වෙත සිදු කරන ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරියන් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි. සෙසු ගමනාන්තවල ගුවන් ගමන් කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ සිදු ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77,028ක්. ජූලි මාසයේ ගත දින 20 තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,650 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ සංඛ්‍යාව 162ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ පවතින කඩින්කඩ වර්ෂාවත් සමග ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බවයි.
4: තාම අපිට නිරන්තරම වැටි ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය දිගටම කරගෙන ගියේ නැත්නම් නැවත මේ ඩෙංගු රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. අපද අපි දන්නවා ඉසම්සුලන් එන්න පුළුවන් ඒ කාට සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය උත්සන්න වෙනවා. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එහෙම තවත් මේ තියෙන තත්ත්වෙට උඩින් ඒක විශාල ගැටලුවක් බවට පත් වෙනවා.
1: වසරේ මේ දක්වා සිදු ඩෙංගු මරණ 5638ක් කාන්තාවන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමුවීමට ප්‍රමාද වීම මෙම තත්වයට හේතුව බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
5: මේ දකින දෙයක් තමයි මේ මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්. එතකොට මේක පිටිපස්සෙ තියෙන හේතුව මොකද්ද? සමහරලාට අපි දකිනවා කාන්තාව නැත්නම් ගෙදර අම්මා ගෙදර ගෘහණිය සමහරලාට පවුලේ අනිත් අයට ඩෙංගු හැදුනට පස්සේ අනිත් හැම කෙනාගේම අවශ්‍ය දේවල් කටයුතු කරනවා තමන් ගැන බලන්නේ නැතුව. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ඒක බොහොම හැඟීම් බර සහ සංවේදනීය කාරණයක්. නමුත් ඩෙංගු රෝගය කියන දේ ඩෙංගු වැළඳුනාට පස්සේ ඒකේ සංකූලතා ඇතිවීම ඕනම කෙනෙක්ට ඕනම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර මතම පමණක් කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඩෙංගු රෝගය රක්තපාත තත්ත්වය දක්වා වේගයෙන් ගමන් කරන තැනකදී රක්තපාත තත්ත්වයෙන් කම්පන තත්ත්වයකට හෝ අභ්‍යන්තර ලේ ගැලීම් වලට යා නොදී මේ රෝගියාට ප්‍රතිකාර කළා රෝගියා බේරා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තියෙන කාර්ය ඉතාම සීමිතයි.
1: මේ අතර ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 10,500කට පමණ මේ වන විට නඩු පවර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. එහි භාණ්ඩාකාරික MC ප්‍රසාද් පැවසුවේ නිවාස ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ ජනතාව නිසි අවබෝධයක් නොමැතිවීම ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇති බවයි. බන්ධනාකාරවල ඇතිවන ගැටුම් පාලනය කිරීම සඳහා කැරලි මර්ධන ඒකකයේ යෙදවීම සඳහා මේ වන විට තීරණය කර ඇති බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාකාර කොමසාරිස් එසි ගජනායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් බන්ධනාකාරයට අයත් සියලු පොලිස් ස්ථාන දැනුම්මත් කර ඇති බවයි. බන්ධනාකාරවලින් විටින් විට ඇතිවන කැරලි මර්ධනය කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද කොමසාරිස්වරයා සඳහන් කළා. පසුකියතා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ මේකමූ බන්ධනාකාරයේ තවදුරටත් රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 600ක්. යෝජිත මහමෝතර සහ බෝකම්බර බන්ධනාකාර ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සිදු කරමින් පවතින අතර එම කටයුතු අවසන් වූ පසු අදාළ රැඳවියන් එම බන්ධනාකාර වෙත මාරු කිරීමට නියමිතයි. දිවයිනපුරා බන්ධනාකාරවල මේ වන විට රැඳවියන් 38,000ක් පමණ සිටින බවයි බන්ධනාකාර කොමසාරිස්වරයා සඳහන් කළේ. මේ අතර බන්ධනාකාර දෙපාර්තමේන්තුව සඳහා නවක නිලධාරීන් 363 දෙනෙකු බඳවා ගැනීමටද නියමිතයි. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන්. නවක බන්ධනාකාර ජේලර්වරුන් 42 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඔවුන් පුහුණු කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවයි බන්ධනාකාර කොමසාරිස් එස්.සී. ගජනායක සඳහන් කළේ. මේ අතර බන්ධනාකාර පද්ධතියේ මතු ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නව පනත් කෙටුම්පතේ කටයුතු අවසන් වුවහම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන බව රජය පවසනවා. අධික නමාත්‍ය හර්ෂණ නානායක්කාරමේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් පී පෙරේරා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
6: ත්‍රස්තවාදයේ නැවත ඇතිවීම වැළැක්වීම උදෙසා මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරන් එන රාජකාරිය ඔබතුමාට පැවරලා තිබුණත් ඔබතුමා දැනට මොනවද තියෙන ප්‍රගතිය? කවද්ද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරන් එන්නේ? අරන් එන්නේ නැද්ද? ඇයි මේ තරම් ප්‍රමාදයක් කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
7: ගරු අමාත්‍යතුමා, මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇහිීමේදී ස්ටෑන්ඩින් ඕඩර් සහ රීති තිබෙනවා. ඒක අජිත් පෙරේරා මන්ත්‍රීතුමා නොදන්නවා නෙමෙයි. නමුත් හැමදාම උදේට ඔහුගේ Facebook page එකට අවශ්‍ය voice cut එකට තමයි ඔක අහන්නේ. ඒ නිසා මා ගෞරවයෙන් කියනවා 31 වගන්ති යටතේ මගේ ඒකට පිළිතුරු දෙන්න ලැබිලා උත්තර
1: පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරක නැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.
8: ඇයි මේ සම්බන්ධයෙන් මීට වැඩිය ඕනෑකමින් විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කටයුතු නොකරන්නේ කියන එක සහ මේකට ටැක්ස් හොලිඩේස් දෙන්න සුද්දන්ට ගිහිල්ලා මේ රටේ ඇවිල්ලා විදේශ වශයෙන් ආයෝජන කරනවට වැඩිය අපේ දේශීය මට්ටමෙන් ආයෝජන කළා ඒක පාවිච්චි කරන්න රටේ ව්‍යාපාරික ප්‍රජාව සවිශක්තිමත් කරන්න. මේ සංකල්පයට ඔබතුමා එකගද?
9: රිනියුවබල් එනර්ජි විශේෂයෙන් සෝලා සම්බන්ධයෙන් ඔබතුමා දැන් කිව්ව ප්‍රකාශය ඇතුළු මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මම උදාහරණයක් ඇරිට ගන්න 2024 දී රූප්ටොප් සෝලා තිබුණේ මෙගාවොට් 867යි. 2025 වෙනකොට මේක 1674ට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක්. එක අවුරුද්දක් ඇතුළත ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා එක අවුරුද්දක් ඇතුළත තිවිච්ච ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ සෝලා වලට අනේක සම්බන්ධයෙන් විරෝධතාවය පොඩ්ඩක් ඉන්න. ඔබතුමා දත්ත මත කතා කරන්න. එහෙම නැතුව නිකන් මේ ආවට ගියාට කතා කරන්න ලැස්ති වෙන්න එපා. දත්ත මත කතා කරනකොට රිදෙනවා නම් මට කරන්න දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 1200ක් බෙස් දවසට පීක් අවර්ස් වල පැය 4ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක අඳුන්වලා දෙන්න.
1: ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිඳ ඇතුළු පවුලේ සමාජිකයන්ගේ නඩත්තු කටයුතු පුද්ගලික හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දරන්නු මෙති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.
10: දූදරුවන්ගේ විස්තර බිරිඳ එවැගේම දියණියන් 4 දෙනයි වැඩිමහල් පුතා සහ බාල පුතා ඔබතුමත් තේරුම් ගන්න ඕනේ. ඉතින් නම් කියන එක සුදුසු නැහැනේ මේ මන්ත්‍රීතුමා. පිළිතුර දෙක 1992 ජූනි මාසේ 11 වන දින සිට 1999 අගෝස්තු මාසේ 22 වන දින දක්වා තිරුකුණාමලයේ නාවික තටාංගය තුල 1989 අගෝස්තු මාසේ 23 වන දින සිට මේ දක්වා වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය තුල ඔවුන්ගේ නඩත්තු කටයුතු වෙනත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දරා නොමැති බව දන්වා සිටිමි. නාවික හමුදා මූලස්ථානයේ විදේශ සම්බන්ධතා කාර්යාලයේ පවතින තොරතුරු අනුව විදේශ රටවලින් ආධාර ලබා දී නොමැත.
1: එහිදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බෑසිරි ජයසේකර යොමු කළ අතුරු ප්‍රශ්නයත් සමග සභාවේ ඇති වූයේ නොසන්සුන් තත්වයක්.
11: මේ විජේවීර මැතිනිය සහ ඒ ආදරණීය දරුවෝ අවුරුදු 37ක් ආරක්ෂා කරලා දීන්නේ ඇල්පෙන්තේ ඉඳලා බත්තැටේ ඉඳලා වතුරුගුරේ ඉඳලා ආරක්ෂක නිවාස බේත් ප්‍රමාණ පාසුකම් පොතපත සියල්ලම මේ රජේ. එතුමිය සම්බන්ධයෙන් මාස 44ක් රජයක් විසින් එතුමිය සහ ඒ දරුවෝ රැක බලාගෙන තිබෙනවා. ඒ වගේම එතුමියගේ ආදරණීය සැමියාගේ පොත් 7ක් මුද්‍රණය කිරීමට විරුද්ධව කොළඹ වාණිජ මාධිකරණෙත් නඩුවක් පාරලා තිබෙනවා එතුමියට මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. මම අහන්න කැමතියි අත වශයෙන් එතුමියව දැන් මේ පක්ෂය විසින් හෝ රැක බලා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැද්ද? ආණ්ඩුව පැත්තකින් තියන්නකෝ.
10: ඒක අපේ ව්‍යාපාරයේ පක්ෂේ වැඩක්. ඔබතුමා කලබල වෙන්න එපා. අපි ඒක බලා ගන්නම්.
11: ඒක අර මෙහෙම උඩින් ඇවිල්ලා නම ඉතින් අවුරුදු 25ක් විතර
12: මන්ත්‍රීතුමා ඔබතුමා
11: ලෝකෙන් ඇවිල්ලා කරන් තිබුණා. දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්න කැමතියි තමුන්නාන්සලා බඩලන්ද ගැන පරීක්ෂණ කරනවායි කියලා මම දැක්කා කියලා තිබුණා. මේක දැන් වැඩ කටයුතු කරගෙන යනවා. මම අහන්න කැමතියි මේ විජේවීර මැතිතුමාගේ ඝාතනය පිළිබඳව. මොකද ඒකට සම්බන්ධ වෙච්ච අය ඔබතුමාලත් එක්ක ඇවිල්ලා පොල්තෙල් පහන් දාලනවා අපි දැක්කා. ඒ නිසා කරුණාකරලා කියන්න මේ විජේවීර සහෝදරයාගේ ඝාතනය පිළිබඳව කිසියම් විදියකට සොයා බැලීමක් කරලා ඒකට භාජන ඒක කරපු අයට විරුද්ධව යම් කිසි විදියකට ක්‍රියාමාර්ගයක් ගන්නවද කිසියම් විදියකට පරීක්ෂණයක් ඒ සම්බන්ධව කරනවද කියලා.
10: ඒ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂපත් එන්නේ මේක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අධිකරණ අමාත්‍යාංශයයි ඒ සම්බන්ධව කටයුතු සම්පාදනය කරලා තියෙනවනම් ඒ විස්තර ලබලා දෙයි.
13: එතුමාට ඒක දැනගන්න ඕන නම් එතුමාගේ පක්ෂ රැස්වීමේදී නායකයන් අහුවම හරි.
1: හෙටපු අමාත්‍ය පාටලී චම්පික රණවක හෙට ගල්ලංගුරු ගැටලුව පිළිබඳ සුවපලන බව ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ගල්ලංගුරු වංචාවට සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි. සඳුදා පදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලබනවා. ඊයේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයාකින් සාක්ෂි සටහන් කරගත් බවයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් පීවී බන්දුලසේන සඳහන් කළේ. ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කළ පුද්ගලින්ගෙන් මෙන්ම සිද්ධිය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ පුද්ගලින්ගෙන්ද සාක්ෂි ලබා ගැනීමට නියමිතයි. ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 28ක් ලැබී තිබුණා. ගල්ලංගුරු ආනයනයේදී සිදු අක්‍රමිකතා පිළිබඳ සුවපැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුකියදා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. පසුගිය වසර තුල පමණක් නව ව්‍යවසායකින් 15241 දෙනෙකු ලියාපදිංචි කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊ රාත්‍රියේ සීත ටීවී ඔස්සේ විකාශ වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
14: අවුරුදු 20 ගානකට පස්සේ අපේ රටේ සේවා ආර්ථිකයේ වර්ධන වේගයට වඩා කර්මාන්ත ආර්ථික වර්ධන වේගය වැඩි වුණා මේ මාස 6යි. 7.2 වේගෙ. ඒ වගේම අපි ලෑන්ඩ් බැංක් එකක් මේ දවස්වල සකස් කරගෙන මියනෝ අක්කර 50,000ක කාර්මික ඉඩම් බැංකුවක්. අදන එක තමයි අපේ ඉලක්ක. අපි ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉලක්ක දීලා තියෙනවා. වගා කරන්න බැරි මිනිස්සු පාවිච්චියට නැති හැබැයි යූසබල් පාවිච්චි කරන්න පුළුවන් කර්මාන්ත වලට වෙන් කරන්න පුළුවන් ඉඩම් අපට අඳුරලා දෙන්න කියලා. මහවැලියෙන් අපට අක්කර 5000ක් දැනට දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අපිට දැන් ඒ තොරතුරු එනවා. ඉතින් අපි ලෑස්ති පෞද්ගලික අංශයත් එක්ක ඒවට යොමු වෙනවා.
1: ලංකා ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති සුසන්ත ලේනාරච්චි පැවසුවේ උද්දමනී එහෙළයාම සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පවතින බවයි.
15: මහපරිමාණ ඉදිකිරීම් ගත්තාම අපේ සමාගම්වල එහෙම මේ බදුබර ඉතාමත්ම ඉහළ තත්වයක තියෙනවා බද්ද. ඒ වගේම තමයි මේ වැට් එකත්. ඒ වගේම තමයි අපි ඉම්පෝර්ට් කරන බඩු වලට ගහන බදු ටික. ඉතින් මේවා සරල නෑ. ඉතින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන ලාභාංශ ගත්තොත් අපිට දැන් මේ වෙනකොට ලාභාංශයක් ඉතුරු වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි සේවකයන්ගේ පඩිය ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ ඉහළ මට්ටමට යන හේතු එකක් තමයි උද්දමනය වැඩිවීම. දැනට ඒක පාලනය කර ගැනීම සඳහා මම හිතන්නේ මහ භාණ්ඩාගාරයේ මැදිහත් විය යුතුමයි. ඉතින් ඒ නිසා අපිට සයිට් වල අපේ වැඩබිම් වලට අවශ්‍ය කරන සේවකයාගේ දෛනික වැටුප ඉහළම තලයක තියෙනනේ. ඉතින් අපිට මේ ලාභාංශ හැටියට එකතු වෙන්නේ 17% සිට 20% දක්වා ප්‍රමාණයක් ප්‍රතිශතයක් හැටියට ගත්තාම හැබැයි ඒක අපිට දැන් ලාභාංශයක් හැටියට පේන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා අපි රජයට කියනවා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා නම් නිසි අයුරු මේ කටයුතු සිදු කරන්න පුළුවන්.
1: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුමගේ මේ වන විට 340.94% ලෙස දැක්වෙනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගණුමගේ දැක්වෙන්නේ රුපියල් 331.56% ලෙසයි. හෝමාගම කටුවන කර්මාන්තපුරයේ යතුරු පෙදි හිස්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම එකකේ සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා රත කිහිපයක් යොදවා ඇති බවයි. ගින්න පාලනය සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. කරන්දනය පොලිස් ස්ථානයේ අපරාධංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ දැරීමේ චෝදනා මතයි. ගින්ගගේ පාවෙමින් තිබූ මලසිරුරක් සම්බන්ධයෙන් ඔහු පොලිස් පොත් තුළ අසත්‍ය සටහන් තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ල ප්‍රකාශ කළේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදු කළ විමර්ශනයකදී ස්ථානාධිපතිවරයාට එරෙහි චෝදනා තහවුරු වී ඇති බැවින් ඔහුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සිය අපනයන සඳහා අමරිකානු ජනාධිපතිවරයා විසින් 50%ක තීරුපත්තක් පැනවීම නිදහස් වෙළඳ ගිවිසුම ඍජු උල්ලංඝනය කිරීමක් බව කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි පවසනවා. ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඍජු සාකච්ඡාවකට සූදානම් බවයි කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අමරිකාව වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා. කැනඩාවෙන් ඇමරිකාව වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරුබදු අය කිරීමටයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ. අමරිකානු මෝටර් රථ කිරි නිෂ්පාදන සහ මද්‍යසාර සම්බන්ධයෙන් කැනඩාව අනුගමනය කරන අසමාන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමක් ලෙස මෙම බදු අය කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා. දින 30ක් ඇතුළත නවබදු ක්‍රියාත්මක කරන බවයි අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. අමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය උතුරු ඇමරිකානු අසල්වැසියන් අතර වෙළඳ ආතතීන් උත්සන්න කිරීමක් බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් සඳහන් කළා. ඔවුන් පැවසුවේ අමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව අතර ක්‍රියාත්මක වෙළඳ ගිවිසුමද නොසලකා මෙම බදු පැනවීම සිදු කර ඇති බවයි. ලෝක ශූර පාපන්දු ක්‍රීඩකයන් යළි ස්පාඤ්ඤය වෙත පැමිණ තිබෙනවා. ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා එරට අගනගරය වන මැඩ්‍රිහීදී පුරා රැස්ව සිටින ජනතාව මිලියන 2කට අධිකයි. කණ්ඩායමේ ක්‍රීඩකින් 26 දෙනා සහ පුහුණුකරුවන් පිළිගනු ලැබුවේ ස්පාඤ්ඤ අක්‍රමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ප්‍රමුඛ රාජතාන්ත්‍රිකයින් විසින්. ක්‍රීඩා විලාසයේ උත්සාහය සහ ජයග්‍රහණය වෙනුවෙන් පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට ස්තුතිය පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයාෙහිදී සඳහන් කළේ. අනතුරුව ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම විවෘත බස් රථයකින් සිබෙල්ස් චතුරස්‍රය දක්වා රැගෙන ලැබුවේ ජනතාවගේ ප්‍රීති ഘോഷා මැද්දේ. එහි පැවති පිළිගැනීමේ උත්සවය සඳහා 120,000ක පමණ ජනතාවක් එක්ව සිටියා. ක්‍රීඩකයන් චතුරස්‍රයට පැමිණීම වාර්තාවීමත් සමග ඊයේ උදෑසන සිට පාපන්දු ක්‍රීඩා ලෝලින් එහි ස්ථානයක් වෙන්කර ගැනීම සඳහා උනන්දු බවයි ස්පාඤ්ඤ බලධාරීන් සඳහන් කළේ. ඒ ප්‍රදේශයට පැවති දැඩි උණුසුමද නොතකමින්. මෙතර ලෝක ශූර ස්පාඤ්ඤ අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණි කත කිරීම්වල පළමු ස්ථානය ගෙන තිබෙනවා. එහි දෙවනි ස්ථානය ගෙන ඇත්තේ පාපන්දු ලෝක කුසලානේ අනුශූරතාව දිනාගත් ආජෙන්ටිනාවයි. යලි සිරස්තල කුවේටය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමනක් හිටුවයි. ඩෙංගු රෝගීන් 77,000 ඉක්මවයි මරණ 56ක්. දයාසිරිගේ ප්‍රශ්නෙන් මැති සභේ උණුසුම්. බන්ධනාකාර ගැටුම් පාලනයට කැරලි මර්ධන එකක. බලශක්ති හිටපු ඇමති ගල්නඟුරු කොමසමට කැඳවයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේන විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ පස්වරු 6:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: sound. ලංකාවේ මේ දවස්වල ගොඩක් ෆේමස් ෂෝ ඩ්‍රාමා සීරීස් එකක් තමයි හිතට වැටුණ මිසයිල.
1: නමත් හරි අමතුයිනේ. ඉතින් අපි ඒ ගැන ඩිරෙක්ටර් සචිත්‍ර රාහු බද්දගෙන් ඇහුවා.
2: මිසයිල් කියන්නේ මම ලංකාවේ විවිධ නාට්‍ය උළෙලවල් වලට කරපු කෙටි නාට්‍ය කීපයක්. මේවා එකතු කරගෙන මම ඇත්තටම කල්පනා කරනකොට මේ මොකද්ද දාලා නම කියලා. මේ පිළිබඳ කතා සංකල්ප මගේ හිතේ පුපුරා ගියපු ඒවා. හරියට මිසයිල් වගේ පුපුරා ගියපු ඒවා. ඒක නිසා තමයි මම මේකට මේ හිතට වැටුණු මිසයිල් දාන්න තියෙන්නේ.
0: මේකතුලේ ඩ්‍රාම කීයක් තියෙනවද? කවුද ඇක්ට් කරන්නේ?
2: පළවෙනි නාට්‍ය චපනම්, දෙවෙනි එක තියෙන දෙමලානම්, තුන්වෙනි එක උත්පලවන්න, හතරවෙනි එක රත්මල්යාන. මේකේ දෙමලානම් නාට්‍ය රඟපානවා ඉසුරංග ජයකුමාර, උදිත ලියන. දෙවෙනි නාට්‍ය ප්‍රසන්නජිත් අබේසූරිය, හසිත් පෙත්තසිංහ. තුන්වෙනි නාට්‍ය උත්පලවන්න නාට්‍ය, ඒකේ උමා අසේනි සහ චානක උදාර. හතරවෙනි නාට්‍ය රත්මල්යානක සටපී, ඒකේ බුද්ධික රණවීර සහ දේශාන් දිමේෂ් තමයි රඟපාන්නේ.
1: New generation එක මේ series එකට ගොඩක් කැමති නේද?
2: අරුණයා කේන්ද්‍ර කරගත්ත කාරණා ටිකක් තමයි මේවල හුඟක් වෙලාවට දිගහැරෙන්නේ. ඒක නිසා මේකට ඇත්තම නව પરම්පරාවේ ආකර්ෂණයක් නාට්‍යයට තියෙනවා.
0: දැන් කවදද අපි drama එක බලන්නේ?
2: ළඟදීම අපි එනවා නුවරට, මහනුවර කරලිය රඟහලට අපි එනවා. ජූලි 25 සවස 3:30ට සහ 6:30ට, ඊට පස්සේ දැනට අගෝස්තු 22 සවස 3:30ට සහ 6:30ට මොනවාගල පුස්තකාර සවනාගාරයට අපි එනවා. ඒ වගේම සැප්තැම්බර් 27 සවස 3:30ට සහ 6:30ට බොරැල්ල
0: Talk of the town. Action scenes නැතුව action ගන්න හැටි බලන්න. ඇත්තම ලෝකේ heroes ගැන හැදුණු The India Story movie එක බලන්න.
1: මේ සතියේ movie එක release වෙනවා. ශ්‍රේයස් තල්පඩේ, කාජල් අග්‍රවාල් තමයි මේ මූවී එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ. ඩිරෙක්ට් කරන්නේ චේතන් ඩීකේ.
0: ඉන්දියාවේ පරිබෝධනාශක කම්පැනිස් කිහිපයක් අතර ඇති වුණු සිද්ධියක් ගැනත්, පවර් එක, කරප්ෂන්, පොලිටික්ස් එක්ක සාමාන්‍ය ජනතාවගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
1: ලොකු ෆයිට් සීන්ස් නැති වුණත් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමද තීන්දුව తీරන ගන්න කියලා මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්.
0: Of the town.
3: Anuwatai Dashma Deken, Anuwatai Dashma Hataren, Diva.

0: නාවල බෙස්ටකයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආව තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
8: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
9: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මැඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

අධිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: දහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
2: මනස්ගතද?
1: සෝරි සර්.
3: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
4: London prison break. Nuwara bokambarudi.
5: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
4: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
5: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
4: විමසීම් 0756336
5: Organizers and media partners
4: Global Events Seatha FM Seatha TV
6: Seatha Tele Depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
6: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
11: සියත FM MMMMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
12: 98.2 98.4 දිවයින පුරා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
8: 20 and upgrade 20 and upgrade.
6: අලුත් සොංග එකක්ද?
8: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000 විතරයි. So 20 and upgrade.
9: අප්ග්‍රේඩ් වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගේකට අදම එන්න.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: Big big dinumai bonanza bonanza.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල තනි මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
14: Delivery parak vela orders miss wenoda? Business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikmanitama packages yawanna wagema genna gannat den harima lesi. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna pick me flash book karanna. Wedatath gaming walatath world class performance ekak hoyenoda? Lokema hollapu AOC computer accessories den Sri Lankawe Piotech solutions wethin. Keyboards, mouse, headset saha tawat bohudi. Den mamathanna 0777 133 02 1 AOC smart performance trusted worldwide.
10: Obata awashyama mohothedi visheshajna taakshanika sahaya samagin gamana break nokara yanna. LOLC General Insurance We Help.
15: සන්නිවා ෆුට්බෝල් මැච් බලනවද?
16: නෑ මකලෝ, මං කැමති නෑ ෆුට්බෝල් වලට.
15: ෆුට්බෝල් වලට කැමතිද?
16: නෑ නෑ.
15: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
16: මම කැමති ක්‍රිකට් වලට.
15: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
16: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නැහැ.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව දවල් 1:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: අධිකරණ අමාත්‍යතුමාගේ විශ්වාස බැංකුවේ කතානායකට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකට එරෙහි විශ්වාස බැංකු යෝජනාවක් අද කතානායක ජගත් වික්‍රමරත්න වෙත බාර දී තිබෙනවා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සනින් යුතුවයි. මේකම බන්ධනාගාරය තුල සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවීම් පිරිසක් මියාමේ සිදුවීම් තුලින් විශේෂපාර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානායකගේ වගකීම් ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවයි විපක්ෂය පැවසුවේ. බන්ධනාගාර ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම බන්ධනාගාරවල යටිතල පහසුකම් සංවර්ධනය හා තදබද අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහිතව ඉටු කර නොමැති බව අවධාරණය කරමින් මෙම විශ්වාස බැංකු යෝජනාව ඉදිරිපත් කෙරුණා. දැන් ක්‍රීඩා පොතක්. තමන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව ධවන ශූර යුපන් අබිකෝන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. තමන්ට සහාය දක්වූ සියලු ක්‍රීඩාලෝලීන්ට ස්තුතිය පිරිනමන බවයි යුපන් අබිකෝන් සඳහන් කළේ. ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබියදී තමන්ට සමු ගැනීමට සිදු බවයි යුපන් අබිකෝන් පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0711-327-777 Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwadena Rhino Premier Roofing Sheet. Petrus Tresandha, Dhatunai Anuhaya Amatana.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බරක් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
4: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
3: 13.19 කෝල් එකක් ගන්නකෝ.
4: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: වැඩ නීති නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නන්න සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින්

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
10: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථ මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් ඇබ දෙකකුත් ගහලා
8: ඈරාලා හමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඔහුරාලා හමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ
5: ദിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
10: അവിടെ തുറതുറ ക്ലബിലെ തിനോ പൊട്ടൻഷ്യൽ പ്രിസൺ ബ്രേക്ക് ഒക്കെ ഗന മെയ് മാസം 24 25 ദിവസ
11: മനസ്ഗാതദ
10: സോറി സർ
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwaral bokambaradi.
1: Julie 24. Vasti, Johane, Kaiser, Dinesh, Lahiru samaga Infinity.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
5: Big big dinumai bonanza bonanza.
6: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Astra Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 077713021 Astar Toner print smart save more.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න pocket money දෙන්න.
10: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත pocket money.
13: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: රාජ්‍යරේ ගොබ්බයා.
17: ඒයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
1: සියත FM
4: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: 2:09.
1: வேலாவ ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: किया था टॉप स्टोरी।
1: හෝමාගම ගෙන්නෙන් පස් දෙනෙකු මරුට. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඇතුව ගින්නෙන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට පියවරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. ගින්න හටගෙන තිබුණේ යතුරු පැදි හිස්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තුළයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ගින්න සිදු ස්ථානයේ පරීක්ෂා කිරීමට නියමිතයි. හෝමාගම ගිනි නිවීමේ ඒකකය ගුවන් හමුදාව සහ පොලිසිය එකපතව ගින්න මැඩ පවත්වා තිබුණා. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වයස 19.5 සෙව්දෙන ක්‍රිකට් තරගයේ දෙවන දිනය අතයි. ඉන්දියාව සිය පළමුවෙනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 411. ගිම්හන් මෙන්ඩිස් කඩලු තුනක් බිඳ හෙළුවේ ලකුණු 102කටයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 888 666

ඉනාවෙන්නද බැරි නේද? ඔච්චරවත් හිනාවෙච්චක මම්මයි. හිනාවෙලා ජීවිතේ ගෙවෙනවනම් ආයිතික් නේ කොච්චර දෙයක්ද? ආ සින්දුවේ තිබ්බ හිනාවත මගේ හිනාවත ලස්සන. කියන් කියන් බොරුවට හරි කියන්න මගේ හිනාව තමයි ලස්සන කියලා. Hey, good afternoon. සුදු කොච්චගේ දවල් ෂෝ එක පටන් ගන්න යන්නේ. ඇවිල්ලා යන්න එන්න හවස 5ට කලින්.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොලොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්න නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කලමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, කෙවන්න, දිනන්න.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
3: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine, idle start and stop switch, full digital dashboard, handle mat and reverse gear, brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
4: with ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance we help.
5: සුබදවස
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තැගි වැඩි වෙලා
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ. සුබදවස
7: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: 100% කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
9: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න Prime Lands 13:22
12: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111-7888-666
13: Theater Tele Depaya Aluth Kalawakata Tele Natya Pelak Balanna
14: බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30
15: සියත TV තුලින්.

හවස 2:27 වෙලාව. අදත් විශේෂ වෙනවා නියනේ. මෙන්න මෙයා කියලා කියනවා Happy Birthday. Sorry for the late wishes කියලා. පොඩක් ඉන්න දීපාල්. ඔයාට ඊයේ ඉන්න බැරි වුණාද මේ පැත්තේ? අද තමයිද වෙලාවක් හම්බුනේ. හරියට කමන්නේ. අදත් ඉතින් ওই ඉඳලා හිටලා යන wish එකක් බාර ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සතියේ මොන්නම්නේ වෙන් කරමුකෝ ඒ වෙනුවෙන්. ඉතින් දීපාල් මොකද වෙන්නේ? වැඩ කරන ගමන්ද නැතන් නිවාඩු

අඟහරුවද නිවාඩුවට එන්න විදිහක් නැහැනේ. හැබැයි පිටරටවල වල නම් එහෙම තියනවා නේද? සමහරලාට සතිය මැද්ද තමයි නිවාඩුව සෙට් වෙන්නේ. ඉස්තර කියලා වන්නේ මට ආසයි ඔයගෙන දැනගන්න. ඊ අහන්න බැරි වුණානේ ඔයාගේ ෂෝ එක ડોක්ටර් කාවට යන්න වුණා කියලා මෙසේජ් එකක් දාලා තිනවා රෂිකා හේමන්ති. ඇයි ලෙඩ වෙලාද ඉන්නේ? හරි හරි ડોක්ටර් කාවට යන්න එක තමයි කරෙන්න ඕනේ එක මුලින්ම. ඊට පස්සේ තමයි ෂෝ එක අහන්න ඕනේ. හරිද? මොකද මේ ඔයා සනීපෙන් ඉන්න බෑ ඔක්කොටම කලින්. මමත් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. ඊයේ ආපු ෆොටෝ එක ගොඩාක් ලස්සනයි මැනික කියලා එවලා තියෙනවා. Thank you ඒයි. මොකද ඔයාගේ නම එවලා නෑනේ ඉතින්. WhatsApp messages දානට ආදරෙ මතක් කරන ඔක්කොටම කලින් නමයි ගමයි එවලා ඊට පස්සේ message එක type කරන්න ගන්න මට කියන්න තියෙන ටික ඊට පස්සේ හොඳේ. මුලින්ම නමයි ගමයි. මං හිතන්නේ මේනම් රුක්මල් වෙන්න ඕනි නේද? ඔව් නේද? මාව නැල්ලේ රුක්මල්. ඕකේ ඕකේ. දැන් හරි දැන් හරි. අපිත් අහගෙන ඉන්නේ අපිටත් සින්දුවක් ඕනි කියලා. සකෝ මෙසේජ් එකක් දාලා තිනෝ ආදරෙන් එකතු කරගන්නෝ. සිතු කොච්චර එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නේ අපි හැමෝම. ඇඟිලි කීයක් ගන්නද? ඔච්චර ගන්නත් 10යිනේ තියෙන්නේ නේද? කකුලේ ඇඟිලිත් එක්ක 20යි ඉතින්. ගණිනව නම් ගණින්න තියෙන්නේ. කොලිටික ඔක්කොම අහගෙන ඉන්නවලු. ඊම ඔයගලන්ට ෆොටෝ එකේ වෙනද්ද? මොකක් හරි හින්දා මිස් වෙලාද කොහෙද? නැත්නම් WhatsApp messages දාපු ඔක්කොටම වගේ මම messages messages නෙවෙයි. ෆොටෝ එකක් යවුවා ගිහාන්. ඇයිද මන්ද ඔයාට ෆොටෝ එකක් එවන්න මට මිස් වුනේ? ඊළඟට මේ කැස්පර් ජනා මෙසේජ් එකක් දාන මගේ FB පෝස්ට් එකටත් එයා විශ් එකක් දැම්මයි කියලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් මට එවලා තියෙනවා. Thank you කැස්පර් ජනා. කැස්පර් කැබ්සල ඔක්කොම කටිය ඔගොලු ගාල්ලේ නේද? මං ආවා හික්කඩුවේ සෙනසුරාදා. අපරාධ අපිට හම්බෙන්නත් තිබ්බනේ. මට එන්න කියන්න මට තිබ්බ නේද? ඒකනේ කේක් කැල්ලක් කාලා යනවා එහෙනම්. Good afternoon Siyath FM. Mama goda kemathi FM ekak thamai Siyath. Rukshan Morutu ina message ekak dala thiyenne. Thank you Rukhi. Happy birthday Sudukochi kela Gaminda Prasad. Me dan message ekak damma yawat aadaren ekathu karagannu. Ilangata me Shimige sinduwa killala thibba kawuru hari. Mamme hoyena oyeka kawuda ewwe kiyala. කවුද ඉල්ලුව ඇත්තට? ශිහාන් මීරංගගේ සින්දුවක්? කවුරු හරි ඉල්ලුවනේ අනේ. ආයේ ඇතර දැරණීගල චමින්ද මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයාට උත්තරයක් හොයලා දෙනවද කියලා අහලා තියෙන්නේ. ආදරය කියන එක නිර්වචනය කරලා දෙන්න. ආදරය කියන එක. මම මෙහෙම කියන්නම්. මම නෙමෙයි මේක මේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ සින්දුවක තියෙන්නේ. ප්‍රේමය ලොව හැම තැනම ඇති. හැම දිනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. තේරුණාද? නිර්වචන හොයන්න එපා. ආදරේ කරන්න එච්චරයි වෙන්න ඕනි. තේරුණාද?

කියන්න. ආදරේ කියන්නේ ඒ ආදරේ කරන කෙනාව සතුටින් තියන එක. නැත්තං එයාට එයාගේ නිදහස දෙන එක. මට එහෙමයි හිතෙන්නේ.

ආදරය කරන කෙනානම් හැමදාම සතුටින්. මොකද ඒ ඔයාන කියලා ගිහානු මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔහෝ, ඉතින් මම විතරක් සතුටින් ඉන්නව නෙවෙයිනේ, මං ඔබවත් සතුටින් තියෙනවනේ. අන්න ඒකයි ආදරය කියන්නේ. හා පියල් ජේ, ඔයා තමයි සින්දු ඉල්ලුවේනේ, අන්තන් ඒක හොයාගත්තා. ඔන්නේ නම් සින්දු දුන්න, දැන් චූටි බ්‍රේක් එකක් ගන්න, ඊට පස්සේ ආයේ සින්දු දෙන්නම්. හවස 2:35 දැන්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකේ.

0: ඇල්මිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස්

0: ජේෂ්ඨපුර වෙසියන්ට වසර පහක තැන්පතු සඳහා 15% පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
1: Siri Board සමාජිකයන් සඳහා Cargill's වර්ෂදි වෙතින් මෙගා වට්ටම් Gold Supreme Chicken Sausages ඉතිරි රුපියල් 320යි Flora Fat Spread ඉතිරි රුපියල් 225යි Munchy Super Cream Cracker ඉතිරි රුපියල් 50යි Glowguard Toothpaste ඉතිරි රුපියල් 110යි Cargill's වර්ෂදි
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා
3: Shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
4: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
3: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem
4: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
7: මනස්ගතද
8: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
9: London prison break. Nuwara Bokamberde.
10: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
9: London Prison Break Nuwara Bokamberde
10: Pravesha Patra Tickets Ministry Vetin Ho Edina Toratwen
9: Vimasim 0756 336 331
10: Organizers and Media Partners
9: Global Events CFM CT

afternoon, Nil Manika. කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හොමගම ආන්ටි දයානි. ආන්ටි දයානි, ඔයාටද මම ෆොටෝ එකක් එවන්න ඉන්නේ. එතකොට ඔයාට සතුටු හිතෙයි. ඉන්නක තව චුට්ටක් කිවසලා හරිද? ඊළඟට ඔබ සොයාලා ක කියනා නෙතේ. කියන්නේ ශහාන් කෞශල්‍යගේ මගේ හිතේ. ඒ සින්දුව දෙන්න පුළුවන්ද සුදු කියලා අහලා තියෙනවා. ගාල්ලේ මදු. මොකද බැරි? හැබැයි හතරෙන් පස්සේ වගේ දෙන්නම් හරි? මොකද ඒ සින්දුව ඒ වෙලාවට තමයි හොඳටම සෙට් වෙන්නේ. දැනට මේක අහමු හොඳේ?

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා. 70% දක්වා සුපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා. නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි. ඔදමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ් affordable cost එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න
1: ඒක හරිම අපූරු ලෝකයක්
2: පොඩි පරාකට තියෙන මේ කතාව ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක්
1: නෑනේ කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
1: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
4: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
9: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.1 98.4

කාටද මෙසින්ද ඕන කිව්ව? කාටද කාටද? ගොඩලස්කම ඔගලන්ට නේද? ආ? නිල්මිනි වසන්දි සදික. හලෝ. ඔන්න ඉලප සින්දෝ දොන්න හරිද? අනුරාධපුරෙන් සමන්තවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට චන්ද්‍ර ආන්ටි. ගනේ මුල්ල චන්ද්‍ර ආන්ටි. හලෝ. ලස්සන ෆොටෝ එකක් හෙවන්නලු මගේ. ආදරේ මේ සින්දුව ආන්ටිටත් එක්ක. ආල කටි ඔක්කොමත් එකතු කර ගන්නවා.

0: විසිතුනයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: था टॉप स्टोरी
1: නිලමිට තර්ජනය කළ හඬපටය ගැන විමර්ශන. දේවාලයක බස්නායක නිලමේවරයෙකුට ලද බව පැවසෙන තර්ජනාත්මක ඇමතුම පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට සූදානම් වී සිටින බව පොලිසිය පවසනවා. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ යටතේ එම විමර්ශනය සිදු කිරීමට සූදානමින් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුඩ්ල සඳහන් කළේ. ඊට අදාළ හඬපටය සංසරණය වන්නේ සමාජ මාධ්‍ය තුලයි. ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පවසමින් පුද්ගලික විසින් අදාළ නිලමේවරයාට තර්ජනය කර තිබුණා. සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ලදවහම විමර්ශනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මේ අතර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංකල්ලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. ඇසළ පෙරහර මංකල්ලේ ආරම්භ වුණේ පසුගිය 15 වෙනිදායි. පෙරහර පවත්වන සමස්ත කාල සීමාව තුළ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරකමන් සේවා සඳහා දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති නව බස් රථ 600 වෙනුවට වායු සමනය කරන ලද වඩා සුපහසු බස් රථ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමුණා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 14,400ක්. මේ අතර මහනුවර ඇසළ පෙරහරේ ඓතිහාසික සංස්කෘතික සහ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘති යෝජනාවක් සකස් කිරීම සඳහා කමිටුව පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. එම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත වැත්තේ බුද්ධිමය දේපළ හිමිකම් හරහා උත්සව සංචාරක සංවර්ධන ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4

සඳ තනියට සඳ ළඟ තරු කැට තිබුණා. අපි තනියට නුඹේ කට හඬ ළඟ රැඳුණා. අපි සෙනෙහස දින දින තව තව බැඳුණා. අද පළවෙනි කිස් එක නුඹගෙන් ලැබුණා. බොරු කියන්න පා, කාම කිස් එක දුන්නෙත් නෑ. මම ලස්සට කිව්වද හිනා ගියානේ පොඩ්ඩක් කියපු විදියට. මොකද සීතල වැඩි දනේ කියලා අහලා තියෙනවා එක්කෙනෙක්. මෙවුලන්නේ සීතලේද කියලා අහලා තියෙනවා. අම්බෝ ලස්සට කිව්වා කියලා තියෙනවා. චෝංක කරුම් කියලා තියෙනවා. මෙසේජස් තොගේ අපිටත් පුළුවන් ඉතින් සින්දු කියන්නේ වගේ කැතට. දිනෝජ් කර්ටන්ස් වල දමිත් තමයි ඒ කවිය එවලා තියෙන්නේ. හරිම ලස්සනයි. කොල්ල මේ නොකිය කියන්නේ ඇත්තටම මට මේ පෑයක් ගෙවුණා උම්මා එකක් දෙන්න හරියට බැරි වුණා. මයිතන එයා අද පළවෙනි කිස් එක එයාට ඕනේ කියලා තමයි නොකිය කියන්නේ නේද? මයිතරම දෙකේනම් තොර වෙනකම් උම්මා දුන්නේ නෑ නේද? පඩි කැපෙයිද දන්නෙත් නෑ මේ මාසේ. උම්ම දෙන එකත් මේ ෂෝ එකේ එක කොටසක්. මාර සීන් එක. පඩි කපයිද දන්නේ නෑ බොසා. එහෙම වුණොත් බොසාට උම්ම එකක් දෙනවා. ඊට පස්සේ නේ ඉන්ක්‍රිමෙන්ට් එකක් හම්බ වෙයි. හරි දිනේෂ්, දිනේෂ් නෙවෙයි දිනෝජ්. දිනෝජ් කර්ටන්ස් වල දමිත් ආදරෙයා. ආව ආදරෙන් එකතු කරගන්නෝ. බොරු ඒක නම් ලස්සන්ට කිව්වේ නෑ. බොරු තමයි, බොරු තමයි මේ ගොඩක් අය කියලා තියෙන්නේ මාව සනසන්න. සහ සමහර දේවල් තියෙනවා ඒ වගේ ගොඩාක් කැතේවට අපි ලස්සනයි කියලා කියනවා. අනික සාකසම් වගේ කියන්නත් පොඩි නිකන් ඒ ලඟි ගැන එකක්. ඒ වගේ ලොකුට හිතන්න ඕනේ නෑ අපි. බොරුවට හරි කාට හරි ලස්සනයි කියලා කියන්න එපා. මම නම් කියන්නේ කැතයි නම් කැතයි කියලා කියන්නානේ. ඉවරයිනේ වැඩේ නේද? මන් දන්නව අනිත් එක ඒක හරි කැතට මම කිව්වේ කියලා. හිතලමයි කැතට කිව්වේ. ලස්සන්ට කියන්නත් පුළුවන්. ඒවලට ඕන් නෑනේ නිකන් නේද මගේ දක්ෂතාවයන් එලි දක්වන්න. යමු. ඔයාගේ නම යමුනදානේ? මං හැමදාම යමු යමු කියලා කියනවා. අහන් ඉන්න අනිත් අය බලනවා ඇති කොහෙද මේ යමු කියලා කියන්නේ කියලා. ආ සුදු කොච්චි බබා, ලේට් ජනම්දින් මුබාරක්. අහන්න උනේ අද අපිට කේක් නැද්ද ඉතින්? දැන් නම් ඔයා එනවද? අං කේක් කැල්ලක් කවන්න. හැබැයි හිස්සතින් එන්න එපා කේක් කන්න. මොනා හරි චූටි හරි තෑග්ගක් අරන් එන්න ඕනේ. සාමාන්‍යයෙන් බර්ත්ඩේස් වලට තෑගි දීපු කොල්ලෙක් තමයි ඉතින් මේ. දැන් පොඩ්ඩක් නිකන් දන්නේ අඳුරන්නේ නැහැ වගේ හිටියට නේද? පුදුගිඩි රිප්පේ චමි. හයි සුද්දා. ඔයා ඉතින් අලුත් වාහනයක් හේම අරගෙන නේද? දැන් ඉතින් අලුත් කෙල්ලෙක් තමයි හොයාගන්න ඕනේ නේ නේද? මේ දවස්වල වැඩිය මගේ ෂෝ එක අහන්නෙත් නැත්තේ මට නිකන් පොඩි සැකයක් තියෙනවා අලුත් කෙල්ලෙක් සෙට් වෙලා වද්ද කියලා. එහෙනම් ඉතින් බුදු සරණයි, දෙවි පිහිටයි. ආ ඔයා ඉන්නේ කියලා තියෙනවා. මම ඉන්නවා. ඔයා තමයි නැත්තේ. දැන් ඉතින් 25කුත් උනානේ මටත් දෙන්නකෝ සාංග එකක් කියලා තියෙනවා. ඔයා ඉල්ලලා තියෙන සාංග එක නම් මට දෙන්න වෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඔයා කැමති සින්දු ගැන. ඒ නිසා මම හිතාගත්තා මේ සින්දුව ප්ලේ කරන්න. ආසයි නේද මේකට? බලන්න මම මතක තියාගෙන ඉන්න දේවල්. අපි එහෙමයි. ඔයා ඔහොමයි. කමකන

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොලොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කළමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492. 0718-132-77.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
0: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝද රථය. තන්මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce e-mobility
2: වෙත. සතුට රස ගොනු මුසු
3: වෙන. කැමවල රස සුරකින. RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
4: මුළු පවුලටම මගේ ගානටම.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
6: දැන් බලන්න වටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
5: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
10: 11.84%.
7: දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
5: 13.19 කෝල් එකක් ගන්නකෝ.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
11: ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
15: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: සඳුදා
15: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත TV තුලින්.

0: අමීට එයා කැමති සින්දුවක් අම් මතක තියන් ඉඳලා දුන්නාම රොමේනියාවේ අනුටත් ඕනේ වුණා. එයා කැමති සින්දුවක් මට මතක විදිහට ප්ලේ කරනවා අහන්න. ඒක නිසා තමයි මම සඳෝනා ප්ලේ කළේ. අනු දන්නව මං එයා කැමති සින්දු මොනවද කියලා? දන්නවයි කියලා නේද අනු? නිලුවත් එකතු කරගන්න ඕනේ නුගේ ගොඩ. නිලු ඊයේ මට ලොකු ගිෆ්ට් බොක්ස් එකක් එවවානේ. අම්බෝ මං කිව්වේ කරේ තියන් ගියේ ඒක. ඒක තිබ්බ මං ආසම කෑම ජාති. ඊළඟට තව ගොඩක් ජාති තිබ්බ. අනේ කෙල්ලේ ආ නට්ස් එහෙමත් දාලා තිබ්බා. තැන්ක්යූ අනේ. මං ආසම ආසේව තිබ්බා. ඔෆිස් එකේ කට්ටියත් එක්කත් ෂෙයා කරගත්තා. ඉතුරු ටික ගෙදර අරන් ගියා. මං එහෙමනේ බෙදා හදාගෙන තමයි කන්නේ බොන්නේ. ආදරෙන් එකතු කරගන්නෝ ආන්ටි පර්ල්. හලෝ. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නෝ මේ සින්දුවට. මේ සින්දුව ඕනි කිව්වේ චතු.
1: දිල් තෝ පාගල් හැ දිල් දිවානා හැ දිල් තෝ පාගල් හැ දිල් දිවානා හැ.
0: මාව නැල්ල ටොප් චොයිස් එකේ චතු. මං කැමති පරණ හින්දි එකක් කිල්ලුවා.

උදිත් නාරායන්, ලතා මංගේෂ්කර්. උදිත් නාරායන් කිව්වම අපිට දැන් ඉතින් මතක් වෙන්නේ ආදිත්‍ය නාරායන් නේද? සංකත් එක්ක හරි හරියට සින්දු කියන්නේ. කොමර තාත්තගේ වොයිස් එක ඒ විදිහට ආදිත්‍යටත් තියෙනවා හැබැයි නේ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකක, ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා, 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම
6: සම්පත. සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000.

0: NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවිල.
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
3: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
2: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Bajaj Vigo Julie Vasi Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙතින්
5: LLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
8: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
9: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
10: ගන් අතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
11: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
12: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ආ ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
13: ඈරාලා හමි
12: ඇහුන් නැද්ද මං කියපුවා
13: නෑ නෑ අහන් හිටියේ
12: මොනවද අහන් හිටියේ
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
12: හෑ
13: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
2: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය
14: දැනෙන්න අඳින්න රිසිසේ
6: Dilika Vardhan Textiles

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

0: නෝ ප්ලේ කළත් එක්ක උදේ නේද? බොස්සා ප්ලේ කළා නේද අපේ? ඒ වුණාට ඒකම ඉල්ලලා ඒකම ඒකම ඒකම ඉල්ලලා ආය ආය ආය ආය ආය ආය ආය ඕනද? ආ බලමු. මම බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා මැසේජස් ආවොත් ආයේ සින්දු ඕනේ කියලා මම ප්ලේ කරනවා. එම නැති වුණොත් මම මාරු වෙනවා. බලමු. බලමු කී දෙනෙක් ඉල්ලයිද කියලා. කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. මෙන්න මැසේජස් එනවා. මෙන්න එනවා. මෙන්න. හරියා. කොහොම හරි. අපිට දෙන්නකෝ අලි පැටියව. වාගෙන මං කිව්වා නේද රත්තරන්. හරි. ඊළඟ සින්දුවට දැනට එකතු කරගන්නවා. ඊළඟට සම්පත් මැසේජ් එකක් දාලා. වඩත් ඕනද? විදුලිය සයාලිය විදි? ආය ඕනේ? ඒකෙන් තාම ඒක නේ ආය ආය අහන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඊට පස්සේ අපිට සින්දුවක් දෙනවද? ඉල්ලුවක් දෙනවා. විදුසංක නෙත්සර. ඔයා බයික් පිස්සෙක් නේද? මොකද වාගේ WhatsApp DP එක දැක්කම මට හිතුණා. බයික් එකේ වැඩ දාන කොල්ලෙක්ද? එහෙමනම් එපා හොඳේ. මොකද තප්පරයක් ඇති. ලයිෆ් එකේ ඔක්කොම චේන්ජ් වෙන නිසා පරිස්සමින් බයික් තිබ්බට කමන්නේ. ඕන්ට වැඩි නටන්න දඟලන්න යන්න එපා. ආදරේ නිසායි කියන්නේ මගේ රත්තරන්. හරිද? මේ තරම් ආදරෙන් මං හිතන්නේ වෙන කවුරුවත් කියයි කියලා. ඔයා දෙනවනම් වහ වුණත් කමක් නැහැ. දන්නවනේ ඉතින් මං එහෙම දෙන්නේ නැහැ කියලා නේද? ඒ නිසා බය නැතුව කියනෝ. අනේ අනේ කොල්ලෝ. අසංකිනෝ මැලේෂියාවල එයා ගැන කිව්වේ නෑලු. හිතන වෙලාවට නෙමෙයි කියන්නේ. මට ඕන වෙලාවට කියන්නේ. හිතන වෙලාවට කියන්නේ. කියන වෙලාවට මං දන්නේ. ඒ ආදරේට ඇස්වහ වදින්න එපා. මොන ආදරේද? ආ චන්දනගේ මගේ ආදරේනේ. ඔක්කොම පරණ නම් තියන අය තමයි මට ආදරේ කරන්න යන්නේ. චන්දන, චමින්ද, ලලිත්. අනේ මන් දන්නේ මෙව්වා. මත්තකොට හන්දියේ හිටියලු මං එනකම් බලාගෙන චන්දන. මත්තකොට හන්දියේ නෙමෙයි. මත්තකොට බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. මත්තකොට හන්දිය කියන්නේ ඊට ගොඩක් මෙහා කිලෝමීටර් 2ක් විතර මෙහායින් තියෙන්නේ. පොරණ පාරට හැරෙන තැන තමයි මත්තකොට හන්දිය කියලා කියන්නේ. මේ ගවේෂ්, ඔයා චන්දනට කියන්න මං එනකම් බලන් ඉන්නවා නම් හරියට අදාළ තැන ඉන්න කියලා. එක වැරදි තැන්වල ඉඳලා කාලේ රාසි කරන්න එපා කියන්නේ සුදු පුතාට. හරිද? චමින්ද කියලා හම්බෝ හම්බෝ කියලා මං හිතේනේ ඔයා අහගෙන ඉන්නවා කියලා. ඔයත් ඉතින් හොරෙක් වගේ අහගෙන ඉන්නවා නේද? අපිට අපි වල කොල්ල සෙට් එක ඉන්නවා. ටීජි බීජි දුමින්ද ලකා මල්ලි මාපලගම චලන ඒ වගේම දිලිප් මල්ලි දමිත් අයියා අදමිත් මල්ලි මල්ලි මල්ලි අචින්තත් මල්ලි අයිය තමයි කවිඳු බිනු මල්ලිගේ නුවර ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කියලා තියෙනවා. බිනු මල්ලිගේ නුවර ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ එයාට එක එක පළාත්වල ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්නවද? බිනු මල්ලිගේ අනුරාධපුරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, බිනු මල්ලිගේ මාතර ගර්ල් ෆ්‍රෙන්ඩ්, බිනු මල්ලිගේ කලම්බුවල ගර්ල් ෆ්‍රෙන්ඩ්, බිනු මල්ලිගේ දඹුල්ල ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම ඉන්නවද? එහෙම නෙවෙයි කියන්න ඕනේ. මාතර ඉන්න බිනු මල්ලිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. හරිද? එතකොට තමයි හරියට කියවෙන්නේ. ඔය වචන එහෙට මෙහෙට කරන එකේ අර්ථ වෙනස් වෙනවා.
1: යෝ මාසරා
0: යෝ යෝ යෝ මන් දන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ බේර ගන්න ඕනේ. මිලානෝ වල මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කටියත් මාව අහගෙනයි වැඩ කරන්නේ. ලන්ච් ගන්නේ කොහොමද? එකතු කරගන්නවා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: සුබ දවස
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැකි වැඩි
6: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ. සුබ දවස
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
9: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
10: ඔරිජිනල් ක්වොලිටි බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox etulu සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777 133 021 Asta Toner print smart save more.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankway ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
13: සැන්නිවා ෆුට්බෝල් මැච් බලනවද?
14: නෑ මකලෝ, මං කැමති නෑ ෆුට්බෝල් වලට.
13: ෆුට්බෝල් වලට කැමතිද?
14: නෑ නෑ.
13: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
14: මම කැමති ක්‍රිකට් වලට.
13: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
14: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නැහැ.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
17: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
18: යප පොකට් මනි.
19: හවස 4යි විනාඩි 2යි.
18: වේලාව ඔබ වෙත ගෙනාවේ
19: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: किया था टॉप स्टोरी।
1: ළමා රෝහලෙන් දැනුම් දීමක්. ඩෙංගු වසංගත තත්ත්වයේ හේතුවෙන් රිච්මේ ආරා ළමා රෝහලෙන් දෙමව්පියන් වෙත හදිසි දැනුම් දීමක් සිදු කර තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පැවසුවේ ඩෙංගු හේතුවෙන් රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ කුස ඇති බවයි. මෙම දැඩි තදබදයේ මැදේ උවද දරුවන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා දෙමව්පියන් සහ බාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා දරුවන් රෝහල් වෙත රැගෙන එන සෑම අවස්ථාවකදීම ලියකියවිලි පහක් අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු බව රෝහල් අධ්‍යක්ෂවරයා දෙමව්පියන්ට දැනුම් දී සිටිනවා. පුද්ගල සෞඛ්‍ය අංකය හෝ බාර් කෝඩ් කාඩ් පත, ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත, ඖෂධ හෝ ආහාර ආසාත්මිකතා පිළිබඳ විස්තර, සායනික සටහන් පොත් සහ රෝහලින් පිටවීමේ කාඩ් පත් හෝ රෝග විනිශ්චය කාඩ් පත් එම ලියකියවිලි අතරට ඇතුළත්. මෙතර ප්‍රාථමික සත්කාර සේවා තුල ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියේ කාල සීමාව සැප්තැම්බර් 30 වනදා අවසන් වීමට නියමිතයි. පසුගිය මේ 31 වනදා වන විට ඒ සඳහා ඇති අරමුදලෙන් තවදුරටත් ඉතිරිව ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 50,320ක්. එකී ඉතිරි ප්‍රතිපාදන භාවිත කරමින් ව්‍යාපෘති ක්‍රියාකාරකම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කාල සීමාව ලබන වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
0: Theater Top Story
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

මදූට කොහෙද යන්න තියෙනවලු. දැන් කලින් මේ සින්දුවට අහලම යන්න ඕනෙලු. එනිසා මං හිතුවා මේ පැයේ මුලටම ෂෙහාන් කෞශල්‍යගේ මේ සින්දුව ප්ලේ කරනවා කියලා. සම්පා, ඉතාලියේ සම්පා මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා. මං අර ඉතාලියේ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටිය එකතු කරගත්තනේ ඒගොල්ල අහන නිසා. සම්පත් කියාලු ඇඹුල රෙස්ටෝරන්ට් එකට. සම්පා කියලා තියෙනවා ඇත්තටම මේ ඒගොල්ලොන්ගේ කෑම නම් ඇඹුල් තමයි කියලා. ඔන්න ඇහුණද? ඉතාලියේ මිලානෝවල මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටියට ඇඹුල්ලු කෑම. පස්සේ මං ඇත්තටමද කියලා ඇහුවා. ඊට පස්සේ කියලා තියෙනවා නෑ නෑ කෑම ටික සුපිරි කියලා. මං ආයෙ ඇහුවා ඇත්තටමද කියලා. මට බොරු කියන්නේ නෑලු, වයිෆ්ට බොරු කිව්වා. අනේ ආදරෙයා.

ෂෙහන් කෞශල්‍ය ආයේ සිංදු කරලා නැද්ද කියලා අහලා තියෙනවා. අනේ ළමයට කිසි ඌමනාවක් නෑනේ. එයා වෙන ජොබ් එකකුත් කරනවනේ. එයාට ඉතින් මියුසික් කරන්න එහෙම ලොකු ඌමනාවක් නෑ. ඉස්ස කොල්ලෙක් නේ, කොච්චර ලස්සන වොයිස් එකක්ද. සේපාලිකාවෝ සිංදුව එයාගේ. ඊට පස්සේ හාදු කියලා එකක් තියෙනවා. ඒකත් ලස්සනයි. එවනට ඌමනාවක් නෑ. දෙන්න ඕනේ දෙකක් නේද? ඉන්නකෝ මම මෙසේජ් එක ෆෝවර්ඩ් කරනවා. අත ස්ක්‍රීන් ෂොට් එකක් මෙයවන්න. අර වඩා උනන්දු කරලා ගමුනේ තව සින්දුවක් දෙකක් කරන්න කියලා. ෂෙහන් කෞශලගේ පළවෙනි සින්දුව මන් දන්න තරමට ඔය අපි අහපු එක මගේ හිතේ. ඊට පස්සේ ඉතින් සේපාලිකාවෝ සුපර් හිට් එකක් වුණා නේ.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න. Pick Me Flash book කරන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
5: බජාජ් වීගෝ ජූලි වාසී. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
7: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි.

0: කෝඩ්ඩංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. Big Bonanza. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01187866.
3: Api hemadamath wage issarahata abiyogeyata abiyogayak wenawa.

0: දෙදහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් රුපියල් තම මුදල් ඒකකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය, 2 නේපාලය.
1: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානී.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සියතහන්න.
3: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර. සියත දෙවයිනපුරා.
5: හරි හරි ඔන්න ඔන්න අලි එන්නේ යන්නේ. අම්බෝ මෙසේජස් තෝකයක් ආවා. එක පාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, හැම පැයකම මේ සින්දුව ප්ලේ වුණත් තාම මේකට තියෙන කැමැත්තේ අඩුවක් නෑ කියලා ඔය කියලා තිබ්බේ කට්ටිය. එහෙනම් අහන්නකෝ අහන්නකෝ. ඇත්තටම මටත් තාම මේක අහලා ඇති වුණේ නෑ. අපි ඇති වෙනකන් අහමු.

සයේ සින්දුවටනේ ආකෝමත් මගින් වේලාසරම සංකේත සින්දුවක් කියලා තිබ්බා. ඒකටත් එක්ක දුන්නේ වර්ජිනියා තහගෙන ඉන්නව මේ වෙලාවේ ආදර මතක් කරනවා එකතු කරගන්නවා. ෆෝන් නම්බර් කී අන්තිමට 59.54 අනේ 59.94 එන්නකුරේ නම පටන් ගන්න මං හිතන්නේ. එයත් මෙසේජ් එකක් දාලා

0: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.

0: සියවසක්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමග
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රටය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන්නතරට සුරසුරුනේට දැන් මම බය නැහැ.
8: අකුණු ගැහුවත් gini දැත්තත් no problem.
9: ඒ විතරක් නෑ business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක් ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
13: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
14: මනස්ගතද
15: Attention please there is a prison break all units respond immediately attention please
16: London prison break නුවර බෝකම්බරදී
17: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් with news
16: London prison break නුවර බෝකම්බරදී
17: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරටු වෙන්
16: විමසීම් 0756 336 331
17: organizers and media partners
16: global events theater fm 30

මට මේ දැම් මතක් වුණේ. ඔහුගේ සතියේ රමුටන් කකා මාව අහපු කොළු පැංචෙක් මට කිව්වනේ බර්ත්ඩේ එකට රමුටන් මල්ලක් එවනවා කියලා. රමුටන් මල්ල තියා එළමගින් මට විශ් එකක්වත් ආවේ නෑනේ. මේ කොල්ලොන්ගේ මාර බොරු තියෙන්නේ බොරු පොරොන්දු. මහනුවර ජයනාත් නම් එහෙම නෑ. එයා කිව්වොත් කිව්ව තමයි.

රොටක්ස් කම්පනය එක ජී විසි නවයයි අසුව මොනර කිරෙල්ල එක්ක රංග යනවා රවමක් අගේ මුළු ජීවිතයම ඉතින්නේ වාහනේ තමයිනේ. ලක්ෂ්මනුත් ඉන්නවා ළඟනේ, දෙන්නවම ආදරෙන් එකතු කරගන්නවා. යන්නද ලෑස්ති කියලා හල තියෙනවා අලුබෝ මුල්ලේ සංජීව ඇතුළු සෙට්ටක. ඔව්, හැබැයි තව විනාඩි 10ක් 12ක් 13ක් විතර තියෙනවා. රන්වින් එකේ කොළ ටික ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට නලිත් මෙසේජ් එකක් දාලා තිබ්බ අන්තිම මොහොතේ, මේ හිත හැම දිනකම ඔයා ළඟයි සුදු මැණිකේ කියලා තියෙනවා. තව මොන මොනවදත් කියලා තිබ්බා. අද කවියවල නෑ, හැබැයි ඒකත් හොඳයි. හැමදාම කවිය වන්න ඕනේ නෑනේ නේද?

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියක මෙන් මවක මෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් පිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: 20 and upgrade.
6: කොල්ලෝ

0: ත්‍රිමණ්ඩලය
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
2: මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Big big දිනුමයි bonanza bonanza.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
7: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
8: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117 888 666.
11: This wasaraka visishtatwe abhimanaya People's Leasing Vishwasi Pramukhaya.
12: සැන්ඩි
13: මකල,
12: ඔයා මොනවද ක්‍රිකට් ගැන දන්නේ?
13: මම දන්නවා ක්‍රිකට් ගැන. එක එක ක්‍රිකට් තියෙනානේ, T20 තියෙනවා.
12: ඔව්.
13: එතකොට අර මකලෝ දවස් දෙක තුනක් විතර එක දිගට අර ගහ ගන්න මොනවද මේ එක් දිනද?
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

කියලා හදන්නේ. දුකයිද? මම අනකොට එනයිදින් දුකට නටන්නයි තියෙන්නේ. දුකට නටන්න සින්දුක දීලා යන්නේ. ආ යන්න කලින් අම්බෝ නම් සෙට් එකක් කියවලාද මේ නිලූකා? කවුද බොලේ මෙච්චර කට්ටිය? නවින්නේ එහා පැත්තේ ආපිකෝ එකේ සෙට් එක නේද මේ? ආ සඳුන් නානාකාර ඉන්නවා, ඊළඟට රවි රෝෂන් ඉන්නවා, රුවන් ශමින්ද, සජිත් සම්පත්, අමිල විරාජ, නිලංක ඔෂාන්, කසුන් හේෂාන්. සම්පූර්ණ නමම අහගෙන ඇවිල්ලා නේ. හොඳයි හොඳයි. ආපිකෝ හාඩ්වෙයාර් සෙක්ටර් එකේ මැනේජ්මන්ට් එකේ කට්ටිය. කොහමද එන්නංක වෙලාවක ඔගොලු බල්ලයන් ආරද? කිසිදු සඳහනක් කරන්න එපා කියලා මොකද්ද මන් දෙකක් තියෙනවා. ඒක දැක්කේ දැන් සුදු. ඒ වගේ ඒවා හොඳට ස්ටාර් දාලා හයිලයිට් කරලා එවන්න ඕනේ මේ මතර මැද්දෙන් තිබ්බහම. මම මොනා කරන්නද? ඇත්තට මම මොනා කරන්නද? දැන් දැක්කේ කතාව.

0: මංගනවා හැන
1: ගොතලා බොරු කියන්න එපා
0: හෙටහම්මම බයි
1: රස්තියාදු එන්න බැන තවත් මේ
0: මංගගේ සුදු කොච්චියා.

0: සන්ධ්‍යාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater Top Story.
1: පාර්ලිමේන්තු කාරක සභා දෙකක වාර්තා නීතිපතිට රජයේ කිනු පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවල වාර්තා නීතිපතිවරයාට සහ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ ප්‍රේෂණ මත විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව වැඩසටහනක් ක්‍රියාත්මක කළේ 2022 වසරේ මේ මස පළමුවනදා සිට 2023 වසරේ සැප්තැම්බර් මස 15 වනදා දක්වායි. ඒ පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිදු කළ පරීක්ෂණය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණය සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අනුමැතිය හිමි වුණා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදු කළ විමර්ශනවලට අදාළව සභාගත කළ වාර්තාමකින් හඳුනාගත් සිද්ධි යොමු කිරීමට අනුමැතිය හිමි වුණේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතයි. ජාතික වැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලා මණ්ඩලය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳ විමර්ශන වාර්තා ඊට අයත්. දැන් තවත් දේශීය පුවතක්. චීන ජාතිකයෙකු සතු රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මතයි. සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ප්‍රධාන සැකකරු ලබන 23 වනදා හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

0: ัง
1: අද ජූලි 21 වෙනිදා අද ජූලි 21 වෙනිදා සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම
2: සුබ සන්ධ්‍යාවක් මක්කලෝ
1: හවුඩි සැන්ඩි
2: හවුඩි හවුඩි ආචාලි කොහොමද
1: ඇලිසෝ කික්කේ
2: සත්‍ය බොහොම කටුකයි
1: ආයෙ පටක් ගත්තා
2: ඉපානේ දෙයක
1: සතියේ දවසක් බගත උනා ඕකට දැන් මේ ෆුට්බෝල් සීන් එකේ නේ අපි ඉන්නේ නේද
2: අදත්
1: ෆුට්බෝල් සීන්
2: පයින් ගහන්න යන්නේ
1: අද පයින් දෙන්න යන්නේ අද ටික විස්තර වාගයක් තියෙනවා ඉස්සෙල්ලම ස්පාඤ්ඤි ෆුට්බෝල් ලෝක කුසලානේ දින්න මේ සැරේ වර්ල්ඩ් කප් එකේ එකම තරගයක්වත් පරාද වෙන්නේ නැතුව තමයි මේ දස්කම දැක්කුවේ ස්පාඤ්ඤි මේ වර්ල්ඩ් කප් එකේ ඒගොල්ලෝ සහභාගී වුණා මම හිතන්නේ තරග අටකටද කොහෙද ඔක්කොම දිනු
2: ඔක්කොම දිනු
1: ඒ මදිවට ඒගොල්ලෝ මුළු තරගාවලියටම ඒගොල්ලන්ට එරෙහිව ඒ කියන්නේ ස්පාඤ්ඤයට එරෙහිව ගෝලයක් වාර්තා කරන්න දක්ෂ වුණේ බෙල්ජියම විතරයි අනිත් කිසිම මැච් එකක කිසිම රටක් ස්පාඤ්ඤයට ගෝල් එකක්වත් ගැහුවේ නැහැ හැම තරගයක්ම ඒගොල්ලෝ දිනපු හැම තරගයකම අනිත් කණ්ඩායම ඒගොල්ලන්ට එරෙහිව ගෝල් වාර්තා කළේ නැහැ බෙල්ජියම එක්ක මට මතක විදිහට බෙල්ජියම එක්ක තිබිච්ච තරගෙ විතරයි ස්පාඤ්ඤයට එරෙහිව ගෝලයක් වාර්තා වුණේ ඒගොල්ලෝ මීට කලින් 2010 අවුරුද්දෙත් ලෝක කුසලානේ දින්නේ ස්පාඤ්ඤය එතන ඉඳන් අවුරුදු 16කට පස්සේ දැන් වර්ල්ඩ් කප් 4කට පස්සේ නැවත වතාවක් ලෝක කුසලානේ දිනා ගන්න ස්පාඤ්ඤය සමත් වුණා
2: yes අදත් වර්ල්ඩ් කප් එක ගැන තින් කරුණු කිහිපයක් තියෙනවා
1: කතා කරන්න තියෙනවා ඉන්න හවස 6 මාර වෙනකම්
2: ඒතකල මම අපි මලවේ පුංචි කණියොස ගැන අද කතා කරන්න ඕනේ
1: ඔව් ඒ ගැන කතා කරන්න ඕනේ අපි නුවර පාරේ ප්ලේන් එක ගැන කතා කරන්න ඕනේ නේද
2: ඒවත් ඉතින් මැච් තමානේ
1: ඔව් ඔව් මේ ඔක්කොටම අපි හොඳ මැච් එකක් ගහනවා අද හවස 6 මාර
2: වෙනකම් yes අපි හොඳ මැච් එකක් ගහමු
1: එලකේ අහගෙන ඉන්න ඕනේ හොඳලාදම්
2: හන්දෑ ජාමේ
3: Run!

0: විනාඩි 15යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine, idle start and stop switch, full digital dashboard, handle mat athirivas gear air, brand new bajaj ත්‍රිරෝද රථය, david piris motor company private limited.
4: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන
3: කුමට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Eka Eka Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
7: Oonama Deyak, Podda Vedi Unat Prasnayak. Tembalande, Bata Muttu Ela Gana Poddak Vedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
11: 11.84යි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට
8: 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
7: 13.19 කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනි ඉතින් නේද?
12: ටැලන්ට්
13: විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
14: 98.2 98.4

0: රයිට් ෆුට්බෝල් වර්ල් කප් එක ගැන කතා කරනකොට මේ අවුරුද්දේ සෑහෙන්නම ජනප්‍රිය වෙච්ච ක්‍රීඩකයෙක්
1: ඉන්නවා. කවුද?
0: කියන්නේ යා මීට කලින් එහෙම ලෝක මට්ටමේ ජනප්‍රියතාවයක් තිබුණේ
1: නැහැ.
0: වර්ල් කප් පටන් ගන්නකොට හැමෝම කතා වෙවි හිටියේ මෙසි රොනාල්ඩෝ මෙසි රොනාල්ඩෝ රොනාල්ඩෝ
1: මෙසි
0: මෙසි රොනාල්ඩෝ රොනාල්ඩෝ රොනාල්ඩෝ මෙසි මෙසි රොනාල්ඩෝ
1: ඇටි අයියෝ තවත්
0: ඒ ඇටි කියන්න හිතර ගන්නට ලෝකෙ පුරාම කතා උනේ ඔය දෙන්නකට
1: තමයි
0: රොනාල්ඩෝ මෙසි. හැබැයි වර්ල්ඩ් කප් එක අතරතුර තව ක්‍රීඩකෙක් අලුත් ක්‍රීඩකෙක් අලුත්මත් නෑ හැබැයි මම හිතන්නේ යාගේ පළවෙනි වර්ල්ඩ් කප් එක වෙන්න ඇති පළවෙනික නෙවෙන උපරිම දෙවෙනි එක වෙන්න ඇති ඊට වැඩි වෙන්න බෑ ඒ ක්‍රීඩකයාගේ වයසත් එක්ක බැලුවාම. නෝවේ කණ්ඩායමේ ඈර්ලින් හාලන්ඩ් අර සුදු උස හාදයන් අර බෙල්ල මෙහෙක් කරලා ඉස්සරහට
1: හරි විහිළු යන්නේ
0: ඒ කියන්නේ
1: අර එයා එක එක ජෝක් කරනවා එයාගේ වීඩියෝස් බලනවා.
0: හරි විහිළුයි කියන්නේ ඒ විදිහ අපේ මේ කියන්නේ මොකද්ද කියන්නේ
1: ෆුට්බෝල් ගහනවට අමතරව එයා විහිළු වීඩියෝත් එහෙම කරනවා එහෙම
0: ඔයවත් කරර ඇති. බොහොම ජනප්‍රියතාවයක් ලබාගත්තා උසයි සුදුයි ලස්සනයි කොල්ල හැන්ඩිය ඒ මදිවට ගෝල් ගහනවා පිස්සෙක්
1: වගේ
0: ආයි පිට්ටනියට ආවද ගෝල් එකක් ගහන
1: අනිත් එක අනිත් ක්‍රීඩකින් එක ගත්තට පස්සේ එයාගේ සයිස් එක වැඩි කැපිලා පේන නේද
0: සයිස් එක වැඩිය කැපිලා
1: පේනවා.
0: උස මහතයිනේ ඉඩක අතර ඉන්නකොට මේ පිට්ටනියට නිකන් නුග ගහක් ඇවිල්ලා උසට උසේ
1: අනික
0: මේ හරි මේ ක්‍රීඩා කරද්දි හරි ඇග්‍රසිව්
1: විදිහට
0: දුවගෙන එනකොට නිකන් ඇවිල්ලා ඇඟ එහෙම හැප්පුනම හද බස් එක හැප්පුනා වගේ දැනෙනවා ඇති අනිත් ක්‍රීඩකයන්ට.
1: එයා කොණ්ඩේ තෝලනින්
0: කොණ්ඩේ තෝලින්
1: එයාගේ කොණ්ඩේ අල්ලනට වැඩි කැමති නෑ කවුරු.
0: ෆුට්බෝල් ගැන දන්නේ නැති වුණාට ඉතින් හාලන්ඩ් ගැන නම් දන්නවා. මං කිව්වේ තාල් ඕක තමයි සෙල්ල
1: වෙන්නේ.
0: ඔය ෆුට්බෝල් ගැන දන්නවා කියලා කියන්නේ ඔය වගේ ඉතින් කවුරු හරි කැපිලා පේන උසට මහතට ඉන්න කොල්ලෙක් ගැන ඕපදූප ටික හොයාගත්තා. මම දන්නවා ෆුට්බෝල් කියලා තමයි ඉන්නේ.
1: මන්
0: දැනගත්තා ඈර්ලින් හාලන්ඩ් ගැන කියනකොට ෆෝම් වෙලා ඇයි කියලා ෆුට්බෝල් දැනුම.
1: ඉතින්
0: මම කියන්නේ ඈර්ලින් හාලන්ඩ් විතරක් නෙවෙයි තව නෝවේ කණ්ඩායමේ මාටින් ඔඩිගාඩ් වගේ ක්‍රීඩකයෝ එකතු වෙලා නෝවේ කියන රට පළවෙනි වතාවට පාපන්දු ලෝක කුසලානයක ක්වාර්ටර් ෆයිනල්ස් කියන්නේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා අරගෙන එන්න සමත් වුණා. මීට කලින් නෝවේ රට කියන්නේ නෝවීජියන් ෆුට්බෝල් ටීම් එක කවදාවත් ක්වාර්ටර් ෆයිනල් ලෙවල් එකට අර්ධ අවසන් පූර්ව වටය දක්වා ඇවිල්ලා නැහැ. ෆුට්බෝල් ඉතිහාසයේ නෝවේ කණ්ඩායමක් දක්වපු හොඳම දක්ෂතාවය තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ කණ්ඩායමේ දැනට ඉන්න ක්‍රීඩකයෝ දිහා බැලුවාම තියා බලාපොරොත්තු තියන්න පුළුවන් තව ඉස්සරහට යනකොට තව බාර මාර ඒවා නෝවේ කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඉතින් මුගදෙනෙක් කියනවා නෝවේ ෆුට්බෝල් වල ගෝල්ඩන් ජෙනරේෂන් එක තමයි දැන් මේ ටීම් එකේ ප්ලේ කරන කට්ටිය කියලා. ඉතින් අනාගතේ ගැන බලාපොරොත්තු දල්වන ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම නෝවේ කණ්ඩායමේ ඉන්නවා. තව හොඳ හොඳ සෙල්ලම් ඒගොල්ලෝ ඉස්සරහට කරයි.
1: ඕකේ.

0: මට වැඩි විශ්වාසයෙන්.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු
3: පියවරයි. පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
4: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: කොයිද මේ දෙන්න උදේවන්ද?
1: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කිම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
0: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
2: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
0: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණ.
4: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
2: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන්න.
7: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
8: මනස්ගාතද?
7: සෝරි සර්.
9: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. Nuwara bokambaradi.
11: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
10: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝගම්බරදි.
11: ප්‍රවේශ පත්‍ර, ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්.
10: විමසීම් 0856-336-331.
11: Organizers and media partners.
10: Global events, Seth FM, Seth TV. Anuwatai Dashma Deken. Anuwatai Dashma Hataren. Deep

0: සමහර වැඩ තියෙනවා සැන්ඩි කල් අරගෙන බෑ.
1: ඒ කියන්නේ
0: වෙලා වරගෙන නිදහසේ පාඩුවේ කරනවා කියලා කරන්න බෑ. සමහර වැඩදට ටක් ගාලා කරන්න. දැන් වාහනයක් විකුණන්න ලෑස්ති වුණාම විකුණන කෙනාට ඕනේ ටක් ගාලා විකුණ ගන්න නැද්ද?
1: නැත්තම් ඉතින්
0: ගාලා විකුණ ගන්න ඕනේ.
1: එක්කෝ සල්ලි හදිසියක් වෙන්න පුළුවන්. නැත්තම් තව වාහනයකට යන්න.
0: වාහනයකට යන්නනේ. ඉතින් වාහනේ විකුණන්න කියලා ලෑස්ති වෙලා අවුරුද්දක් ඉඳලා බලන් ඉන්න බෑනේ.
1: බෑ බෑ බෑ.
0: වාහනේ ඉක්මනට විකුණ ගන්න ඕනේ. ඉක්මනට වාහනේ විකුණ ගන්න ඕන නම් ඉක්මනට වාහනේ අරගෙන යන්න මාළඹේ පුංචි කාර් නිවසට. පුංචි කාර් නිවසේ විකුණන්න දාන වාහන ටක් ගාලා විකිණෙනවා. ඔයා දන්නවද ඇයි කියලා? එහෙම ටක් ගාලා විකිණෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවද?
1: ඇයි තිමකලෝ, ලංකාව පුරාම ඉන්න මිනිස්සු මේ මාළඹේ පුංචි කාර් නිවසට එනවනේ. ඔන්න බලන්න, යාපනය, වවුනියාව, මන්නාරම, එතකොට ගාල්ල මාතර, හම්බන්තොට ඒ පැත්තෙන් කුරුණෑගල, හෙට්ටිපොළ, හෙට්ටිපොළ නැත්තේ හරිද, බදුල්ල, බණ්ඩාරවෙල, කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුරයේ පොළොන්නර, මේ වගේ හැම ප්‍රදේශයකම කට්ටිය මාළඹේ පුංචි කාර් නිවසට එනවා වාහන මිලදී ගන්න. ඉතින් ඒ නිසා විශ්වාසයේ වගකීම එක තමයි මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය වාහන විකුණන්නේ. අනිත් එක තමයි මකලෝ, දැන් මාළඹේ පුංචි කාර් නිවසේ තියෙන වාහනයක් අපිට බයක් සැකක් නැතුව අර හිතේ සැනසීමෙන් වාහනයක් ගන්න පුළුවන්. එතෙන්ට ගියොත් මොකද, එතන තියෙන හැම වාහනයක්ම හොඳට චෙක් කරලා තියෙන්නේ. මොකද විශේෂයෙන් ওই රෙජිස්ටර් කරපු වාහන ගන්න යනකොට තියෙන ප්‍රශ්නේ, අපි දන්නේ නැහැ ඒ වාහනේට මොනා වෙලා තිබ්බද කියලා. ඇක්සිඩන්ට් වෙලා තිබ්බද, වාහනේ එකලස් කරලා තිබ්බද, එතකොට වාහනේ චැසිය ඇද වෙලා තිබ්බද, අපි දන්නේ නැහැ. අපි ඒ ගැන දන්න කට්ටියක් නෙමෙයි. හැබැයි මාළඹේ පුංචි කාර් නිවසේ හැමදාම චෙක් කරනවා. අනිත් එක ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකේ තියෙනවා හොයිස්ටර්ස්, හොයිස්ටර්ස් වලින් වාහනේ ගාල උස්සර උස්ස හොඳට චෙක් කරනවා. චෙක් කළා තමයි වාහනේ මාළඹේ පුංචි කාර් නිවසේ විකුණන්න දන්නේ. ලීසින් පහසුකම් තියෙනවා. ඒවත් කරගන්න පුළුවන්. රක්ෂණ පහසුකම් තියෙනවා. එතකොට ඉන්ෂුරන්ස් පහසුකම තියෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාගන්න උනත් එතනින්ම අපේ වැඩේ කරගන්න පුළුවන්. තක්සේරු සේවා තියෙනවා. අනිත් එක තමයි අපිට නිදහසේ පහසුවෙන් ලේසියෙන් වාහනයක් ගන්න පුළුවන් එතෙන්ට ගිහිල්ලා. ඉතින් මම ඔබට කියන්නේ, බයක් සැකක් නැතුව හිතේ නිදහසෙන් ඔබේ සල්ලි වියදම් කරලානේ වාහනයක් මිලදී ගන්න යන්නේ. මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටිකනේ, ඒ ටික අපතේ යවන්න නැතුව ඔබට පුළුවන් හොඳ වාහනයක් මිලදී ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මාළඹේ පුංචි කාර් නිවසට යන්න වෙන ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

මේ අහන්නකෝ, සමහර සුපර් මාකට් වලට ගියාට පස්සේ හිතනවා දෙයියනේ, ඇයි මේ සුපර් මාකට් එකේ මං අඩිය තිබ්බේ? ඇයි මේකෙන් මං මෙච්චර කල් බඩු බහන්න ගත්තේ? ඇයි මේකෙන් එළවලු පළතුරු ගත්තේ කියලා සමහර සුපර් මාකට් වලට ගියාට පස්සේ හිතනවා. මොකද සමහර එළවලු පළතුරු එහෙම ඉක්මනට නරක් වෙනවා. ගෙදර ගෙනිච්ච විතරයි මෙන්න නරක් වෙලා. එතනදිමත් නරක් වෙලා අපි දැක්කේ නැහැ. සමහර වෙලාවට එක්ස්පයර් වෙලා තියෙන දේවල් හොඳ නැහැ. අනිත් එක තමයි සෑහෙන්න ගාන වැඩි, අපේ පර්ස් එකට තට්ටු වෙනවා. ඔය වගේ නොයේක් දේවල් නිසා සමහර සුපර් මාකට් දැක්කහම හිතෙනවා ආය නම් යන්නේ නැහැ ඔය පැත්තේ. නැත්තම් පළවෙනි පාර ගියාට පස්සේ හිතෙනවා අම්මෝ දැන් ඇති, ආය යන්නේ නැහැ, අපරාදි මම මේ සුපර් මාකට් එකට ගියේ කියලා. හැබැයි ඔයා කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් අනිවාර්යයෙන්ම හැමදාම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන දේවල් ටික ගන්න ඔයා යන්නේ කසාගල ග්‍රීන් සුපර් එකට. ඉතින් මොකද ඒකේ හොඳම දේ අඩුම මිලට දෙන තැනක්. විශේෂයෙන් කියන්න ඕනේ හොඳම දේවල් තියෙන එළවලු පළතුරු වෙන්න පුළුවන් අපිට. එදිනෙදා ජීවිතයේ ගෙදරට අවශ්‍ය කරන කුස්සියට අවශ්‍ය කරන දේවල් ටික අඩුම මිලට සහ හොඳම මිල ගණන් වලට අපිට මිලදී ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්. මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල මේ වගේ ප්‍රදේශවල නවතම ශාඛා විවෘත කරලා තියෙනවා. ඉතින් මං කියපු පැත්තේ නම් ඉන්නේ, මාතලේ නම් ඉන්නේ, පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න කසාගල ග්‍රීන් සුපර් එකට ඒ වෙනස අත්දකින්න. එතකොට අතුරුගිරිය තියෙනවා, කඩුවෙලක් තියෙනවා, කොළඹින් පිට ගත්තොත් නාරම්මල තියෙනවා, ගම්පලක් තියෙනවා. ඉතින් අලුතෙන්ම ශාඛා විවෘත කරගෙන යන ගමන් තියෙන. ඉතින් කසාගල ග්‍රීන් සුබ ඔබේ ජීවිතයට ඉතිරියක් අරන්ගෙන හොඳම වර්ගයේ සුපර් මාකට් එකක්. ඉතින් හොඳම දේ අඩුම මිලට ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ යන්න ඕන තැන මොකද්ද? අන්න හරි, කසාගල ග්‍රීන් සුපර්. දැන් වෙලාව මතක් කරන්නම් 5:50.

0: ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග
4: සුබ දවසක්. අලුත් වෙලා
5: පහසු වෙලා
6: තැකි වැඩි වෙලා
5: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
10: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩාක්. Live music, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
11: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. Keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777133.21 AOC smart performance trusted worldwide.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
14: හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම මිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
18: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
19: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
18: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
20: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
18: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
19: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
21: Big big dinumai bonanza bonanza.
22: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටර් වල ඇති Escort Dunkier.
1: 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: හවස 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු හෝමාගම ගින්නෙන් පස් දෙනෙක් කුමියයි. ළමාරෝහලෙන් හදිසි පණිවිඩයක්. සුජීවගෙන් අභියෝගයක්.
1: ඕනොට්ටුව කරන අනුකුමාර කරන්නේ. මම දේශපාලෙන් අයින් වෙනවා ජනවාරි මාසෙ කරොත්. මොකද කියන්නේ?
0: හිටපු රාජ්‍ය මාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට. යොපුන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනි.
2: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: කාරි මෙහෙම ඇවිදගෙන යනකොට වෙන්න පොල ඩුවර පාරයිට ප්ලේන් එක
1: මෝනව ප්ලේන් එක කදනවා
0: නුවර පාරයිනේ
1: මොකද්ද දෙයනේ මේ
0: මෙතෙට මක්කටද ප්ලේන් එක කියල කල්පනා කර එහෙම කල්පනා කර කර ඉන්න අයට අපි කියන හරි හරි හරි හරි කලබල වෙන්න කල්පනා කරන්න
1: අපි කියන්න අපි
0: කියන්න ඔයා කොච්චර කල්පනා කළත් ඕක මොකද්ද කියලා වාට හිතා ගන්න හම් වෙන්නේ නැහැ නිකන් බොරුවට නිකන් කල්පනා කරලා අපි මේ දන්නේ ඉඳ කියන්නේ ඕක මේ අර මෙයාලගේ වැඩක් අර මෙයාලගේ
1: මාළදේ පුංචි කණිවසේ
0: අන්න එයාලගේ වැඩක් ඕක ඒගොල්ලෝ හදාගෙන යන අලුත් ප්‍රොජෙක්ට් එකක් ඒ තමයි මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්
1: යස් යස් යස් ඒගොල්ලගේ අලුත් වැඩක් මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉතින් ඒක දැන් කරගෙන යන ගමන් තියෙන්නේ අනිත් එක තමයි අපිට ඒකේ නම විතරයි මේ වෙදි කියලා තියෙන්නේ ඉතුරු වැඩ ටික මොනවද කියලා ඒගොල්ලෝ සරින් සරේ අපිට අප්ඩේට් කරන්නම් කියලා කිව්වා ඒ කරන සැරේ අපි ඕගොල්ලන්වත් අප්ඩේට් කරනවා ඒක තමයි අපේ යුතුකම අනිත් එක තමයි ඉතින් මාළඹේ පුංචි කාල නිවස කියන්නේ වැඩක් කරොත් ඉතින් හරියටම කරන කට්ටියක් ඔයාලා වාහනයක් විකුණනවා කියන්නේ කස්ටමර් කෙනෙක්ට ඒක සුපිරියට හරියට ඒ මැච් එක ගන්න මොකද ඒගොල්ලෝ රෙජිස්ටර් කරපුවත් විකුණනවා නොකරපුවත් විකුණනවා ඉතින් ඒකද අර රෙජිස්ටර් කරපු වාහනයක් විකුණනකොට ඒගොල්ලන්ට තියෙන විකුණනකොට ඒගොල්ලන්ට තියෙන ලොකු වගකීමක් ඒ වගකීම ඒගොල්ලෝ ඉෂ්ට කරනවා කස්ටමර් කෙනෙක්ව ඒගොල්ලෝ අපහසුතාවයට පත් කරන්නේ නැහැ රවට්ටන්නේ නැහැ බොරු කියන්නේ නැහැ ඒගොල්ලන්ට හොඳම වාහන තමයි විකුණන්නේ ඉතින් වාහනේ ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලෝ හොඳටම තහවුරු කරගෙන තමයි මාළඹේ පුංචි කාල් නිවසේ වාහනයක් විකුණන්නේ ඉතින් හොඳ වාහන විතරයි එතන තියෙන්නේ ඔබට පුළුවන් හොඳ වාහන ගන්න යන්න හොඳම තැන මාළඹේ පුංචි කාල් නිවස අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම් පුංචි කාල් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්නේ පුංචි කාර් පාර මාළඹේ
2: Mmm.

සාගල ග්‍රීන් සුප එක ගැන මතක් කරන්න ඕනි. කලින් පැයදිත් අපි ඔබට මතක් කළා, ඔබට ගෙදර අවශ්‍ය කරන, ඔබේ ගෙදරට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න යනවා නම් කුස්සියද අපි උයන්න ඕන කරන කුළු බඩු, එතකොට ලුණු අනම් මනන් නේද? උයන්න මොනවද ඕන කරන්නේ? එළවලු, පළතුරු, අනම් මනන්, ඔය ගෙදරට ඕන කරන අත්‍යවශ්‍ය දේවල් ටික තියෙන්නේ. අන්න ඒ දේවල් ටික ගන්න අනිවාර්යයෙන්ම යන කසාගල ග්‍රීන් සුප් එකට. ඒකේ තියෙන හොඳ දේවල්, හොඳ බඩු භාණ්ඩ තියෙන්නේ, හොඳ එළවලු පළතුරු තියෙන්නේ, හොඳ ග්‍රොසරි අයිටම් තියෙන්නේ. අනිත් එක තමයි ගාන පැත්තෙන් ගත්තොත් මාර සාධාරණයි. අපිට හිතේ හැටියට ඕනම දෙයක් මිලදී අරගෙන අර පර්ස් එකට තට්ටු වෙන්නේ නැති වෙන්න, පර්ස් එක ගොඩක් හිස් කරන්නේ නැති වෙන්න සාධාරණ මිල ගණන් වලට තමයි කසාගල ග්‍රීන් සුප් එකේ අපිට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි හොඳම බඩු භාණ්ඩ, හොඳම දේවල් තියෙනවා වගේම තමයි මේකේ ගාන ගැන අපි දැන් කලින් කතා කරා වගේම හොඳ ගානක් තමයි තියෙන්නේ. අඩුමිලට ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඒගොල්ලන්ගේ නවතම ශාකා විවෘත කරලා තියෙනවා. මම ඒ ටික ඔබට කලිනුත් මතක් කරලා, දැනුත් මතක් කරන්නම්, මතක් කරන්නම්. මාතලේ පැත්තෙන් නම් ඉන්නේ ඔබ. අනිවාර්යෙන් මාතලේ තියෙනවා කසාගල ග්‍රීන් සුප් එකක්, අතුරුගිරියෙත් තියෙනවා, මුල්ලේරියාවෙත් උන් අලුතෙන් දාලා තියෙනවා. නාරම්මල පැත්තේ ඉන්න කට්ටිය කුරුණෑගල, නාරම්මල කුලියපිට ඔය පැත්තේ ඉන්න කට්ටිය නනම් යන්නේ පැත්තේ නාරම්මලක් තියෙනවා කසාගල ග්‍රීන් සුප් එකක්. ඊට පස්සේ ගනේ මුල්ල, ගම්පල, මේ වගේ දිවයින පුරා මේ වෙද්දි කසාගල ග්‍රීන් සුප් නවතම ශාකා විවෘත කරගෙන යනවා. ඉතින් හොඳම දේ අඩුම වලට ලබා ගන්න ඔබ යන්න ඕන හොඳම දන තමයි කසාගල ග්‍රීන් සුප් කියලා. කියන දැන් වෙලාව මතක් කරා නම් හවස 6යි විනාඩි 15යි.

0: ශිල්පී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි, ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි, මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි, ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
9: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768 823 444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
12: Big big dinumai bonanza bonanza.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Light වල ඇති Escort Dunkier. 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: නෝලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නෝලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
15: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: ladang.
1: මකලෝ, මම නම් ෆුට්බෝල් මැච් බලන්නේ ශ්‍රී ලංකාවේ ටීම් එකක් ගිහින් සෙල්ලම් කරද්දි විතරයි. එතකම් බලන්නේ එකතකම් ඒ එක එක වීඩියෝ බලලා ඉන්න.
2: ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට
1: ක්‍රීඩා කළොත්
2: අන්න එදාට ඔයා ෆුට්බෝල් බලනවා.
1: එදාට තමයි සැන්ඩි ෆුට්බෝල් බලන්නේ.
2: රයිට්. මෙන්න චැලෙන්ජ් එක ලංකාවේ පාපන්දු කණ්ඩායමට. සැන්ඩි වගේ සුවිශිෂ්ට ක්‍රීඩා ලෝලියෙක්ට ෆුට්බෝල් මැච් එකක් පෙන්වන්න නම් ඕගොල්ලෝ කොහොම හරි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්න ඕනේ. මං කියන්නේ මේකම ඇති අපේ ටීම් එක මොටිවේට් වෙන්න ෆුට්බෝල් දාලා දුවන්න. මං හිතන්නේ ඕක තමයි.
1: මේක අහගෙන කොහොමද කට්ටිය සෙල්ලම් කරන්නේ?
2: නෑ, මං හිතන්නේ ඔයා ඔක කලින් කියලා තීරවත් දැන්නේ කොහරි කාටරි යාළුවෙකුට හරි කියලා ෆුට්බෝල් ටීම් එකට ආරංචි වෙලා ඇති. ඒකයි ඒගොල්ලෝ කෝභරි කරලා වර්ල්ඩ් කප් නොයන ගානටම සෙල්ලම් කරන්නේ. ඊට පස්සේ ඔයා බලන්න පටන් ගත්තොත් ෆුට්බෝල් මේ අප්පච්චියේ පාපද්දු ක්‍රීඩාවට ගහන්න ඊට වැඩිය ලොකු හෙනයක් නෑ කියලා අපේ කණ්ඩායම ඔයාගෙන් පාපන්දු ක්‍රීඩාව බේරගන්න තමයි
1: ගලව ගන්න
2: තමයි මේ ලෝක කුසලානයට සහභාගි නොවී ඉන්නව ඇත්.
1: මකලෝ, එහෙම නෙවෙයි. ඉතින් ආස නැද්ද ලොකු වර්ල්ඩ් කප් එකකේ තින්නේ? ෆුට්බෝල් කියන්නේ මුළු ලෝකයක් බලන එකක්නේ. ලංකාවත් මෙහෙම සෙල්ලම් කරනකොට
2: ආසයි. ඇත්තටම අපේ කණ්ඩායමට පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වෙන්න අවස්ථාව හම්බෙනවා නම් ඒක
1: That's my boy.
2: ඒක හරි ෂෝක්. ඉතින් කවද හරි අපිට අපි බලමුනේ අපිට හැරමිට්ටෙන් ඇවිල්ලා ඈ වයසට ගිහිල්ලා මෙහෙම එල්ලිච්ච ඇහිපියන් අත් දෙකෙන් උස්සලා අපේ ටීම් එක මේ සැරේ වෝල් කප් ගහයිද කියලා කියන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රයිට්. එහෙනම් ඔය ඇති ඒ ප්‍රාර්ථනාව හොඳයි. තව අවුරුදු 4කින් 2030 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක පැවැත්වෙනකොට අපි ෆුට්බෝල් ගැන කතා කරමු.
1: එතකොට අපි දෙන්න ෆුට්බෝල් ගැන බලලා හොයලා
2: හොඳට
1: ගෙරගෙන
2: ඇවිල්ලා කතා කරයි. මම දන්නවද ක්‍රීඩා ගැන දන්න තරම ඉතින් දවස් දෙක තුනේ එක් දින තරග ඒ වගේ වැඩ කියන්නේ.
1: ෆුට්බෝල්
2: ඉවර වෙන්නේ දාට තමයි.
1: රයිට්. ඕකේ හෙඩම් මෙව.
2: යා.
1: මම සැන්ඩි.
2: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හෝමාගම ගින්නෙන් පස් දෙනෙක් කුමියයයි. ළමාරෝහලෙන් හදිසි පණිවිඩයක්. අධිකරණ ඇමතිටෙරෙහි විශ්වාස භංගය කතානායකට. හිටපු රාජ්‍ය මාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට. යොපුන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනී.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111788666
1: හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඇති වූ ගින්නෙන් පස් දෙනෙක් කුමිය ගොස් තිබෙනවා. පිලිස්සුම් තුවාල සහිතව ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබුණේ කර්මාන්ත ශාලාවේ තුන්වන මහලේ තිබියදී. ගින්න හටගෙන තිබුණේ යතුරු පැදි හිස්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් තුළයි. පෙරවරු 9:45 පමණ ගින්න ආරම්භ වී ඇති බවයි ගිනි නිවීමේ නිලධාරීන් සඳහන් කළේ. ගිනි නිවීමේ කණ්ඩායම් ලගාවන විටත් කර්මාන්ත ශාලාව තුළ ගින්න පැතිර ගොස් තිබුණා. ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය පැවති ප්‍රදේශයේ ගින්න පැතිර ගොස් තිබී බවයි ගිනිනිවීමේ නිලධාරීන් පැවසුවේ. ගින්න මැඩ පවත්වා ඇත්තේ හොරණ නගර සභාව, කෝට්ටේ මහනගර සභාව, කොළඹ මහනගර සභාවේ ගිනිනිවීමේ රථ යොදා ගනිමින්. මියගිය පුද්ගලයන්ගේ සිරුරු හමු වූ ස්ථානයට ළඟාවීම අපහසු වී තිබුණේ ගින්නෙන් එම ස්ථානයට දැඩි අලාභ හානි සිදුව තිබීම හේතුවේ. මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීද කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළා. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ගින්න සිදුව ස්ථානයට කැඳ වූ බවයි පොලිසිය සඳහන් කළේ. ගින්න හටගත් අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ සිටි පුද්ගලයෙකු පළ කළේ මෙවන් අදහසක්.
2: කට්ටිය ඔක්කොම පස්සට යන්න කියලා හිටපු කට්ටිය මේ පැත්තෙන් මං ඇදගෙන ආවා. එයා එයාත් එක්ක අර පැත්තේ දොරක් තියෙනවා, එතනින් ගියාද
1: දන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ නිලධාරී එන්.ඩී. ලියනගේ සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
3: 10 වෙනකොට තමයි අපිට මේ ගිනි කැඳීම ආවේ. 11 විතර වෙනකොට අපි ගින්න මැඩපැවතුවා. ඉතින් මුලින්ම කිව්වේ දෙන්නෙක් හිටියලා ඉන්නයි.

0: නියට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, බන්ධනාකාරවල යටිතල පහසුකම් සංවර්ධනය හා තදබදය අඩු කිරීම යන කාර්යයන් වගකීම් සහගතව ඉටුකර නොමැති බව අවධාරණය කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණා. මේ අතර බන්ධනාකාරවල ඇතිවන ගැටුම් පාලනය කිරීම සඳහා කැරලි මර්ධන ඒකක යෙදවීම සඳහා මේ වන විට තීරණය කර ඇති බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාකාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් බන්ධනාකාර අයත් සියලු පොලිස් තහන දැනුවත් කර ඇති බවයි. බන්ධනාකාරවල විටින් විට ඇතිවන කැරලි මර්ධනය කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද කොමසාරිස්වරයා සඳහන් කළා. උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව හදිසියේ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: කවදාකවත් විනිසුරුවරුන්ගේ වයස වැඩිවීම ගැන මෙහිදී කතා වෙලා නැහැ. ඒ වෙලාවේ අපි සියලු දෙනාම ඇත්තටම ඒක ලොකු සර්ප්‍රයිස් එකක් අපිට. අපිට මේ හදිස්සිය තමයි විශේෂයෙන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද මේ තියෙන හදිස්සිය? අනවශ්‍යද අපේ වැටුණු ප්‍රශ්නයක්? අභියාචනාධිකරණයේ තියෙන ඒ පුරප්පාඩු හතරත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන ඒ පුරප්පාඩු හතරත් ඇයි පුරවන්නේ නැත්තේ? මම දැනුමනො මට නම් ඒක තේරෙන්නේ නැහැ. විවස්ථාවේ ඕනම වගේ තිය. අර 3-2 බලය හරහා වෙනස් කරේ ප්‍රතිදී. එහෙම ආණ්ඩු එහෙම කරන්න පටන් ගන්න. එතකොට හරි බයනික තත්ත්වයකට මත් වෙනවා. අනිත් එක සාමාන්‍යයෙන් අපේ රටේ සම්ප්‍රදායක් තියෙනවා. ඔහොම ලොකු වෙනසක් කරනකොට මනි ඉලෙක්ෂන් එක වෙලාවෙම ජනතාවට පොරොන්දු වෙනවා. අපි මෙහෙම දැන් කරන්නේ. එතකොට ඊපස්සේ උසාවිය හරහා බින්දු කරනවා මේ කරන්න පුළුවන්ද බැරිද? ඒ වගේ අවස්ථාවකුත් මෙතන නැහැ.
0: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස ඉහළ නැංවීමට පියවර ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කර තිබුණා. ඒ ලිපියක් යොමු කරමින් ඊට අදාළ විවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙසද එම සංගමය ඉල්ලා තිබුණා. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය අපේක්ෂා කරනුයේ මේ වන විට අධිකරණවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
2: ශ්‍රේෂ්ඨාධිකරණ විෂකරුන්ගේ සිට අග්‍ර විෂකරුවාගේ සිට මහේස්ත්‍රාත් අධිකරණ විෂකරුන් දක්වා වයස වැඩි කිරීම සම්බන්ධ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ සියල්ලම සලකා බලමින් ඉන්න මේකේ අවසාන පරමාර්ථය බවට පත් වෙන්නේ උසාවිවල ගොඩ ගැහලා තියෙන නඩු ඉක්මන් කළා ජනතාවට පහසුවක් සහනයක් සැලසීම සහ අධිකරණයේ නීතිය සම්බන්ධ විශ්වාසතාවුරු කිරීම. අධිකරණ මාත්‍යංශයෙන් වාර්තාවක් අපි කැඳවනවා. ඒකත් එක්ක මේ අදහස් දැක්වීම කරන්න පුළුවන්.
0: මේ අතර උපරිමාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන්නේ නම් තමන් දේශපාලනයේ නිවත්වන බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: අපි අභියෝගයක් කරන්න පුළුවන් නම් දෙසැම්බර් 5න් පස්සේ කරන්න. නෑ මං කියන්නේ දිනයක් මම දෙනවා. දෙසැම්බර් නැත්තම් ජනවාරි මාසේ කරන්න කියලා අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඕනම නම් කරන්නකෝ කාර්ක සභාවකට දාලා ජනවාරි මාසේ. ඕන ඔට්ටුව කරන අනු කුමාර කරන්නේ. මම දේශපාලනේ අයින් වෙනවා ජනවාරි මාසේ කරොත්. මොකද කියන්නේ? ජනවාරි මාසේ කරොත් මේ දික්කිරීම අභියෝගයක් මම ඉදිරිපත් කරනවා. හොර නැත්තම් හොර ඩීල් එකක් නෙවෙයි නං. මේක තමන් හරි මේ ස්වේච්ඡාවෙන් නම් කරන්නේ අනු කුමාර හරි ස්වේච්ඡාවෙන් ගොඩක් ඒවල් කරන්නේ. මම දේශපාලනේ අයින් වෙනවා ජනවාරි මාසේ කරොත්. දැන් ජනවාරි මාසේ මන්ත්‍රීගමෙන් ඔක්කොම අයින් වෙනවා.
0: රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව සිදු කළ විමර්ශනවල වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ ප්‍රේෂණ මත විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ 2022 මැයි පළමුවනදා සිට 2023 වසරේ සැප්තැම්බර් 15 වනදා දක්වායි. ඒ පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අනුමැතිය හිමි වුණා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව සිදු කළ විමර්ශනවලට අදාළව සභාගත කළ වාර්තා මගින් හඳුනාගත් සිද්ධි යොමු කිරීමට අනුමැතිය හිමි වුණේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතයි. ජාතික මැණික්හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳ විමර්ශන වාර්තා ඊට ඇතුළත්. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කටයුතු කඩිනමින් සිදුවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් පී පෙරේරා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: LTT

0: වාදේ හා සම්බන්ධ පැනැත්තෙකුට අපනියම කිරීමේදී අධිකරණය සඳහන් කළ තිබුණා දීර්ඝ කාලයක් නඩු නැතුව මේ පනත යටතේ රඳවා තිබීම තාම බරපතල තත්වයක් මානව හිමිකම් උල්ලංඝනයක්. ඒ නිසා පනතේ මොනවා තිබුණත් ඉතා සුවිශේෂ කරුණක් වශයෙන් සලකලා ඒ තැනැත්තාට අප ලබා දෙනවා කියන කාරණය. ඒ නිසා මේ පනත සම්මත කිරීමට තව කල් ගත වෙන නිසා දැනට නඩු නැතුව චෝදනා නැතුව අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සියලු දෙනාටම අප පිට නිදහස් කිරීමට හෝ ඔවුන් නිදහස් කිරීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවද කියන කාරණය මම දැනගන්න කැමතියි.
1: අප ඔවුන්ට ලබා ගන්න බාධාවක් නැහැ. එය මහාධිකරණය හරහා කරන්නේ. ඒ අප ඉල්ලීම ඔවුන්ට ආකාරයට කරන්න පුළුවන්. ඒකට රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නෙ නැහැ. මොකද අධිකරණයේ ස්වාධීනව කටයුතු කරන්නේ. මේ පනත හවුස් කිරීම නම් වේගවත් සිදු වෙන බව කියන්නට ඕන.
2: නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට ගෙන ඇති පියවර පිළිබඳ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා යොමු කළ පැනයට පිළිතුරු ලබා දීම අධිකරණ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා.
0: මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අරන්ගෙන රාජකාරිය ඔබතුමාට පැවරලා තිබුණත් ඔබතුමා දැනට මොනවද තියෙන ප්‍රගතිය? කවද්ද අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරන් එන්නේ?
1: ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇහිමේදී ස්ටෑන්ඩින් ඕඩර් සහ රීති තිබෙනවා. ඒක අජිත් පෙරේරා මන්ත්‍රීතුමා නොදන්නවා නෙමෙයි. නමුත් හැමදාම උදේට ඔහුගේ Facebook page එකට අවශ්‍ය voice cut එකට තමයි ඔක අහන්නේ. ඒ නිසා මා ගෞරවයෙන් කියනවා 33 එක වගන්ති යටතේ මගේ ඒකට උත්තර දෙන්න බැඳිලා නැහැ. ඔබතුමා voice cut එක දාගන්න.
2: ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි විමසීමක් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින්. ඊට ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර සහ සභානායක මාත්‍ය බිමල් රත්නායක ප්‍රතිචාර දැක්වුවා.
3: ආයන්න ප්‍රශ්නේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් කවරේ? ඉතින් නම් ටික දෙන්න පුළුවන් කමක් තියෙනවා. නයි අරින් නැතුව ඉන්න පාඩුවේ.
4: මම හිතේ ඔබත් පරිණත දේශපාලනයක් කියලා. මේක තේරුම් ගන්න. මටත් බලනකොට මට වැරදිලා තියෙන්නේ. ඔබතුමා තේරුම් ගන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනකොට දෙන්න පුළුවන් විදියක් තියෙනවා.
3: ගරු අදානායකතුමා, මම ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ඇහුවේ. මේකේ තියෙන එක මට කියන්න කියලා කියන්නේ.
5: මේ නාඩගමක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා.
3: මේ තමන්ගේ මියගිය නායකයාගේ ආදරණීය බිරිඳ සහ දරුව ටික රැක බලා ගන්න වැඩපිල්ලක් හදා ගන්න නැද්ද?
4: ඒක අපේ ව්‍යාපාරයේ පක්ෂේ වැඩක්. ඔබතුමා කලබල වෙන්න එපා. අපි ඒක බලා ගන්නම්.
3: මේ විජේවිර මැතිතුමාගේ ඝාතනය පිළිබඳ. මොකද ඒකට සම්බන්ධ වෙච්ච අය ඔබතුමාලත් එක්ක ඇවිල්ලා පොලිතල් පහන් දාලනවා අපි දැක්කා. මේ විජේවිර සහෝදරයාගේ ඝාතනය පිළිබඳව කිසියම් විදියකට සොයා බැලීමක් කරලා ඒක කරපු අයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවද? කිසියම් විදියකට පරීක්ෂණයක් ඒ සම්බන්ධව කරනවද?
6: එතුමාට ඒක දැනගන්න ඕන නම් එතුමාගේ පක්ෂ රැස්වීමේදී නායකකෙන් අහුවම හරි.
2: අතුරු ප්‍රශ්නයක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩි කාලයක් ලබා ගැනීමත් සමග ඇති වුණේ උණුසුම් තත්වයක්.
4: නමුත් ඒ කාලේ ඔබතුමා රටේ හැමතැනම ගියා. මම මහ ඇමති කාලේ ඔයා බදුල්ලටත් ආව එකද? ඇවිල්ලා මාත් හම්බුණා. එව්වේ සමන්ත විද්‍යාලත්න ඇමතිතුමා. ඒ කාලේ 2005 කුෂිකර්ම ඇමති ඇවිල්ලා අනුර කුමාර දිසානායක ඔබතුමාලාගේ ජනාධිපතිතුමා. කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ලොකෝ ඒ කාලේ 2005 පිට ගිහිලා තියෙනවා රැස්වීම වලට. අනුර කුමාර දිසානායක මහත්තයා අපේ ඇමති එතකොට. ඊ වලට වෙලා තියෙන දේ පේනවනේ ඉන්දියාවෙන් ගෙනල්ලා ගෙනල්ලා. හරිනම් මේකේ බෝඩ් පුච්චන්න
5: ඕනේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න.
4: බෝඩ් පුච්චන්න ඕනේ මේ වෙළඳ ඇමතිගේ. අයිසක මිනිසු දෙන්නේගේ බෝඩ් පුච්චන්නේ.
5: දැන් ඔබතුමාට
2: ගොවීන්ට ආණ්ඩුව පිළිබඳ පැහැදීමක් පවතින බවයි නියෝජ්‍ය මාත්‍ය රාමල් කරුණාරත්න කියා සිටියේ.
7: ගොවි බිම්මල මම දැනුත් යනවා. ඔබතුමාගේ දිසිකේටත් පහුගිය දවසේ ගියා. මේ ජයවර්ධන ඇමතුමත් එක්කමයි ගියේ. ගොවින් හමු වුණා. ඒ නිසා කියන විදිහේ ගැටලුවක් පොදු ගොවි ජනතාව අතරේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ගොවි ජනතාව තුළ කලින්ටත් වඩා පිළිගැනීමක් ඇත්තරම අපකලේ තිබෙනවා. ඒක තමයි ඇත්ත තත්වය.
2: මහා භාණ්ඩාගාරයේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව අනාවරණ කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
8: සිම් බැංක් ඔෆ් ඉන්දියා එකට ඒ වගේම එක්සත් රාජධානියට ඇමරිකන් ඩොලර් ලක්ෂ 12කුත් ජර්මනියට යුරෝ ලක්ෂ 40කුත් ඒ වගේම බෙල්ජියමට යුරෝ 60000කුත් තාමත්ම වංචා සහගතව යැවීමේ ඒ තොරතුරු ලබා දීමේ බරපතල වරදවල් ගණනාවකුත් සිදු වෙලා තිබෙන මොහොතක සෙන්ට්‍රල් බැංක් එක සතුව තිබුණු වගකීම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට PDMO එකට මාරු වෙනකොට ඔබතුමන්ලා හරියාකාර ක්‍රමවේද වැඩපිළිවෙල ඔපරේටින් ප්‍රොසීඩියස් ටික සාපනය නොකිරීම තුළ ඇත්ත වශයෙන්ම අපේ රටට ඩොලර් ලක්ෂ 25ක් අහිමි වුණා. ඉතින් මම අහන්න කැමතියි ඇයි ඔබතුමා මේ සත්‍ය පිළිනොගන්නේ? ඒ වගේම මම අහන්න කැමතියි ඇත්ත වශයෙන්ම මේකට වග කිව යුත්තේ කවුද කියන එක පිළිබඳව ප්‍රශ්න කරනකොට ඔබතුමා උත්තරයක් දුන්නේ නැහැ. කවුද මේකට වග කිව යුත්තේ?
2: සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුවන බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ.
9: කිව තවත් රටවල් වලට අදාළ මුදල් ගෙවීමක් යැවීමක් පිළිබඳව ඇත්ත වශයෙන්ම එහෙම කිසිදු වෙනත් රටවලට මුදල් ගෙවීමක් සිදු වෙලා නැහැ. නමුත් මේ දැන් වාර්තාවලදී ඉදිරිපත් කළ තියෙන කොප්පේ වාර්තාවෙත් පවා තියෙන්නේ සයිබර් අපරාධයක් බව මේක වාර්තා වෙලා තියෙනවා. ඒතකොට සයිබර් අපරාධයකදී කරුපක්ෂ නායකතුමනි ඒකට ආවට පස්සේ විවිධ ආකාරයට උත්සාහයන් දරලා තියෙනවා. නමුත් කිසිදු ආකාරයක වෙනත් රටකට මුදල් ගෙවලා නැහැ. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට මේ වගකීම් මාරුවීම නිසා මත්තම් මාරුවීමේදී ඇතිවෙච්ච අඩුපාඩුව වගකීම් පැවරීමේ නිසා මේ සිදුුණයි කියලා කිසිදු තැනක කිසිදු වාර්තාවක ලියලා නැහැ. තාමත් මේ පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් යනවා.
2: තමන් අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලී ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. පෙත්සම කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු ඉදිරිපත් කළා. ඔහු පැවසුවේ ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව 2016 වසරේදී පෙත්සම්කාර සුරේෂ් සලේ යුධ හමුදා බුද්ධි බලකායේ අධ්‍යක්ෂවරයා ලෙස ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කර තිබූ බවයි. සිරියාවේදී එල්ල කෙරෙනු ගුවන් ප්‍රහාරයකින් IS සංවිධානයට සම්බන්ධ බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තිබුණා. පසුව එම සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව යුධ හමුදා බුද්ධි බලකාය විමර්ශනයක් සිදු කළ බවයි නීතිඥවරයා සඳහන් කළේ. ඔහු පැවසුවේ සුරේෂ් සලේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු කැමැත්ත පළ නොකළ බවයි. අසාද් මෞලානා නැමැති වරින්තුකරු කැදවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම වැරදි ක්‍රියාවක් බවද නීතිඥවරයා සඳහන් කළා. 2018 වසරේ පෙබරවාරි මස දිනක සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම අතර හමුවක් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු වූ බව අසාද් මෞලානා ප්‍රකාශ කර තිබූ බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ. ඔහු පැවසුවේ මෙය අසත්‍යක් බවත් එම අවස්ථාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ රැඳී නොසිටි බවයි. පුරා දින 7ක් පැවති පෙත්සම්කාර පාර්ශවයේ දේශන අද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අවසන් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. අදාළ මූලික විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට නියම කළා. ඩෙංගු වසංගත තත්වයේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමාරෝහලින් දෙමාපියන් වෙත හදිසි දැනුම් දීමක් සිදු කර තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පැවසුවේ ඩෙංගු හේතුවෙන් රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. මෙම දැඩි තදබදය මධ්‍යයේ වුවද දරුවන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා දෙමාපියන් සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා දරුවන් රෝහල වෙත රැගෙන එන සෑම අවස්ථාවකදීම ලියකියවිලි 5ක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු බව රෝහල් අධ්‍යක්ෂවරයා දෙමාපියන්ට දැනුම් දී සිටිනවා. පුද්ගල සෞඛ්‍ය අංකයේ හෝ බාකෝඩ් කාඩ් පද, ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත, ඖෂධ හෝ ආහාර ආසාත්මිකතා පිළිබඳ විස්තර, සායනික සටහන් පොත් සහ රෝහලින් පිටවීමේ කාඩ් පත හෝ රෝග විනිශ්චය කාඩ් පත එම ලියකියවිලි අතරට ඇතුළත්. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 77028 දෙනෙක්. ජූලි මාසයේ ගත වූ දින 20 තුළ පමණක් ඩෙංගු රෝගීන් 21650 දෙනෙකු වාර්තා වුණා. ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියේ කොට්ටාෂ සංඛ්‍යාව 162ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.
10: තවමත් මේ රෝගීන්ගෙන් 50%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන බස්නාහිර පළාතේ. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ තුල ඉතා වේගෙන් මේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හෙළෙමින් පවතිනවා. මොකද දැන් කොළඹ ගම්පහ ඇරෙනකොට මේ වෙනකොට රට ඇතුලේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින මාතර දිස්ත්‍රික්කය. ඒතකොට අපි දිගටම කියනවා මේ රටාවන් මේ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය තීන්දුව తీරන ගැනීම වැදගත්.
2: ඩෙංගු මදුරු කීටයන්ගේ බිත්තර උපයෝගී කරගනිමින් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන පැවසුවා.
11: ඩෙංගු මදුරුවන් EDC ඊජිප්තුවයි සහ ඇල්බපික්ටස් මදුරුවන් බිත්තර දාන්න එන ස්ථාන අපි සකස් කරනවා. උන්ට බිත්තර දැමීම සඳහා නිවාස ආශ්‍රිතව පහසුකම් තලස්සලා අපි ඒකට කියන්නේ ඕවි ට්‍රැප් කියලා උගුලක් අපි සකස් කරනවා. ඕවි ට්‍රැප් මේ ඕවි ට්‍රැප් උගුලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මදුරුවා බිත්තර දානවා. බිත්තර දානකොට අපි මේ බිත්තර අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා මදුරු කීපය වෙන්න කලින්. අපි මේ බිත්තර අපිට නැවත රසායනාගාරය තුල අපිට සකස් කරලා වැඩුණු මදුරුවන් හදලා අපිට පුළුවන් වෙනවා පරිසරයේ දූමායනය කරන දූමායනයට ඔරොත්තු දෙනවද දූමායනය කියන කෘමිනාශක වල ගුණාත්මක තත්ත්වය බලන්න ඒ මදුරුවන් යොදා ගන්න පුළුවන් වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මදුරුවන් පාලනය කිරීමේ ක්‍රමවේදයක් විදියට අත්හදා බැලීමක් වශයෙන් නියදි ව්‍යාපෘති අපි හේමු ව්‍යාපෘති විදියට අපි ක්‍රියාත්මක කිරීමට දැනට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකෙදී අපිට වාසියක් වෙනවා අපිට මේ සඳහා යන වියදම ඉතාම අඩුයි.
2: ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා සඳහා දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති නව බස් රථ 600 වෙනුවට වායු සමනය කරන ලද වඩා සුවපහසු බස් රථ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 14,400ක්. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග 60ක් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. දේවාලයක බස්නායක නිලමේවරයෙකුට ලද බව පැවසෙන තර්ජනාත්මක ඇමතුම පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට සූදානමින් සිටින බව පොලිසිය පවසනවා. දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශනය සිදු කිරීමට සූදානමින් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල සඳහන් කළේ. ඊට අදාළ හඬපටේ සංසරණය වන්නේ සමාජ මාධ්‍ය තුලයි. ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු බව පවසමින් පුද්ගලෙකු විසින් අදාළ නිලමෙවරයාට තර්ජන කර තිබුණා. මේ අතර චීන ජාතිකයෙකු සතු රුපියල් කෝටි 2ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය මාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවටගෙන ඇත්තේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මතයි. අමරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් අත්හිටවන තෙක් හෝමු සමුද්‍ර සන්ධිය වසා තබන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන ෆාර්ස් පුවත් සේවේ සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ පවතින බවයි. ආරක්ෂක තත්ත්වය සහ ජාතික අවශ්‍යතාව මත පමණක් එම සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම හෝ වසා තැබීම සම්බන්ධ තීරණය ගැනීමට නියමිතයි. මේ අතර ජෝර්දාන හමුදාව නිවේදනය කළේ ඉරානයෙන් එල්ල වූ මිසයිල 3ක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කළ බවයි. එම ප්‍රහාරවලින් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් සිදුව නොමැති බව ජෝර්දානය ප්‍රකාශ කළා. ජෝර්දානය සැලකෙන්නේ අමරිකානු ගුවන් යානා විශාල වශයෙන් රඳවා ඇති රටක් ලෙසයි. ඉරානයෙන් එල්ල වූ මිසයිල කිහිපයක් සාර්ථකව විනාශ කළ බව බහරේන ආරක්ෂක හමුදාවද නිවේදනය කළා. මලල ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ධාවන ශූර යුපුන් අබේකෝන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. තමන්ට සහය දැක්වූ ක්‍රීඩා ලෝලීන්ට ස්තුතිය පළ කරන බවයි ඔහු සඳහන් කළේ. යුපුන් අබේකෝන් පැවසුවේ ක්‍රීඩා කිරීමට තවත් කාලය ඉතිරිව තිබියදී තමන්ට සමුගැනීමට සිදු වූ බවයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවද ඔහු සඳහන් කළා. යලි සිරස්තල හෝමාගම ගින්නෙන් 5 දෙනෙකු මිය යයි. ළමා රෝහලින් හදිසි පණිවිඩයක්. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය කතානායකට. හිටපු රාජ්‍ය මාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට. යොපුන් මලල ක්‍රීඩා පිටියෙන් සමුගනී. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවාය. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
12: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: බලුත් අපි හත් රටේ අපි ගොඩේ. ඔව්. හැබැයි වර්ණ අපි හරිම වැදගත් විදිහට ජීවතුන් මිනිස්සු හරිද?
2: ලංකාවේ මේ දවස්වල ගොඩක් ෆේමස් ෂෝ ඩ්‍රාමා සීරීස් එකක් තමයි හිතට වැටුන මිසයිල.
3: නමත් හරි අමතුයිනේ. ඉතින් අපි ඒ ගැන ඩිරෙක්ටර් සචිත්‍ර රාහුබද්දගෙන් ඇහුවා.
4: මේ වැටුන මිසයිල කියන්නේ මම ලංකාවේ විවිධ නාට්‍ය උළෙලවල් වලට කරපු කෙටි නාට්‍ය කීපයක්. මේවා එකතු කරගෙන මම අතරම කල්පනා කරනකොට මේ මොකද්ද දාන නම කියලා මේ පිළිබඳ කතා සංකල්ප මගේ හිතේ පුපුරා ගියපු ඒවා. හරියට මිසයිල වගේ පුපුරා ගියපු ඒවා. ඒක නිසා තමයි මම මේකට මේ හිතට වැටුණු මිසයිල දාන්න තියෙන්නේ.
2: මේකතුලේ ඩ්‍රාම කීයක් තියෙනවද? කවුද ඇක්ට් කරන්නේ?
4: පළවෙනි නාට්‍ය කැපනම්, දෙවෙනි එක තියෙන දෙමලානම්, තුන්වෙනි එක උත්පලවන්නා, හතරවෙනි එක රත්මල්යහන. මේකේ දෙමලානම් නාට්‍ය රඟපානවා ඉසුරංග ජයකුමාර, උදිතලියන. දෙවෙනි නාට්‍ය ප්‍රසන්නජිත් අබේසූරිය, හසිත් පෙත්තසිංහ. තුන්වෙනි නාට්‍ය උත්පලවන්නා නාට්‍ය, ඒකේ උමා අසේනි සහ චානක උදාර. හතරවෙනි නාට්‍ය රත්මල්යහනක සටපි, ඒකේ බුද්ධික රණවීර සහ දේශාන් දිමේෂ් තමයි රඟපාන්නේ.
3: New generation එක මේ series එකට ගොඩක් කැමති නේද?
4: අරුණයා කේන්ද්‍ර කරගත්ත කාරණා ටිකක් තමයි මේවල හුඟක් වෙලාවට දිගහැරෙන්නේ. ඒක නිසා මේකට ඇත්තම නව પરම්පරාවේ ආකර්ෂණයක් නාට්‍යයට තියෙනවා.
2: දැන් කවදද අපි drama එක බලන්නේ?
4: ළඟදීම අපි එනවා නුවරට. මහනුවර කරලිය රඟහලට අපි එනවා. ජූලි 25 සවස 3:30ට සහ 6:30ට. ඊට පස්සේ දැනට අගෝස්තු 22 සවස 3:30ට සහ 6:30ට මොනවාගල පුස්තකාර සේවනාගාරයේ අපි එනවා. ඒ වගේම සැප්තැම්බර් 27 සවස 3:30ට සහ 6:30ට බොරැල්ල
0: Talk of the town.
2: Action scenes නැතුව action ගන්න හැටි බලන්න. ඇත්තම ලෝකේ heroes ගැන හැදුණු The India Story movie එක බලන්න.
3: මේ සතියේ movie එක release වෙනවා. ශ්‍රේයස් තල්පඩේ, කාජල් අග්‍රවාල් තමයි මේ මූවි එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ. ඩිරෙක්ට් කරන්නේ චේතන් ඩීකේ.
2: ඉන්දියාවේ පරිබෝධනාශක කම්පැනිස් කිහිපයක් අතර ඇති වුණු සිද්ධියක් ගැනත්, පවර් එක, කරප්ෂන්, පොලිටික්ස් එක සාමාන්‍ය ජනතාවගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
3: ලොකු ෆයිට් සීන්ස් නැති වුණත් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කොහොමද තීන්දුව తీරන ගන්නේ කියලා මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන්.
0: Talk of the town.

0: ව්‍යායාම කරන්න දවසේ හොඳම වෙලාව මොකද්ද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: ව්‍යායාම කරන්න දවසේ තියෙන හොඳම වෙලාව මොකද්ද කියලා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අවිවේකී පුද්ගලයන්ට මේක ඉතාම වැදගත්. මේ සඳහා දෙන්න තියෙන කෙටිම පිළිතුර තමයි ව්‍යායාම කිරීමට දවසේ ඕනම වෙලාවක් ඔබට යොදා ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ ඔබ ව්‍යායාම කිරීම සඳහා ශාරීරිකවත් මානසිකවත් සූදානම්ද කියන කාරණාව පමණයි. ඔබ නිරෝගීව ඉන්නවා නම් ඒ වගේම ඇඟට කිසිම මහන්සි ගතියක් විඩාබර ගතියක් දැනෙන්නේ නැතිනම් ඒ වගේම ඔබගේ මානසික තත්ත්වය හොඳින් තියෙනවා නම් ඔබට ඕනෑම වෙලාවක ව්‍යායාම කරන්න පුළුවන්. නමුත් ලංකාවේනි ගර්ම කලාපයේ රටක ව්‍යායාම කිරීමේදී පරිසරයේ පවතින උෂ්ණත්වයත් ආර්ද්‍රතාවයත් බලපානවා. ඒ නිසා ඔබට හැකිනම් ව්‍යායාම කිරීමේදී උදෑසන කාලය හෝ පස්වරු කාලය තෝරා ගන්න.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන
5: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
3: යාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
7: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක් ලයිව් මියුසික් තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිම enjoy කරන්න එන්න Havelock City Mall එකට Havelock City Mall Foodie Weekend
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles
9: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
10: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
11: මනස්ගතද
10: සෝරි සර්
12: Attention please there is a prison break all units respond immediately attention please
13: ablandon prison break නුවර බෝකම්බරදී
14: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
13: ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදී
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756336
14: Organizers and Media Partners
13: Global Events, CFM, CFTV.

0: දැන් වෙලාව රාත්‍රී 7:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

වෙලාවකට හිතනවා මොහොද ලස්සනයි වකේම මොහොද හරිම රළුයි. සැරෙන් සැරේට වෙනස් වෙනවා. එකම තැනක ඉඳගෙන එක පාරට වෙනස් වෙනවා. උදේට තියෙන මොහොද නෙවෙයි ඉර බැහැගෙන යද්දි තියන්නේ. ඉර බැහැගෙන යද්දී මොහොද කොච්චර ලස්සන වුණත් සමහර වෙලාවට මේ ඒ මොහොද ඒ විදිහටම රළුයි. සමහරු කියනවා ගැළපෙන අය නෑ අපි ගලප ගන්න ඕනේ කියලා. හැබැයි මට හිතෙනවා ඒක වැරදි කියලා. මොකද ඔයා වැටියෙන් මාස ගඟක් තියා බලාගෙන ඉන්න නම් ඒකේ තියෙන ඔයාට දැනෙන හැඟීම ඔයාට මොහොත දිහා බලන් ගන්න බැරි වෙන්න චුට්ටක් අපහසු වෙනවා. මොකද සැරෙන් සැරේට මොහොතේ රළ හිතන්න නැති විදිහට නේද ඔයා ළඟට එන්නේ. වෙලාවකට ජීවිතේ අපිට මේ තියෙන අපිට ලැබෙන අපි බලාපොරොත්තු වෙන ආදරෙත් වෙලාවකට මොහොතක් තව වෙලාවකට ගඟක්. හැබැයි ආදරණීය හිතකට හැම වෙලේම ඕන දෙයක් තමයි මේ ආදරය. ඉතින් එන්න පැය දෙකක් තියෙනවා අපිට ආදරය ගැන කතා කරන්න, ආදරය ගැන ලියන්න. 0711982894 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න. විශ්මී ඉන්නවත් එක්ක මේ පැය දෙකම.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ සමහර විශ්වාස බංග එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂිකවිලා ඉවුරු රුදව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandunwadena Rhino Premier Roofing Sheet. Petri Stresanha, Dhatunai Anuhaya Amatana.

0: නුන්න දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
9: theater ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
10: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
11: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ
6: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්

රාත්‍රී 7යි විනාඩි 29යි. දන්නවද? ඉවසලා තේරුම් අරගෙන ආදරය කරන කෙනා තමයි ජීවිතේ වට හම්බෙන වටිනම කෙනා. අපි හැමෝම මිනිස්සුනේ. සමහර අය අද ඉන්නවා හෙට නැති වෙනවා. මේ හොඳට ඉන්නවා මේ වෙනස් වෙනවා. හැබැයි තින් ඒක තමයි නේද මේ ලෝකේ ස්වභාවය? හැබැයි ආදරේදී ඇත්තම ආදරයකට පුළුවන්ද එහෙම එක පාරට වෙනස් වෙන්න? මේ ජීවිතේම අපිට හම්බෙන සමහරක් මිනිස්සු ඉන්නවා හරියට කියනවා නම් මැජික් කාර්ය වගේ. ඒ අය මේ අපේ ජීවිතවලට එන්නේත් හරියට මැජික් එකක් වගේ. හැබැයි අපි ළඟින් යන්නේත් ඒත් මැජික් එකක් වගේ. සමහර සම්බන්ධකම් නැති වෙලා ගිහින් කාලේ සෑහෙන්න ගෙවිලා ගිහිල්ලත් අද ඒ වගේ ඒ හැම දෙයක්ම පිළිවෙලට ආදරණීය හිතකට මතක තියාගන්න පුළුවන්. මොකද ඒ අයට ඒ කම්ෆර්ටබල් ජෝන් එක ඒ වයිප් එක දැනුනේ ඒ මැජික් කාර්යයන් ළඟ. මිනිස්සු හැමෝම හොයන්නේ මේ නිදහස, සැනසීම, හරි ආදරයක්. අපේ හදවතට සෑහෙන්න දැනෙන ගොඩාක් ලං වෙන මතක ඇත්තටම ආදරය කරන හිතක් ළඟ ගොඩාක් එකතු කරගන්න පුළුවන් වෙයි. හැම තප්පරයකම ගොඩක් අය බලන්නේ ඒ අයගේ පරණ මතක එක්ක ජීවත් වෙන්න වගේම ඒ අතීතයත් එක්ක ජීවත් වෙන්න. හැබැයි සමහර විට ෆියුචර් එකේදී, අනාගතයේදී වැරදිලාවත් ආයේ මිනිසුන් අපිට හම්බෙන්නෙත් නැති වෙයි. අපි ලෝකෙ කොහේ හරි නන්නාදුන දෙන්නෙක් විදිහට සමහරක් විට ඉස්සරහට මුණ ගැහෙන්නත් පුළුවන් කියලා තව කෙනෙක්ටත් හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවනේ, හදවතින්ම බැඳුණු සම්බන්ධකම් තියනවා ලේසියෙන් අත්හරින්නෙත් නැහැ, අතහැරෙන්නෙත් නැහැ, ඒ දේවල් මකන්නත් බැහැ. ජීවිත අත්හැරුණට පස්සේ, ආදරණීය හිත මගහැරුණට පස්සේ ඒ මතකයන්, ඒ හැඟීම් කවමදාකවත් කෙනෙක්ගේ හිතින් නැති වෙන්නෙම නැති තරම්. ඉතින් සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් සම්බන්ධකම් නැති වුණාට ඇත්තටම කෙනෙක්ට දැනුණු ආදරයක් මැරෙන්න පුළුවන්ද කියලා. මොකද සමහර මිනිස්සු අපිට ආදරය කරන්නේ අයිති වෙන්නම නෙමෙයි. හැබැයි ඔයාට ලැබෙන්න ඕනේ මොන වගේ ආදරයක්ද, ඔයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද, ඒ ආදරයේදී ඉවසලා තේරුම් අරගෙන ආදරය කරන කෙනා තමයි ජීවිතේ වටිනම කෙනා වෙන්නේ. එහෙම තමයි මට හිතෙන්නේ. ඔබට හිතෙන්නේ කොහොමද? ඉවසලා තේරුම් අරගෙන ආදරය කරන කෙනාද ජීවිතේ වටිනම කෙනා වෙන්නේ? ඒ ගැන ලියන්න බලන්න 0711982947 හරි ආදරේ කවුන්සිය FM අපේ Facebook page එකට ඇවිත්.

0: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙතින්
3: LLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
8: ගන් අතරට සුවසිරුමෙට දැන් මම බය නෑ.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
9: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
10: මනස්ගතද?
9: සෝරි සර්.
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: A London prison break. Nuwara bokambaradi.
13: Juli 24. Basti, Yohane, Kaiser, Dinesh, Lahiru

0: Infinity. Jolivi Sipaha, BNS, Kanchana, Ravin, Sarit Sulik with news.
1: A London prison break. Nuara Bokambaradi.
0: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරටුවෙන්
1: විමසීම් 0756336
0: Organizers and Media Partners
1: Global Events, CFM, CFTV.

රාත්‍රී 7:53. ඉවසලා තේරුම් අරගෙන ආදරය කරන කෙනා තමයි ජීවිතේ වටිනම කෙනා. අද විශ්මි කතා කරන්නේ ඒ කෙනා ගැන. එතකොට අපිට ඉස්සලාම කමෙන්ට් එක ඇවිල්ලා තියෙන වෙනද වගේම ඉසුරු මංච නායක ඔයාගෙන් තමයි. ඉසුරු කියනවා, ආදරේ වැටිම තැනකදී මට මාව තරහා ගන්න ඔයා ඉන්නම ඕනේ. ටිකක් රණ්ඩු වෙන්නත් ඕනේ. ඉවසලා බැරිම තැන නෝක්කාඩුවකුත් ඕනේ. ඉතින් මට පුළුවන් ඉවසන්න, ටිකක් රණ්ඩු වෙන්න, හැබැයි ඔට්ටු නැහැ තරහ වෙන්න. ආයෙමත් යාළු නම් ඔයා එකඟ නම්. එතකොට නාම කවියක් කියවලා තියනවා. මං ඒ කවියේ අන්තිම පේලි පහ මෙහෙම කියන්නම්. වරක් වැරදුණු මග යලිත් නොවරදින්න, ඉතිරි වූ ජීවිතේ අරුත් බර වෙන්න, මුලාවේ ඇදී කිය මාවතෙන් නික්ම, අලුත් මං පෙතක පියවර මනින්න, නුඹගේ පපුතුරේ සැනසුම් සුසුම් හෙලන්න බලා හිඳිමි මම. බොහොමත්ම ස්තුති. ලස්සනට ඔයාගේ හිතට දැනෙන ඒ වචන ටික සියත ආදරේකා එක බෙදාගත්තට. ඉෂු, මම දන්නවා ඔයා කාලෙකට පස්සේ තමයි සියත ආදරේකා අහන්නේ. කාලෙකට පස්සේ කියන්නේ දවස් 3-4කට පස්සේ වගේ. කමක් නැහැ, දවස් ගානක් ඔයාට මග හැරුණනේ. මම දන්නවා ගොඩක් බිසි වෙලා හිටියේ කියලා. මොකද වෙනදට ඔයාගේ කමෙන්ට් එකක්, ඔයාගේ මැසේජ් එකක්, කවියක් ඉක්මනට වෙනවනේ. කමක් නැහැ, අද ඔයාවලා තියෙන මැසේජ් එකක්. ඉතින් මට හිතුණා මේ හින්දි සින්දුව ස්පෙෂලි ඉෂුට දෙන්න. අනිත් අයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉෂු කියනවා, අහිමි තැන්වල බැඳෙන්න නරකයි. අයිතියක් නැති තැනක නතර වෙන එක වේදනාවක්. සතුට සැනසීම ඇති හිතුවට කාලෙ මතක් කරලා තෙනවා, කවදාවත් සදාකාලික සැනසීමක් එතන උරුම නැහැයි කියලා.

ඔය දන්නවද ගොඩක්ම රිදෙන්නේ එතරම් මිදිලා යන කෙනාට නෙවෙයි ඉතිරි වෙන කෙනාට. ඉෂු එහෙමත් අන්තිමට ලියලා තියෙනවා ඉතින්. අපි ආය හම්බ වෙන්නේ ඊළඟ පැයේදී. ඉතින් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0711 982 984ට.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දෙකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
10: Big big dinumai bonanza bonanza
11: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dank here 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇප දෙකකුත් ගහලා.
13: ඇරලා හමි?
12: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ අහන් හිටියේ.
12: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
12: හෑ?
13: ඔහුරාලා හමි? වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
14: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
0: අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ.
14: එතකොට අර මකළු දවස් දෙක තුනක් විතර එක දිගට අර ගහගන්න මොනවද මේ එක් දිනද?
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැම්බලව රාත්‍රු 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

රාත්‍රි 8යි විනාඩි 9යි. සියත ආදරයක හංගින්න දෙවනි පය තමයි මේ විදිහට පටන් ගන්නෙ. සමහරක් වෙලාවට ඔයා තාම ගෙදර යන ගමන් වෙන්නත් පුළුවන්. නැත්නම් මම වෙනද මතක් කරනවා වගේම කෙනෙක් එයාගේ ෂිෆ්ට් එකට එන ගමන් වෙන්නත් පුළුවන්. ආදරයක අහගෙනද නැත්නම් වාට ඇහෙනවද? කමක් නැහැ. මොකද ආදරයක අහන්නේ ගොඩක් ආදරය කරන අය කියලා මං හිතනවා වගේම මට ඒ විදිහට ලියන්නේ හැමදාමත් වගේම අපේ ලෝයල් ලිස්ට් නු ජගත්. එයා කියනවාද වෙනස් විදිහක්. ආදරය ගැන කතා කරන්න පුළුවන් ආදරයෙන් පිරුණු හිතකට. මුළු හදවත පුරාම විශ්මිකේ ආදරේ පිරීලා ඇති. ඒ ආදරය මිනිසල රාත්‍රියේ හිමිහිට හිමිහිට මුළු ලෝකෙටම බෙදනවලු. ඒ ආදරය අපි වැළඳගන්නේ ආදරෙන්. ආදර රේඛාවේ නිමක් නැහැ, තිකටම ඇදීගෙන යනවා. ඒ වගේම තමයි විශ්මිකේ ආදරේත් නිමක් නැලු. ආදර රේඛා හන්නේ ආදරය කරන අයලු. ආදරය කරන්න බලාපොරොත්තු වෙන අය, ආදරයෙන් වේදනා විඳින අය, ආදරයෙන් පැරදුණු අය. ඔයාට හැමෝගෙම හදවත්වලට කතා කරන්න පුළුවන්ලු. ඒහිත් හදන්නත් පුළුවන්ලු. ඒහිත් නිවන්නත් පුළුවන්ලු. ඔයාගේ ලස්සන වචනවලට විතරයිලු එහෙම කරන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි ජගත්. ආදරේ ලස්සන වෙන්න ඕනේ හැම හිතක්ම බලාපොරොත්තු වෙන විදිහට. මට මෙහෙමත් හිතෙනවා, සමහරක් අය අපිව හිතලා රිද්දනවනේ නේ. වචනෙන් හිත රිදෙන්නත් පුළුවන්, අපි විහිං රිද්ද ගන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා හිතුව ඔයා ගැන විතරයි. ඔයා හිතලා බලලා තියෙනවද කෙනෙක්ගේ අතින් ඔයාව දිගින් දිගටම වගේ හිත රිදෙනවා නම් සමහරක් විට ඔයාට වටා එයාගේ හිත ගොඩාක් රිදිලා ඇති. ලොකු තුවාලකින් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ආදරය කරන අයගේ, ඔයා ආදරය කරන කෙනාගේ හිත ගැනත් ඌට වඩා හොයලා බලන්න ඕනේ. තේරුණාද? එන්න, තව පැයක්ම තියෙනවා. ලියන්න මේ පැත්තට 0711982294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කන්සියත් FM අපේ Facebook page එකට හරිත් මේ වෙලාවේ හිතට දැනෙන ඕනම දෙයක් මට message එකකින් එවන්න. විශ්මී ඉන්නවා රෑ 9 වෙනකන් ඔයා ළඟින් මේ විදිහටම.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: තවමත් මේ රෝගෙන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් වාර්තායන බස්නාහිර පළාතේ. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කය තුළ ඉතා වේගෙන් මේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හෙළමින් පවතින මොකද දැන් කොළඹ ගම්පහ අරනකොට මේ වෙනකොට රට ඇතුළේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තායමින් පවතින මාතර දිස්ත්‍රික්කය. ඒතකොට අපි දිගටම කියනවා මේ රටාවන් මේ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය තීන්දුව తీරන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 1396 Amathan
3: City Road Samajikyan Sandha Cargills Food City within Megawattam Medoli Fat Spread Ithiri Rupayalaka 65 Prima Stella Chicken Rasati Noodles 5 Pack Eka Ithiri Rupayalaka 65 Stewart's Premium BOPF Tea Ithiri Rupayalaka 110 Magic Vanilla Ice Cream Ithiri Rupayalaka 250 Cargills Food City
4: Shaktimat Samagamaka Buddhimat Ayojanaya Dina 50ka Keti Kalina Stavara Tanpatuwa Kalpiribedi 111.12ka Asama Sama Poliyak LB Stavara Tanpatu Pitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: රුපියල් තම මුදල් ඒකකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
6: සියතස්ස පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමල ඩීජේ ශානේ.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
9: අනුග්‍රහය
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත ටීවී තුලින්.

අපි හැමෝටම එක එක විදිහේ හීන තියෙනවා. කෙනෙක් ආදරේ කරද්දි, ආදරේ අලුතින් විඳින්න පටන් ගන්නේදී ඒ කෙනා පටන් ගන්නවා එකට එකතු වෙලා හීන දකින්න. ඉතින් ඒ හැම හිතක්ම ආදරෙන් පිරෙන්න නම් ලස්සන ආදරයක්, තමන් ගැන විතරක් නෙමෙයි ඒ කෙනාගේ ගැනත් හොයලා බලන ආදරයක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණු ආදර කතාවක් ආදර කතාවක අයිතිකාරි මට මැසේජ් එකක් එවලා තියෙනවා. මට හරිම සතුටුයි, මොකද ගිය සතියෙත් එහෙම කතාවක් මට හම්බුණා. මේ සතියෙත් තියෙනවා ඒ වගේ කතාවක්. ඔන්න ඉතින් ඒ දෙන්න ඊයේ තමයි ඔෆිෂියලි ආදර කරන්න පටන් අරන් තියන්නේ. නම් දෙක කියන්න එපා ලැජ්ජයිලු, හැබැයි කමක් නෑ. මේ සින්දුවට ඔය දෙන්නවම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඔයාට ආදරයට කියන නම කිව්වට කමක් නැද්ද? ටක් ගාල ටයිප් කරනවා. හරි හරි, නම කියන්න නැහැ, කමක් නෑ. ආදරේ වැටි වැටියෙන් දැනෙන, නිදහසේ ආදරය කරන්න ලැබෙන, ප්‍රශ්න අඩුවෙන් ජීවිතේ ඉස්සරහට යන්න ලැබෙන ලස්සන ආදර කතාවක් වෙන්න ඕනේ ඔය දෙන්නගේ ආදර කතාව.

එයාගේ නම කිව්වට කමක් නෑලු. ඔන්න මම කියන්නයි හදන්නේ. මෙයා එයාගේ චමත්කට ගොඩක් ආදරෙයිලු. දැන් සතුටුයි නේද? හොඳයි හොඳයි. දිගටම සීත ආදරයක අහන්න පුළුවන් වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් හරි මැසේජ් එකක් එවන්න. මම නම් දෙක කියන්නේ නැත්තම් මට අමතක වෙන්න පුළුවන් නේ.

රාත්‍රී 8යි විනාඩි 28යි. මේ වෙලාව සියතාද රේඛාගෙන ඉන්නවා මොරටුව ඉඳන් හැමදාමත් අපි වහන රුක්ෂාන්. ඔයව ගොඩක් ආතරින් මතක් කරනවා. එතකොට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක හැමදාමත් මේ විදිහටම කරගෙන යන්න කියලා. සියතට ගොඩක් ආදරෙයිලු. මේ විදිහට අපිට මැසේජ් එක එවන්නේ මේ වෙලාවෙත් කඳාන ඉඳන් අපි වහගෙන ඉන්න නිරෝෂා. Thank you so much. ඔන්න ටයිප් කරලා මට එනවා මෙන්න මේ විදිහටත් මැසේජ් එකක්. ප්‍රිය සොඳුර, නුඹ දන්නවා නම් හුදකලාවක මා දැවෙන තරම් අඳුරු මේක අතරින් හොරෙන් හොරින් එපි බලන රිදී යකුණක් පවා ලියා දුන්නේ නුඹේ නමෙන්. බින්දු බින්දු ඇත වැටෙන වැහි පොදකින් පවා මට ඇසුනේ නුඹේ නමයි. සීතල මදනැල මා ගත ස්පර්ශ කොට මෙනෙහි කළේ මට නුඹේ උණුසුමයි. අනේ රත්තරන් මේ සීත සඳාවේ නුඹ නැති පාළුව මකාලන යුරු. මත සුන ගත්තේවත් මට ලියා එවන්. ස්තුති. නාම හැමදාමත් අපිට මේ විදිහට ලියනවට, ඔයාට මේ විදිහට ලස්සන දේවල් හිතනවට ආදරෙයි. දන්නවද, අපි ආදර කරන විදිහටම නැතුව තව කෙනෙක් අපි බලාපොරොත්තු වෙන කෙනා අපිට ආදරය කරනවා නම් ඒක හිතට දැනෙන්නේ හරිම වෙනස් විදිහකට. ඇත්තම කිව්වොත් ඒක වචන වලින් කියන්න බැරි තරම් ලස්සන හැඟීමක්. හැම මොහොතකම ඔයා තනි නෑ කියන හැඟීම, ඒ කෙනාගේ ලැබෙන විශ්වාසය, මාව එයා කවමදාකවත් අතාරින්නේ නෑ කියන හැඟීම, මේ හැම දෙයකටම වඩා මට වටින්නේ ඔයාව කියලා හිතෙද්දී. ඇත්ත, ආදරය කියන්නේ ලොකු ලොකු තෑගි දෙන එකම නෙවෙයි, හැම දවසකම එයා වෙනුවෙන් කරන දේවල්, කියන දේවල්, ඔයාට දෙන අවධානය, ඔයා ගැන හොයලා බලන විදිහ, ඔයාට හදන සේෆ් ප්ලේස් එක, රැකවරණය, ඔයාට මොහොතින් මොහොත ඔයා වටින කෙනෙක් කියලා ඔයාටම හිතන්න සලස්වන එක, මගේ හිතට ලැබෙන ලොකුම සතුට මං එයාට ආදරය කරන එක විතරක්ම නෙවෙයි, එයාගේ හදවතේ ඉන්නේ එකම විශේෂ කෙනා, ඒ ඔයාම විතරයි. ඒ හැඟීම දෙන්න පුළුවන් වෙන්නෙත් එහෙම ඇත්තටම විශ්වාස රැකගෙන ආදරය කරන කෙනෙක්ටම විතරයි. එන්න තව පෑ භාගයක් තියෙනවා. අපිට ආදරේ මතක, රසතැන්, හිතට දැනෙන ඕනම දෙයක් වචන කරලා මේ පැත්තට එවුවොත්. 0711982984 අපේ වට්සප් නම්බර් එකට හරි, ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්න.

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් ලෝන් එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: Ladies and gentlemen, welcome.

ඔයාට දැනෙනවා නම් එතන ඔයාව රිජෙක්ට් වෙනවා වගේ. ඔයාට දැනෙනවා නම් එතන මට සුදුසු නෑ වගේ. ඔයාට දැනෙනවා නම් ඔයා විතරයිනේ ආතරේ කරන්නේ. ඔයා විතරනේ එයා ගැන හොයලා බලන්නේ. එතනින් හරි ඉක්මනට ඔයා පැත්තකට වෙන්නම ඕනේ. මොකද මම විශ්වාස කරන විදිහට කෙනෙකුට ඇත්තටම ආතරයි නම් එයා කොච්චර බිසි වුණත් එක මැසේජ් එකකින් හරි එක කෝල් එකකින් හරි ඔයා ගැන හොයලා බලනවා බලනවා බලනවම තමයි. එහෙම හොයලා බලන ආදරයක් තමයි ඔයාගේ ජීවිතයට ලැබෙන්නත් ඕනේ. ආදරේ කියන්නේ හරි ආදරයක් කියන්නේ මේ ලෝකෙ තියෙන සුන්දරම හැඟීමකට.

ඉතින් ඔයා දැම්ම පටන් ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. කොහොමද දරාගෙන ඔයාගේ ක්වොලිටීස් නැති කරගන්නේ නැතිව? ආදරේ ලබන කෙනෙක් ආදරේ දෙන කෙනෙක්ෙන් ඒ ආදරේ විඳින්න. මොකද සම්පූර්ණ කරන්න, අපිව වෙනස් කරන්න ඔය මං කියන ලස්සන ආදරේ කරන්න දන්න කෙනා හොඳටම දන්නවා. එහෙනම් ආදරේ රසතන් ගැන කතා කරන්න මං ආයෙත් එනවා හෙට රෑ 7 වෙද්දී. ගිහින් එන්නම්. විශ්මියව හිතනවටත් වඩා ඔයාට ගොඩක් ආදරේ. සුබ රාත්‍රියක්.

0: සියත පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Big big දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: සැන්ඩි
8: මකල,
7: ඔයා මොනවද ක්‍රිකට් ගැන දන්නේ?
8: මම දන්නවා ක්‍රිකට් ගැන. එක එක ක්‍රිකට් තියෙනානේ, T20 තියෙනවා. එතකොට අර මකල දවස් දෙක තුනක් විතර එක දිගට අර ගහ ගන්න මොනවද මේ මේ එක් දිනද?
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මම නම් හිතන්නේ නැහැ.
11: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තවමත් මේ රෝගෙන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් වාර්තායන බස්නාහිර පළාතේ. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කය තුළ ඉතා වේගෙන් මේ ඩෙංගු රෝග ව්‍යාප්තිය හෙළමින් පවතින මොකද දැන් කොළඹ ගම්පහ ඇරුණකොට මේ වෙනකොට රට ඇතුළේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තායමින් පවතින මාතර දිස්ත්‍රික්කය. ඒතොට අපි දිගටම කියනවා මේ රටාවන් මේ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය තීන්දුව తీරන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77

0: නු නගසුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට sing කරන දවන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
4: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
9: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
3: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සැන්ඩි
5: මකල
4: ඔයා මොනවද ක්‍රිකට් ගැන දන්නේ?
5: මම දන්නවා ක්‍රිකට් ගැන. එක එක ක්‍රිකට් තියෙනානේ T20 තියෙනවා.
4: ඔව්.
5: එතකොට අර මකලෝ දවස් දෙක තුනක් විතර එක දිගට අර ගහ ගන්න මොනවද මේ? එක් දිනද?
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත pocket money. 98.2 98.4 දිව

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

සුබ සන්ධ්‍යාවක්. අද මම ඇවිත් ඉන්නේ, මම කියන්නේ උමාසේනි, සියත රෑ 10යි ගී 10යි ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ආරාධනා කරනවා 11 වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. මම කැමති සින්දු 10ක් ගැන කතා කරන්න, මගේ ජීවිතයට ඒවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ආරාධනාවත් එක්ක සින්දු 10 ගැන කතා කරමු. ආදරය කියලා කියන්නේ මට හිතෙන්නේ ඕනිම කෙනෙකුට, ඕනිම කෙනෙක් ගැන ඕනෑම මොහොතක, ඕනෑම අවස්ථාවකදී ඇතිවිය හැකි ඉතාම නිදහස් බැඳීමකට සහ හැඟීමකට. ඒක ඒක පාර්ශවීයද, විපාර්ශවීයද, ඊට වඩා පාර්ශවයන් ඒකට එකතුද, ඒක අදාළ නැහැ. ඒක හැඟීමක්. එතකොට ඒ හැඟීමට අපිට ශරීර දෙන්න බෑ. මෙන්න මෙහෙමයි, මේ හැඩ දෙන්න බෑ අපිට. ඒ හැඟීම එකිනෙකාට සාපේක්ෂයි. ඉතින් මෙන්න මේ සාපේක්ෂත්වය මං හිතන්නේ අපි ආදරය ඇතුළේ තේරුම් ගත යුතුයි. වගේම ආදරය සම්බන්ධයේදී අනේකාට දෙන නිදහස ගැන මං හිතනවා අපි සමාජයක් විදිහට මීට වඩා හිතන්න ඕනේ කියලා. මොකද අපි ආදරය කියලා කියන්නේ අනේකාව හිර කිරීම. හැබැයි මට හිතනවා ආදරයේ දියුණුම තැන තියෙන්නේ අනේකාට දෙන නිදහස ඇතුලේ කියලා. සරල දෙයක් මං අහන්නම්. මම ආදරය කරන කෙනෙක්ව මම කියනවා, ඔයා ඔහොම අඳින්න එපා, ඔයා ඔහොම යන්න එපා, ඔයා මේකෙනත් එක්ක කතා කරන්න එපා. එහෙනම් මං ආයි මගෙන් අහනවා, ඇයි මං එයාට ආදරය කරන්නේ? ඉතින් මෙයා කරන සියලු දේවල් නොකර ඔයාට ඕනි විදිහට හිටියහම ඒකේ නෑ, එයා නෙමෙයිනේ. එතකොට මං එයාගේ මොනවටද ආදරය කරලා තියෙන්නේ? එහෙනම් මං ආදරය කරලා තියෙන්නේ එයාගේ පෙනුමට, හෝ රූපයට. හැබැයි ඒ රූපය යම්කිසි දවසක ගිලිහිලා යනවා. ඒ කියන්නේ අපි රූපයට ආදරය කරනවද, අපි ඒ කෙනාට ආදරය කරනවද කියලා මං හිතන්නේ අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ. රූපය සාධකයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ කෙනාට ආදරය කරනවා නම් අපි ඒ අදාළ පුද්ගලයාට ඒ පුද්ගලයා විදිහට ඉන්න දීමම තමයි මං හිතන්නේ ආදරය කියලා කියන්නේ. මේ වෙනකොට සමාජයේ බහුතරයක් නොපිළිගන්න කාරණාවත් ඒක. ඉතින් ආදරය ගැන අපි පොඩ්ඩක් ආපහු හිතමු. අපි ඇත්තටම ආදරය කියලා මොකද්ද කරන්නේ? අපි කොයිතරම් දුරට අනිත් කෙනාවගේ නිදහස සීමා කරලා තියෙනවද, අනිත් කෙනාව වෙනස් කරන්න උත්සාහ කරලා තියෙනවද, අනිත් කෙනාව අපේ රාමු ඇසේ කොටු කරගන්න හදලා තියෙනවද? එතකොට ඒ කෙනා ඒක ඇතුලේ තමන්ට නොකිය මොනතරම් පීඩාවකින් ජීවත් වෙනවා ඇතිද? මොකද ඔය පීඩාව තමයි මෑත කාලීනව උසාවිවල බොහෝ දුරට දික්කසාද නඩු විදිහට ඊට පස්සේ පුපුරා යන්නේ. ඉතින් ඒ නිසා ආදරය කියලා කියන්නේ හරි නිදහස්ව විමුක්තිකාමීව විඳින්න ඕනි හැඟීමක් විදිහට තමයි මම දකින්නේ. මෙහෙමයි, දැන් සින්දු 10ක් තෝරගන්න කිව්වහම මන් ටිකක් මට ඒක තෝරගැනීමේ අපහසුතාවයක් තිබුණා. මොකද එහෙම සින්දු 10ක් තෝරගන්න එක. හැබැයි දැන් මේ තෝරගෙන තියෙන 10න් මම මෙහෙම අංක පිළිවෙලට කියන්නේ නැහැ. නමුත් අර යන්න ඕනි ඕඩර් එකක් තියෙන නිසා 10 ගීතය හැටියට මම තෝරගන්නේ අනුෂ්ක මදුභාෂිනි ගායනා කරන, මං හරි ආදරය කරන ගීපද රචකයේ කමිල තේනුවර රචනා කරපු, ඒ වගේම මං හරි ආදරයම කරන සංගීත නිර්මාණකරුවෙක් අරුණ ගුණවර්ධන, ඉතින් අරුණ අයියා සංගීතවත් කරපු රිදුණු තැන් ජීවිතේ බොම කියන ගීතය. සින්දු අරගත්තොත් ඒ ආදරේ මට දැනෙන්නේ, කියන්නේ මම විශ්වාස කරන ප්‍රේමයක් තියෙනවා. ඒ ප්‍රේමය කියනකෙන් මං අදහස් කරන්නේ හිමි කර ගැනීම කියන එකම නෙමෙයි. බොහෝ වෙලාවට අපි දේවල් හිමි කරගත්තට පස්සේ අපිට මූණ දෙන්න තියෙන සංකීර්ණතාවයන් වැඩි. හැබැයි අපිට දුරින් තියෙන දෙයක් එක්ක අපි ආදරයෙන් බැඳෙනකොට අර කියන සංකීර්ණතාවයන් සාපේක්ෂ වැඩි වෙනවා. මේ කියන කතාව සාපේක්ෂයි, මම කියන්නේ මට දැනෙන විදිහ. ඉතින් රිදුණු තැන් ජීවිතේ බොමා මට එහෙම දැනෙන ගීතයක්. හේතුව මං හරි ආසයි, ඒකේ වචන ටිකක් තියෙනවා. පිසලන්න ඕනත් නෑ, සනසන්න ඕනත් නෑ, හුස්ම හිර වෙන වෙලාවට විතරක් පිරිමදිනු ළයම. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවනේ මහා දේවල් අපි ජීවිතේ අපි ළඟ ඉඳලා අපිට අවශ්‍ය හැම මොහොතකම දේවල් අපිට කරලා දෙයි වගේ දෙයක්. හැබැයි නැහැ, අපි බලාපොරොත්තු වෙන ආදරේ සමහර වෙලාවට අපිට ගොඩ එන්න බැරිම වෙලාවට නිකන් අපිට කතා කරලා කියන එක හෙලෝ එකක් සමහර විට අපිව ආපහු පණ ගන්නවන්න හේතුවක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම මං හිතනවා ඒ විදිහේ ආදර කතා හරි ප්‍රබලයි. අපිට ජීවිතේ ගොඩක් වෙලාවට මිස් වෙන කෑල්ල තමයි අපිට ඇහුම්කන් දෙන්න අය නැහැ. ඉතින් මට හිතෙන්නේ මේ කතා කරන්නේ එහෙම ආදරයක් ගැන, අර ළඟ තියාගෙන එහෙම ඉන්න ආදරයක් ගැන නෙමෙයි. ඉතින් මේ ගීතය නිසා මට හරි පපුවට බරට දැනෙන ගීතයක්.

0: ගීතයයි. අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මං ඊළඟට තෝරගන්න ගීතය සෝමතිලක ජයමහා මහත්මයාගේ අපි ආයේ තමුණ වුණා නම්, ලියන්නේ අජන්ත රණසිංහ, සංගීතවත් කරන්නේ වික්ටර් රත්නායකයන්. ඇත්තම කියනවා නම් මම මේක මෙහෙම ගත්තොත්, කියන්නේ අපි ආදරය කර කර ඉඳලා වෙන් වෙලා ගියාට පස්සේ අපි ගොඩක් වෙලාවට හිතනවා ඒ ආදරේ ඉවරයි එතනින් කියලා. හැබැයි හදිස්සිය හරි මොහොතක නැවත වතාවක් ඒ කෙනාව දැක්කොත් අපිට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා පොඩ්ඩක් නිකන් අපි හිතුවොත් සමහර විට ආපහු දැනෙන්න පුළුවන් අර විදිහේ අර ගැස්මක්, පොඩි තිගැස්මක්, ඒ ආදරේ සම්බන්ධ තිගැස්මක් ඇති වෙයි කියලා. හොඳම උදාහරණ වෙන්නේ මගේ පෙරවදනක් ගීතේ ලියන්න හේතු වෙච්ච මගේ ප්‍රේමවන්තයා. අවුරුදු මං හිතන්නේ 2012 දැක්කට පස්සේ මං එයාව ආයි දකින්න හරියටම අවුරුදු 10කින් 2022දී. නොහිතපුම තැනකදී මම රෑ කෑමට එළියට ගිහින් ඉන්න වෙලාවක මට දැනෙනවා හරි හුරු පුරුදු සුවඳක්. ඒක මට හරි නොස්ටැල්ජික් සුවඳක්. මම එතන මාත් එක්ක හිටපු කෙනාට මම කියනවා මට හිතෙනවා ඒ අදාළ කෙනාගේ නම කියලා, ඒ කොහෙ හරි ඉන්නවද කියලා මම කියනවා. හැබැයි මම දැකලවත් මුකුත් නෙමෙයි. ටිකක් වටපිට බලනකොට මට පේනවා පිටිපස්සෙන් ඒ විදිහෙම කෙනෙක් තව ගෑනු ළමෙක් එක්ක වාඩි වෙලා කෝපි එකක් වුණා. හැබැයි මම පිටිපස්සෙන් දැක ගමන් අඳුරගත්තා එයා තමයි කියලා. මම අර මගෙත් එක්ක හිටපු කෙනාටත් මම කිව්වා මේ ඉන්නේ එයා තමයි කියලා. ඉතින් මට එයා කියනවා ගිහිල්ලා කතා කරන්න එහෙනම් කියලා. මම ගියා. ගිහිල්ලා මාව දැක්ක ගමන් එයාට එකපාරට මම දැක්ක ඇස්තිකේ කඳුළු පිරෙනවා. එයාට කතා කරගන්න බැරි වුණා ඇත්තටම. මටත් කතා කරගන්න අමාරු වුණා. හැබැයි එයා මට කිව්වේ මට මේ වෙලේ කතා කරන්න බෑ, මට කෝල් එකක් දෙන්න, මම නම්බර් එක දෙන්නම් කියලා. එයා නම්බර් එක කියනකොට අර අවුරුදු 10කට කලින් එයා පාවිච්චි කරපු නම්බර් එකම තමයි. මං කිව්වා මේක මං ගාව තියෙනවා තාම කියලා. මට මතකයි ඒ නම්බර් එක ටයිප් කරන්න එයා ෆෝන් එක ගන්නකොට එයාගේ ඇඟිලි ටික වෙවුලන්න ගත්තා. කොහොම හරි ඉතින් මං එයාව බදාගෙන හග් එකක් දීලා තමයි අපි එතනින් ආවේ. හැබැයි ඇත්තටම මට එන ගමන් මට ඇඬුණා. මං ඒත් කල්පනා කරා ඇයි මට ඇඬෙන්නේ, කියන්නේ ඇඬෙන්න හේතුවක් තියනවද කියන එක මමම කල්පනා කරා. හැබැයි ඊට පස්සේ ආයි මටම රියලයිස් වෙච්ච එක තමයි ඔව් ඉතින් ඒ කියන්නේ ඒ නොගැලපීම් නිසා වෙන් වුණා මිසක් ආදරය නැති වෙලා වෙන් වුණා නෙමෙයි. හැබැයි මේ ගීතය අපි ආයෙත් හමු නොවුණා නම් මේ වචන ටික මට හරි සමීපයි. හැබැයි එතනින් එහාට තියෙන කතාව මගේ කතාවත් එක්ක සම්බන්ධ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ගීතය සෝමතිලක ජයමහා මහත්මයාගේ මට හරි තදට හිතට වදින ගීතයක්. සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ. ආදරේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ.

0: ගීතයයි. අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගී පද රචිකා උමා අසේනි.
1: මේ ගීතය ගායනා කරන්නේ කසුන් කල්හාර. කසුන්ගේ මම දැකපු වෙනස්ම ගීතයක්, මටත් කවියක් ලියන්න කියන ගීතය. අපි ආදරේ විඳිනවා හා සමානවම විරහවත් විඳින්න පුරුදු වෙනවා නම් මං හිතන්නේ අපිට ජීවිතය ඉස්සරහට ගෙනියන්න හරි ලේසි. නමුත් අපිට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපි ආදරේ විඳිනවා, හැබැයි අපි විරහව විඳින්න අපිට තේරෙන්නේ නැහැ. අපි විරහවත් එක්ක අපේ තියෙන මනුෂ්‍යත්වය කියන එක ගොඩක් වෙලාවට හැංගිලා යනවා. හැබැයි මේ ගීතේ තියෙන්නේ විරහවක්. හැබැයි ඒ විරහව ඔහු විඳින විදිහ සහ මං හිතනවා මේ තමයි ආදරය. අපි අවංකවම ආදරය කරපු කෙනෙකුට අපිට කවදාවත් තුන් හිතකින්වත් වෛර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ ආදරය නැති වෙන්න පුළුවන්. ඒත් අපි ඒ කෙනාට ආදරය කරපු මට්ටමනුව කියලා මම හිතනවා ඒක තීරණය වෙන්නේ. කියන්නේ සමහර විට දැන් ජීවිතේ මම ආදරය කරපු කෙනෙක් මගෙන් අයින් වුණාට පස්සේ ආදරය ගැන මොනවා හරි හෙවණල්ලක් මගේ හිතේ රැඳිලා තියෙන්නත් පුළුවන්. සමහර විට තව ආදරය කරපු කෙනෙක් මගේ ජීවිතෙන් අයින් වුණාට පස්සේ ඒ කෙනා ගැන ආදරය අල්ප මාත්‍රයක්වත් නැතුව මිනිස්සෙක් හැටියට තියෙන්න ඕනි ගෞරවය විතරක් හිතේ ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන්. ඔක සාපේක්ෂයි. නමුත් මේ ගීතය ඇතුලේ මම දකිනවා මිය නොගිය ආදරයක්. යනවනම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොයෙන්න, දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න. කොහෙ ගියත් කමක් නෑ, හැබැයි ඉන්න තැන ගැන පුංචි ඉඟියක් හරි දෙන්න. ඒ තාම තියෙන පුංචි බලාපොරොත්තුවක්. මම කවමදාකවත් මං ආදරය කරපු කෙනෙකුට නරකක් නපුරක් ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙමෙයි. මම හරි කැමතියි මං ආදරය කරපු කවුරුණත් හිනා වෙලා සතුටින් කා එක්ක හරි කොහේ හරි තමන්ගේ ජීවිතේ හොඳින් ගෙනියනවාට. එතකොට අනිත් කෙනාගේ යහපත ප්‍රාර්ථනා කරන්න තරම්, අනිත් කෙනාගේ දියුණුව, අනිත් කෙනාගේ සැපත සුවය ප්‍රාර්ථනා කරන්න තරම් මනුෂ්‍යත්වයෙන් ආදරයෙන් පොහොසත් ප්‍රේමවන්තයෙක් හරි ප්‍රේමවන්තියක් හරි කියලා කියන්නේ ආදරය කියන අකුරු හතරට ගෞරවයක් කියලා මං විශ්වාස කරන්නේ. මට මේකේ ප්‍රේමවන්තයෙක්ද ප්‍රේමවන්තියක්ද කියන එකට වඩා ආදරය හඳුනන කවුරුන් හෝ මිනිසෙක් විසින් කරන ඉල්ලීමක් ප්‍රාර්ථනාවක් කියන එක විදිහට මේ ගීතේ මට දැනෙන්නේ.

0: ගීතයයි. අද සුඳුරුමුණ ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීතය මේ ටිකක් නෙමෙයි සෑහෙන වෙනස් ගීතයක්. හේතුව අපි හැමදාම අහන ගීත වලින් ගීත රටාවෙන් වෙනස් වෙච්ච ගීතයක්. සංජීව් ලෝන්ලියස් තන් යාම දුන්නන තියෙන හොඳම විදිය තමයි කට්ට ගාලා දාගත්ත කෙල්ලයාලු ගීතය ගායනා කරපු. ඒ අපි ඒ කාලේ දැක්ක ඒ හරි දඟ තරුණයෙක් වෙන්නේ දැක්කේ. හැබැයි මට මේ ගීතේ විශේෂ වෙන්නෙම ඔහු විසින් මේ ගීතය ගායනා කිරීම නිසා. සහ මම ලියන කෙනෙක් විදියට මම හරි ආසයි අලුත් වචනවලට. එහෙම ඇහිච්ච වචනයක් තමයි මේ පිහිතුඩෙන් ආදරය ලිව්වේ කියන එක. ආදරය කියන එක පිහිතුඩකින් ලිව්වහම තමන්ට කොහොම දැනෙනවද්ද? මමයි උඹ ඇස් දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුළු මැව්වේ, උඹයි මම ඒ කඳුළු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ. මේක හරි ප්‍රේමවන්තයෙක්ගේ වේදනාවෙන් කියවෙන ගීතයක්. එයාගේ දුක නිවන්න යාමට කියනකොට ඔයා හින්දයි මෙහෙම වෙන්නේ කියලා සියල්ල එපා වෙනවනේ, එක තැනක් එනවනේ. ඇයි මොකටද මෙහෙම කියලා? ඒ කියන්නේ ආදරය ගැන කලකිරීමක් කියන එකට වඩා තමන්ට තමන් එපා වෙන හැඟීමක් වෙන තැනක් එනවනේ. මට මේ ගීතය දැනෙන්නේ එහෙම තැනකින්. සමහර බැඳීම් තියෙනවා දෙන්න හිටියට ඒ බැඳීම් හරි ඒක පාර්ශවීයයි. හොඳම උදාහරණයක් ගත්තොත් මගේ ළඟම යාළුවෙක්ට එයාගේ ගෑනු ළමයා වෙන පිරිමි ළමයෙක් එක්ක කතා බහ කරනවා. මේ අපි ඔක්කොම එකට ඉන්න තැනකදී. ඉතින් මේකට ඉතින් පොඩ්ඩක් ඒ දෙන්න අතරේ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මගේ යාළුවා අර පිරිමි ළමයාට ගහන්න යනවා. ඊට පස්සේ හැබැයි ආයිත් මගේ යාළුවයි ඒ ගෑනු ළමයායි ඉතින් ඒ ෆෑක ඉතින් අරගෙන යනවා. හැබැයි මේ වෙනකොට ඒ දෙන්න අතර සෑහෙන ප්‍රශ්න. මම මේ ළඟදී මං එයාගෙන් ඇහුවා, මට වඩා බාලයි මල්ලි කෙනෙක්, මල්ලිමට ඇත්ත කියන්න, ඔයාට තියෙන ප්‍රශ්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, ඔයාට තියෙන ප්‍රශ්නේ එදා ඒ නංගි මෙහෙම කරපු එක නේද? ඒක නේද ඔය දිගින් දිගට තාම යන්නේ කියලා. මේ පිරිමි ළමයා ඔව් කියනවා. ඔව් කියලා කියනවා, අක්කේ මෙහෙමයි, මට ප්‍රශ්නයක් නෑ, ඒක එහෙම වෙන්න පුළුවන්. එයාට වෙන කෙනෙක් ගැන ආදරේ හිතෙන්න පුළුවන්, එයාට වෙන කෙනෙක් ගැන අපි කියන්නේ ක්‍රෂර්ස් කියලා ක්‍රෂ් එකක් හැදෙන්න පුළුවන්. හැබැයි එයා තාම අද වෙනකන් මගෙන් ඇහුවේ නෑ ඒ සිද්ධියෙන් මට කොච්චර රිදුනද කියලා. මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගැන. මට මේ ගීතය ඇහෙන සැරයක් ගානේ මට ඒ කතාව සැරින් සැරේ මතක් වෙනවා. අර මල්ලි මගෙන් අහනකොට එහෙම යා මගෙන් එක වචනයක්වත් ඇහුවේ නැයි කියලා මම ඒක තැනකදී පොඩ්ඩක් නිරුත්තර වෙනවා. මම ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා. පිහිතොඩෙන් ලිව්වත් ඒ ලියලා තියෙන ආදරේ.

0: සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචකා උමා අසේනි.
1: ඊළඟ ගීතය මේක මංහරි ආස කරන හඬක්. වර්තමානයේ ආපු තරුණ පරම්පරාවේ ගායකින්ගේ මංහරි ආදරය කරන හඬක් සුනීර සුමංග. සංගීතවත් කරන්නේ කපිල අපරක්ක. පදරචනය කරන්නේ මංහරි ආදරය කරන අපේ සහෝදරයෙක් නාරද විජේසූරිය අය. නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. මේක මං හිතන්නේ මට හරි සමීපයි, මගේ ජීවිතයට ඉතාම සමීපයි. මොකද එහෙම ආදරයක් මම දන්නවා. ඒ කියන්නේ තමන්ගේ කරගන්න බැරි වුණත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ආදරය වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක්. ඔව්, මම දන්නවා එහෙම කෙනෙක්. එතකොට මේ ගීතය හරි තදට මගේ පපුවට වදිනවා. ඒ නිසා ඒ කියන්නේ ඇත්තටම ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අපි හිතලා බැලුවොත් අපි හැම තැනකම අපි එක එක නිර්වචන දෙන්න හදනවානේ ආදරයට. ආදරය කියන්නේ මේකයි, ආදරේ නම් මෙහෙම වෙන්න ඕනේ, අපි ආදරය කරන කෙනාව අපි මේ විදිහට තියාගන්න ඕනේ. හැබැයි ඔය කිසිම දෙයක් නැතුව, ඒ කියන්නේ ඒ කෙනාව ෆිසිකලිවත් එහෙම නැත්තම් වචනකින්වත් තමන්ට කියලා කිසිම දෙයක් නැතුව ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න, ඒ කෙනාට ආදරය කරන චරිත මේ ලෝකේ තියෙනවා සහ මට මුණ ගැහිලා තියෙනවා. එහෙම අයව මොන කතන්දර කිව්වත් අපි හැම කෙනෙකුටම තියෙනවනේ ඒ ලබා ගන්න බැරි තාක් ඒ ප්‍රේමය හරි සුන්දරයි. නමුත් අපි හීන දකින්න එක ලබා ගන්න. හැබැයි අපි දන්නවා ලැබෙන්නේ නැයි කියලා. ඒ නොලැබීම තුළ අනිත් කෙනාට හානියක් කරන්න, කරදරයක් කරන්න හිතන්නේ නැතුව ඒක තමන් රෑතුන් යමේ විඳිනවා. මේක මගේ නොවුනත් මං ඒ ආදරේ විඳිනවා. මං ඒ කෙනාගේ හිනාව දිහා බලලා මං සැනසෙනවා. ඒ කෙනාගේ ගමන දිහා බලන් ඉඳලා මම සැනසෙනවා කියලා හිතන ආදරවන්තයෝ මට ඕනේ තරම් මුණ ගැහිලා තියෙනවා. මම දන්න අය ඉන්නවා. ඒ ආදර කතා හරි සුන්දරයි, වේලාවකට හරි වේදනාත්මකයි. හැබැයි මම කියනවා ඒ ආදරේ හරි ප්‍රබලයි. ඉතින් මේ ගීතය හරි ගැඹුරට තදට දැනෙන ගීතයක්.
2: අංක 6

0: ගීතයයි. අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඔබ මේ අහගෙන ඉන්නේ සියත රෑ 10යි ගී 10යි. මම උමා අසේනි. මගේ ඊළඟ ගීතය මේක ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී. මේක ඇත්තම කියනවා නම් සිනහවතරින් කියන චිත්‍රපටයේ එන ගීතයක් සනත් ගුණතිලකයන්ගේ. මේ ගීතය නැවත වතාවක් මම අර කියන්නේ මම ආදරේ දකින විදිහත් එක්ක තමයි මම මේ ගීත ටික තෝරගන්නකොහම මට ඒ ගීත ඔටෝමැටිකලි තේරෙන්නේ. ඉතින් මේකත් ඇත්තම කියනවා නම් තමන්ගේ නොවන කෙනෙක් ගැන තමන්ට දැනෙන හැඟීමක් ගැන මේ කතා කරන්නේ. සිර වී තිබුණා හදපතුලේ ඔබ වෙත පිදුසෙනෙහි අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සංගවා සිටි ආදරේ. මේක මම අර කලින් කිව්වා වගේ මේක ෆිල්ම් එකක ගීතයක්. අපිට තමන්ගේ හිතේ තියෙන හැඟීමක් එළියට එන මොහොත, අපි කියන්නේ අපි අපේ භාෂාවෙන් නිකන් සරල භාෂාවෙන් කියනවා අපි කියන්නේ පත්තු වෙන මොහොත හිතාගන්න බෑ කියලා. එහෙම වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ සමහර වෙලාවට ඒ අපි අත්දැකීම් විඳින විදිහ අනුව මං හිතන්නේ ඒක වෙනස් වෙනවා. මොකද සමහරු ඉන්නවා බය නැතුව තමන්ගේ හැඟීම් එලි කරන අය. සමහරු ඉන්නවා විවිධ වූ සීමා මායිම් නිසා ඒ හැඟීම් හිත ඇතුලේ තියාගෙන ඉන්න අය. හැබැයි අපි හැම කෙනෙක්ම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් මං හිතන්නේ කාටවත් නොකියා අපේ හිත ඇතුලේ පත්තු වෙච්ච හැඟීම් ඇති ඕනි තරම්. මේ එහෙම කතාවක් ඕනි තරම් මට මුණ ගැහිලා තියෙනවා ජීවිතේ. ආදරය කරපු ප්‍රේමවන්තයෝ වෙන් වෙලා ගියාට පස්සේ උන් වෙනම වෙනම විවාහ ජීවිතවලට ගිහිල්ලා, නමුත් තවමත් හම්බ වුණාම කතා කරන්නේ යාළුවෝ යාළුවෝ හම්බුනාම කතා කරන්නේ අර තමන් ගෙවන පෞල් ජීවිතය ගැන නෙමෙයි. දැන් අරයා මොනව කරනවද? දැන් එයා බැඳලාද? බබාල ඉන්නව ඇති නේද? ඔන්න අහන ඒ කියන්නේ එහෙම තමයි කතා කරන්නේ. ඇයි අපි එහෙම තාම කතා කරන්නේ? ඒ අර අහිමිවීමත් එක්ක අපිට ඇතිවෙන ඉස්තන. සමහර විට අපේ ඊළඟට අපිට මුණ ගැහෙන කෙනාගෙන් පිරීලා නොතියෙන්න පුළුවන්. එහෙම හිස්තැන් අපි ඕනි කෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. මොකද මං හිතන්නේ මේ හිස්තැන් නැතුව අපිට ජීවත් වෙනවයි කියලා කියන්න හේතු කාරණානේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේම අපි මේ හිස්තැන් පුරවන්න දඟලන එකටනේ. එතකොට මේ හිස්තැන් හරි සුන්දරව විඳින්න පුළුවන් විදිහට අපේ හිත කොහොමද හදාගන්නේ කියන එක තමයි මං හිතන්නේ අපි මේ ගීත වලින් හරි කියවන දේවල් වලින් හරි අපි කරන්න ඕනේ. ඉතින් ඒ අවදි කළ ඔබ නොසිතූ මොහොතක මා සංගවා සිටි ආදරේ මං හරි ආදරය කරන ගීතයක්.

දේවල්නේ. හැබැයි මේ කියවෙන්නේ මේ එකක්වත් එපා. මේකට හාත්පස වෙනස් දේවල් ටිකක් මේ බලාපොරොත්තු වෙන්නේ. මට ගී ගයන කවුලෙක් ඕනේ නැහැ. හැබැයි මගේ දුක අහන්න පුළුවන් උලලේනෙක්ව මට ඕනේ. රුවලක්, රුවල කියන්නේ අපිව ගෙනියන ඔරුවක, රුවල නැවක ගමන තීරණය කරන සාධකය තමයි රුවල කියන්නේ. හැබැයි රුවලටත් ඔරුවේ ගමන තීරණය කරන්න සුළඟ එනකන් ඉන්න වෙනවා. හදිස්සි හරි සුළඟ නැති වුණොත් රුවලට මොකද වෙන්නේ? රුවල හැම වුණොත් ඔරුවට මොකද වෙන්නේ? ඒ නිසා රුවලක් එපා. ඔරුවක් වෙරළට අරන් ඉන්න පුළුවන් හබලක් වෙන්න. මේක ඇතුලේ මට දැනෙන්නේ ප්‍රේමයත් එක්ක අපිට ජීවිතේ මුණ ගැහෙනවා බිඳුණු චරිත. ඒක විවිධ හේතු නිසා බිඳිලා තියෙන්න පුළුවන්. ප්‍රේමවන්තයෙක්ගේ හෝ ප්‍රේමවන්තියකගේ ආදරයක් නිසා බිඳිලා තියෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ ගැටලු නිසා බිඳිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පුංචි කාලේදී තමන්ට ඇතිවෙච්ච මොනවා හරි දෙයකින් තමන් බිඳිලා වෙන්න පුළුවන්. අපිට මුණ ගැහෙනවා හැම බිඳුණු චරිත. ඒ බිඳුණු චරිතවලට හැම මොහොතකම සවියක් අවශ්‍යයි. තමන්ගේ ගමන ඉදිරියට යන්න, තමන්ගේ අඩිය තියන්න හයියක් ඕනි කරනවා. මං හිතන්නේ ආදරය කියලා කියන්නේ මෙන්න මේ අපි ඒ බලාපොරොත්තු වෙන ඒ හයිය. එහෙමත් නැත්නම් හොඳ බෙහෙතක් ආදරය කියලා කියන්නේ. මේවා හරි සාපේක්ෂයි. මම මේ කතා කරන්නේ මට ආදරය දැනෙන විදිය. මම ආදරේ විශ්වාස කරන්නේ කොන්දේසි විරහිතව දක්වන ආදරය තමයි ආදරය මට අනුව කියලා. හැබැයි තව කෙනෙකුට පේන්න පුළුවන් තමන්ව තමන්ගේ ජීවිතේ තියෙන මට්ටමින් උඩට ඔසවන එක තමයි ආදරය කියලා කියන්නේ කියලා. මේ ආදරය එහෙම ආදරයක් ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ අපි හැම කෙනෙක්ම විවිධයි. එතකොට ආදරයත් අනිවාර්යෙන් මේ විවිධත්වයට හසු වෙනවා. ඉතින් ආදරයේ විවිධ පැතිකඩයන් ගැන මම කතා කරනවායි කියලා කිව්වේ ඒ හින්දා. ඉතින් මේ කතා කරේ අර වෙන හැමදාම දැන් මම මේ තෝරගත්ත ගීතවලට හාත්පස වෙනස් ආදරයක් ගැන. ඉතින් ඔයා විශ්වාස කරන්නේ සමහර විට එහෙම ආදරයක් නම් අනිවාර්යෙන් තමන් ආදරය කරන කෙනාට හයියක් වෙන ගමන් තමන්ගේ ආදරේ තමන්ට කොයිතරම් හයියක් වෙනවද කියන එක ගැන හිතන්න. මොකද තමන් බිඳුණු තැනකින් තමන් නැගිටිනවා හා සමානවම තව බිඳුණු කෙනෙක්ව නැගිටවන්න පුළුවන් ආදරයක් වෙන්න මං හිතන්නේ. එහෙම වෙන්න පුළුවන් නම් මේ ලෝකීට වඩා හරි ලස්සන වෙනවා.

0: 98.4 මෙගාවාට්ෂයට FM රැඳායයි ගීතායයි අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීතය ඒත් නව පරපුරේම හරි ආදරණීය ගායකෙක් රවීන් කනිෂ්ක, සංගීතය දර්ශන වික්‍රමතුංග, පදරචනයේ රසික ඩී දුමින්දගේ නින්දනේන් රෑපාමුල සිතුවිලි අතරේ හීන පුරණ මාත්‍රාව නුඹයි ප්‍රේමේ. සාමාන්‍යයෙන් ආදරය කරනගේ දෙන්නේගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයනේ තමන් කවදද එක සෙවනකට එන්නේ කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස වෙනස්. නමුත් බහුතරයකගේ තියෙන බලාපොරොත්තුව තමයි අපි කවදද එක සෙවනක නවතින්නේ කියන එක. මෙන්න මේ මොහොත එනකන් දෙන්නෙක් ජීවිතේ දරාගන්න රිදුම් ටික. ඒ කියන්නේ සමහර වෙලාවට ළඟ ඉන්න ඕනෙමයි කියලා දැනෙන වෙලාවට අපිට කෝල් එකක් අරගෙන සැනසෙන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහර වෙලාවල් වලදී ගොඩක් වෙලාවට අපේ සාමාන්‍යයෙන් අපේ කල්චර් එක ඇතුලේ අපේ ෆෑ එකක් කියන්නත් පොඩ්ඩක් අපි හිතනවානේ. ගෙදරට කියන්න කලින් කිව්වොත් කැමති වෙයිද, මොමලා මොනවා කියයිද, කේන්දර ගැලපෙයිද ඔවා හිතනවානේ. ඔන්න ඔය හිතන කාල සීමාව ඇතුලේ නිකන් කල්පනා කරලා බලන්න තමන් දැන් මේ වෙනකොට විවාහක නම් තමන් යාළු වෙලා ඉන්න කාලේ මූණ දීපු ඒ සංකීර්ණතා අසීරුතා ටික. මට මේ ගීතේ එහෙම ගීතයක්. මේ ගීතය ඉතාම සරලයි. හැබැයි මේ ගීතේ අහනකොට කොහෙදෝ තැනක හිත අතරමං යනවා ගිහිල්ලා අපේ පරණ ආදර කතත් එක්ක. ඒ කියන්නේ අපිට කොයිතරම් රිදුම් පුරුදුද. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම විශ්වාස කරනවා අපිට මේ එන බැඳීම් කොහේ හරි සංසාරේ අපිට මුණ ගැහිලා තියන අය කියලා. එහෙනම් ඉතින් මේ රිදුමත් සංසාරේ කොහේ හරි තැනක මේ විදිහටම අපිට රිදිලා තියෙන නිසා ඒ දරාගත්තහ සමානවම අපි මේ රිදුමත් දරාගමු. අපි කවදා හරි එක සෙවණකට එනකන්, අපි කවදා හරි අපේ ජීවිතේ බලාපොරොත්තු මල්පල ගන්ව ගන්නකන් අපි මේ දේවල් ටික දරාගමු කියලා ඉන්න ප්‍රේමවන්තයෝ තමයි බහුතරය ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේක අහගෙන ඉන්න ඔයාලටත් මතක් වෙනවා ඇති සමහර වෙලාවට පළ විවාහකයි නම් බඳින්න කලින් කියපු දේවල්, බඳින්න කලින් මූණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් කොයි තරම් ගිහිල්ලා දකින්න බලන් ඉඳලා හැරිලා එන්න වෙලා තියෙනවද. සමහර වෙලාවට අපේ පරම්පරාවට ඉහළ පරම්පරාව නම් ලියුමක් යවලා ඒකට පිළිතුරු වෙනකන් කොච්චර කල් බලන් ඉඳලා තියෙනවද. සමහර වෙලාවට ඒ දෙන ලියුමක් ගෙදරට අහුවෙලාද, එතනින් එහාට මොකද්ද වෙන්නේ ඒ ගැන දන්නේ නැතුව කොච්චර කුතුහලයෙන් තිගැස්මකින් බලන් හිටියද. මං හිතන්නේ මේ හැම එකක්ම මේ ගීතය අහනකොට නිකන් ඡායාවල් වගේ ඇඳිලා මැකිලා යනවා ඇති. අංක

0: ගීතයයි. අද සුඳුරුම නැගසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීත ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්. මම ආදරයම කරන ගීපද රචකයෙක් තමයි ප්‍රේමකීර්ති දල්විස් කියලා කියන්නේ. තුමන් තමයි මේ වචන ටික ලියන්නේ. ඔබ බොහොම හොඳින් අහලා තියෙන ගීතයක් සඳ කැන්වැසිලා. මේ ගීතය ආදරය ගැන සහ මනුෂ්‍යත්වය ගැන, මනුෂ්‍යට ආදරය සම්බන්ධයෙන් දිය යුතු නිදහස සහ අයිතිය ගැන ඉතාම සාහිත්‍යාත්මකව කියවෙන ගීතයක් විදිහටයි මම දකින්නේ. මේ ගීතයට පාදක වෙන කතා අපි ගමුකු මෙහෙම. කියන්නේ තමන්ගේ බිරිඳ තමන් ගෙදර එනකොට තව කෙනෙක් එක්ක තමන්ගේ යහනේ වැතිරිලා ඉන්නවා මේ ස්වාමි පුරුෂයා දකිනවා, යම් කිසි පුද්ගලයෙක් දකිනවා. ඒ දකින මොහොතේ ඔහු මොකද්ද කරන්නේ? ඒ හිටියේ ඔබ නම් ඔබ මොකක් කරයිද? මෙන්න මේ නිසයි මේ ගීතය වැදගත් වෙන්නේ. ඇත්තටම තමන් හිතට තට්ටු කරලා අහන්න ඒ මොහොතේ මේ සිද්ධිය, මේ වචනස්සේ කියන සිද්ධියට මූණ දෙන්න වෙන්නේ තමන්ට නම්. තමන් කොයි විදිහට හැසිරෙයිද? හැබැයි මට මේ ගීතය වැදගත් වෙන්නේ මේ කථානායකයා හැසිරෙන විදිහත් එක්ක. මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා. ඔව්, ඒක දකිනවා. හැබැයි ඒක ඇතුලේ කලබලයක් කරන්නේවත්, අර ගැහණියව සමාජයේ ඉස්සරහා අපහාසයට නින්දාවට පත් කරන්නේවත්, අර මිනිස්සයව මරන්න යන්නේවත්, ඒව මුකුත් නැහැ. එයා බලාගෙන ඉන්නවා. මොකද්ද එතනින් එහාට වෙන්නේ? ඇය මාත් එක්ක ඉන්නවද? නැත්තං ඇය ඔහුව තෝරගනීද? ඇයට ඇයගේ නිදහස දෙනවා කැමති කෙනෙක් තෝරගන්න. ඒ හැර ඒක වචන පේලියක් අස්සේ හරි ලස්සනට කියලා තියෙනවා. ජීවිතයම සතු එකම සුවේ, හීසර පහරක වෙලෙන උපෙනේ, මේ ලොව මා සතු ඈ සතු ඒනිතු අසල්වාසියෙකු සොයනු දැනේ. එයාට ජීවිතයේ තියෙන එකම සුවය, එකම සතුට තමන්ගේ බිරිඳ විතරයි. හැබැයි එයා නොකිය කියන්නේ මට එහෙම වුණා කියලා ඒක යාටත් එහෙම වෙන්න ඕනිද? මම හැම මොහොතකම හිතන්නේ ඕනිම කෙනෙක් ලියන වචනවල කියවෙන අර්ථයට වඩා ප්‍රබලයි නොකියවෙන අර්ථය. ආදරය කරපු කෙනෙක්ගේ ගරුත්වයට හානි කිරීම නෙමෙයි වීරත්වය කියලා කියන්නේ. මට මේ කථානායකයා වීරයෙක් වෙන්නේ එතනින්. මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා. මේ රහස දන්නේ අහස විතරයි. අය වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඒ සමහර විට තමන්ගේ ළඟම ඉන්න යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසි කෙනෙකුට කියන්නේවත් එහෙම නැහැ. ඒක ඒ තුන් දෙනාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ තුන් දෙනා කතා බහ කරලා විසඳගෙන හරි මේක මෙතනින් ඉවරයි, අපි සාමකාමී වෙමු, මේක නෙමෙයිද මනුෂ්‍යත්වය, මේක නෙමෙයිද ආදරය. මං හිතනවා ඒ තමයි ආදරයේ ප්‍රබලම තැන කියලා. වෙන්වීමකදී තමන්ව හැරයාමකදී ඒ හැර යන කෙනාගේ ගරුත්වය රකින්න පුළුවන් වෙන තැනදී තමයි මං හිතන්නේ ඒ ප්‍රේමය වීරත්වයට පත් වෙන්නේ. මට මේ ප්‍රේමවන්තයා එහෙම වීරෙක්.
2: අංක දෙක.

0: ගීතයයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඇත්තටම මේ මම හරි කැමති මේ වැඩේට. මොකද අපි සින්දු අහනවා හැම මොහොතකම. හැබැයි අපි කොයිතරම් සින්දු ඇහුවත් අපි සින්දුවක් ඇතුළට කිමිදිලා බලන්න උත්සාහ කරන ප්‍රමාණය හරි අඩුයි. අපිට ඇහෙන නිසා අපි ඔහේ අහනවා. අපිට මොනාහරි ගීතයක වචන ටිකක් අපේ හිතට අපේ අත්දැකීමකට ළඟනම් අපේ ඇස්වලට කඳුළු පිරෙනවා. අපිට සතුටක් දැනෙනවා. හැබැයි ඒ අත්දැකීමෙන් එහාට ඒ රචකයා හෝ වේවා, සංගීත නිර්මාණ ශිල්පියා හෝ වේවා, ඒ කියන්න හදලා තියෙන දේ අපි තේරුම් ගන්න උත්සාහ කරනවද කියන එක මං හිතන්නේ අපි එහෙම කවුරුත් මං හිතන්නේ උත්සාහ කරන්නේ නැහැ බහුතරය. ඒ නිසා මේ විදිහේ වැඩසටහනකින් ශ්‍රාවකයින්ට ඒ ලබා දෙන ඒ අත්දැකීම, ඒ ලබා දෙන ගීතය සමීප කරවන්න, තමන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක සමීප කරනවා හා සමානවම සාහිත්‍යමය වශයෙන් ඒක සමීප කරවන්න දරන උත්සාහයක් හැටියට මං ඇත්තටම මේ වැඩසටහනට හරි ආදරෙයි. ඒ මේ කන්සෙප්ට් එකට මං හරි ආදරෙයි. මේ ගීතය ගායනා කරන්නේ WD අමරදේවයන්, පණ්ඩිත අමරදේව ශූරින්, ලියන්නේ අජන්ත රණසිංහයන්, සංගීතය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. තරු අරුන්දති නිතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා මහ වනස්පති ලිය ලදැල්ලකින් පිණි පොදක් සෙමින් සලනා. මේ ගීතය මට හැඟීම් විදිහට ගත්තත්, සාහිත්‍යමය විදිහට ගත්තත් ඉතාම ඉහළ තැනක තියෙන ගීතය. ඒ කියන්නේ මේ වචන ටික සාහිත්‍යමය විදිහට ගත්තොත් අපිට වචනෙන් වචනේ කිඳා බහින්න පුළුවන්. හැඟීම් වලින් ගත්තත් සමහර විට මේ ගීතේ ගොඩ දෙනෙක් අහලා ඇති, නමුත් මේක ඇත්තටම මේ කියවෙන්නේ මොකද්ද කියන එක නොදැන. මේ කතාවේ වෙන්නේ ඇත්තම කියනවා නම් තමන් ආදරය කරන ගැහැණු ළමයට සිද්ධ වෙනවා තව කෙනෙක් එක විවාහ වෙන්න. අන්නේ විවාහ උත්සවයට කලින් දවසේ මේ ප්‍රේමවන්තයා කියන කතාව තමයි මේ කියවෙන්නේ. ඔබ සැම රුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා අලුත් මලින්පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ මට තනිහක් දැනුණා. මේ අලුත් මලින්පිරි වනෝද්‍යානයේ ඒකේ අදහස් කරන්නේ අර කෙනාගේ අලුත් වෙන ජීවිතේ. ඒ වනෝද්‍යානය තුළින් හමාගෙන හුළඟ ඔහුට හරි බොල් හුළඟ. ඒක ඇතුළේ සීතලක් දැනෙන්නේවත්, රසණයක් දැනෙන්නවත්, හැඟීමක් දැනෙන්නවත් නැහැ. ඒක හරි බොල් හුළඟ. ඒ බොල් හුළඟ අස්සේ මට තනියක් දැනුණා. මේ ගීතය මමත් කතාව දැනගන්න කලින් ඔහේ ඇහුවා. ඒ කියන්නේ ඒ ගීතයේ තියෙන මෙලඩි එකේ සුන්දරත්වයට, ඒ අමරදේවයන්ගේ හඬේ තියෙන ගැඹුරට, රහට මං ඇහුවා. හැබැයි තේරුම දැනගෙන අහන්න ගියාට පස්සේ මට මේ ගීතය අහන සැරයක් ගානේ මගේ ඇඟේ හිරිගනු පිපෙනවා. ඒකේ අවසාන වචන ටික ගත්තොත්, පිපි මලින් මලේ රොන් සුණු විසිරි හද දිගේ සුසුම් නගන ඔබ කවුළු පියන් හැරපාන්දරින් කොහි ගියේද මට සිතුණා. අපි මල් පිපුණාට පස්සේ ඒ රොන් විසිරෙනවත් එක්ක අපිට එන්නේ මල් සුවඳ. ඒකත් එක්ක අපිට දැනෙන්නේ හරි ප්‍රබෝධමත් වෙන සුවඳක්. හැබැයි මල් පිපෙනවා කියන්නේ එළි වෙනවා කියන එක. එළි වෙන හැම මොහොතකම, එළි වෙනවයි කියලා දැනෙන හැම මොහොතකම ඔහුට තියෙන ප්‍රබෝධමත් සිතුවිල්ලකට වඩා හිත ඇතුලේ නැගෙන සුසුම් ගොඩක් විතරයි. ආදරය කියලා කිව්වහම ආදරය ඇතුලේ ආදරය අපි අර කියන ලංකර ගැනීමෙන් දැනෙන ප්‍රහර්ෂය වගේම වෙන්වීමේදී දැනෙන මරණීය වේදනාවත් මං හිතන්නේ අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් විඳලා තියෙනවා. ඉතින් අන්නේ මරණීය වේදනාව තමන්ටත් හානියක් නොකර අනුන්ටත් හානියක් නොකර දරාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මං හිතන්නේ අපි ආදරය ඇතුලේ පුරුදු පුහුණු කළ යුතුයි.

0: රාත්‍රී 11:05 විනාඩි 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
4: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරුව ගොබ්බයා.
8: ඒයි, කටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
9: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
10: සියත FM MMMMM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
11: 98.2 98.4 දිවයින පුරා.

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
1: ඇරලා හමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඔහුරාලාහමි one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
0: 98.1 98.4

0: පූසන් නතලා නතලා හොරෙන්ම ගෙට රිංගල පූස වගේ නිදාගන්න කොට සැකයක් හිතුනත් මට හනේ මගේ මෝඩකමට හෙව්වේ නෑනේ කරුමෙට
1: යා මෙයා අරය මොනවා කීවත්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: සියත දෙවයින පුරා

0: Renacci.
1: Anuata ei taas mitenkään. Anuata

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්ති

වරක විශාලා මහනුවර ඇතිමූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

ඔහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රාමණු රජතුමාණන් විසින් රන්පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good Money. Good morning, Marshall. They pack in Vinari BC Hayay than Velava.
1: Good morning, Nishan.
0: ජීවිතයේ අපිට කියන්න බෑ කොච්චර කාලයක් තියෙනවද කියලා.
1: හැබැයි
0: ජීවිතේ පුරාම අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් හැම දවසක්ම හරිම ලස්සනයි.
1: අනිවාර්යයෙන්ම මේ නිසා අද තමයි හොඳම දවස. අද දවසේ සතුටින් ජීවත් වෙන්න. එතකොට හෙට දවසේ අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙයි.
0: ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා දිගටම සියත පොකට් මනී අහගෙන ඉන්න. අදත් පොඩ්ඩ 4 දිනයි. අම්මා කෙනෙකුයි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දෙනන්න.
1: මැසේජ් එකක් එවන්න ඕන විදිහත් ඉක්මනට මතක් කරන්න. 0714-151-151 තමයි මේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකන් නම් ඉගෙන ගන්න. නවගම විස්තර ටික එවන්න අපිට. අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
0: මම නිශාන්.
1: මම ආශී.